යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැලේ

0: FM 93.7 La Khanna Radio ITN
1: ලකන හගෙනින වලව දෙපහ විනාඩි 47යි දැන්.

0: FM 93.7 La Khanna Radio ITN Jeevite Dinam Nata Positive Vibes with Chaan
1: Aibovan Subhadavasak හිතේ තිබුණ ලොකු ප්‍රශ්නයක් අරගෙන දවසක් නිමල් තමන්ගේ ගුරුවරයව මුණ ගැහෙන්න යනවා. ඔහු අහනවා, ගුරුතුමනි, මගේ ජීවිතේ දැන් හරිම අමාරු කාලයක් ගෙවෙන්නේ. මට මේ දුක් කඳුළු පීඩා දරා ගන්න බැහැ. ජීවිතේ මේ වගේ අමාරු කාලවලදී මම කොහොමද කල්පනා කරන්න ඕනේ? කොහොමද මේකෙන් ගොඩ එන්නේ? තරුණයාගේ කතාව අහන් ඉඳලා ගුරුතුමා මෙහෙම උත්තරයක් දෙනවා. මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ ජීවිතේ අමාරු කාලයක් ආවහම අනේ මට විතරක් ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න, ජීවිතයේ ගස්වල මල් පිපෙන්න නම් කොළ වැටෙන්න ඕනේ, ශීත කාලයක් එන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ අමාරු කාල කියලා කියන්නේ ඔබව වටාත් ශක්තිමත් කරන්න, ඔබේ ඇතුළත තියෙන සැබෑ ශක්තිය එළියට ගන්න ලැබුණු වටිනා අවස්ථාවක්. සාමාන්‍යයෙන් ප්‍රශ්න එනකොට මිනිස්සු බය වෙන්නේ ඒවට මුහුණ දෙන්න බැරි වෙයි කියලා නෙමෙයි, මම මේවයින් විනාශ වෙයි කියලා හිතන නිසා. නමුත් මතක තියාගන්න, බාහිර ලෝකයේ සිදුවෙන දේවල් ඔබේ තේරීමක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඒ අමාරු කාලයට ඔබ ප්‍රතිචාර දක්වන විදිහ සම්පූර්ණයෙන්ම ඔබේ අතේ තියෙන දෙයක්. ඔබ මේ අමාරු කාලය දකින්නේ විනාශයක් විදිහට නම් ඔබ වැටෙනවා. ඒ වෙනුවට මේක මාව ඔසවා තබන පාඩමක් විදිහට බැලුවොතින් ඔබ ජයග්‍රහකෙක් වෙනවා. ඒ මොහොතේදි මේ තරුණයා තේරුම් ගත්තා, අමාරු කාල කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි, ජීවිතයට අලුත් ආරම්භයක් ලබා දෙන පදනමක් කියලා. ඔබත් මතක තියාගන්න, අපි හැමෝම ජීවිතේ කවදා හෝ මොහොතක දැඩි අමාරුකම් වලට, අසාර්ථකත්වයන්ට සහ දුකට මුහුණ දෙනවා. ඒ වගේ වෙලාවට ගොඩක් අය හිතන්නේ ජීවිතේම ඉවරයි කියලා. නමුත් අමාරු කාල කියලා කියන්නේ වර්ධනයක්. ජීවිතේ සුවපහසු තැන්වල ඉඳන් කවදාවත් මිනිස්සුන්ට වර්ධනය වෙන්න බෑ. බාධක සහ අමාරු කාල තමයි අපේ ඇතුළත තියෙන නියම ශක්තිය එළියට ගන්නෙ. ඒක නිසා ප්‍රශ්නවලට බය වෙන්න එපා. බාහිර ලෝකයේ සිදුවෙන දේවල් අපිට පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ඕනෑම අමාරු තත්වයකට මුහුණ දෙන්න අපේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනේ. විපතක් විදිහට නෙවෙයි, පාඩමක් විදිහට ප්‍රශ්නයක් ආවහම බලන්න. ඇයි මටම මෙහෙම උනේ කියලා අඬනවා වෙනුවට මේකෙන් මම ඉගෙන ගන්න ඕන පාඩම මොකක්ද කියලා කල්පනා කරන්න. මෙයත් ඉක්මනට ගෙවිලා යාවේ. ජීවිතේ හොඳ කාලය වගේම නරක කාලයත් සදාකාලික නැහැ කියලා තේරුම් ගන්න. ඒක නිසා ජීවිතේ අමාරු කාලයක් ආවම බිඳ වැටෙන්න එපා. ඒක ඔබව තවත් ශක්තිමත් දක්ෂ මිනිසෙක් කරන පුහුණුවක් විදිහට හිතන්න පුරුදු වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Chaan.
0: La Khanna Radio ITN
3: Velau dehaya vinadi kai
4: Me pai molu mata kirima surekin magatunda
5: Basrateekin besayana magiyekunam basrate idiri pasin paramaru novanna
4: Super kavanak parisavin kihinnenda

0: හයිවන්ස් බුදස්සනක් ජයග්‍රහ වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසේ 13 වෙනිදා අපි උදෑසන මේ විදිහට හමුවන්නේ. අදත් සූදානම් බ්‍රහස්පතින්දා දවසේදී පත්‍රවල වාර්තා කර තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන අයිබෝන් සුබෝදසනක් මේකලා.
1: අයිබෝන් ගයන් සුබෝදසන.
0: අපි පත්‍රවලට අවධානය යොමු කරන සූදානම් අද දවසේදී වාර්තා කරලා තියෙන තොරතුරු මොනවද කියලා, ඒ වගේම ඊයේ දවසේදී ලක්හඬ ප්‍රවෘත්ති අංශයෙන් අද දවසේදී වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන තම සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සලට එක්ක එකතු වෙන්න.

0: අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට. අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ විනිසුරු විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරේ රටේ පොදු යහපතට ගත් තීරණයක් ජනපති කියන කතාවක් අද දවසේදී වාර්තා කරලා තියෙනවා. උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙන විත් තිබුණේ. අපි යමු දිනමින පුවත්පතේ මේ සටහනට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, let's move to the Daily News newspaper. President emphasizes during discussion with BASL representatives, judges' retirement age amendment in broader public interest. Amendment only one component of broader reform program measures to increase number of high court judges. Let's see more details about it in Sinhala. Yeah.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ අතුල් පිටුවල වාර්තා කළ තියෙන තොරතුරු වලට. වෙනසුරු වරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායම කරබයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපති ආනන්ද කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමග පැවති හමුවේදී. එය ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් 22 ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කරනු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරනවා. එහිදී ඉදිරිපත් කරනු සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව රාජ්‍ය ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදි කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කර
1: මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත සඳහන් කරන වෙනිසුරු විශ්‍රාම වයස ජනපතිට යැවූ ලිපියට උත්තර නැතිවීම කනගාටුවක් මල්වතු මහනාහිමියෝ කියති. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කළ තියෙන තොරතුරු විදිහට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට අද ෂේන් සෙනවිරත්නයි වාර්තාව අරගෙන එන්නේ. වෙනිසුරු විශ්‍රාම වයස ගැන මහානායක හිමිවරුන් තම මතය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතත් ලිපිය සම්බන්ධයෙන් මේ දක්වාම පිළිතුරක් නොලැබීම කනගාටුදායක තත්වයක් බව තිබ්බට ආවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු නාහිමියෝ සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පති සටහන උන්වහන්සේ මිසි සඳහන් කළේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ මහනුවරට පැමිණ තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ත්‍රිනිකායක මහානාහිමිවරුන් රටේ පාලකයන් හට විවිධ අවස්ථාවන්හිදී යම් යම් කරුණු සම්බන්ධයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර වාචිකව මෙන්ම ලිඛිතව දැනුම් දීම අතීතයේ සිට කළ බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මහනාහිමිවරුන් ජනාධිපතිවරුන් හට හෝ රාජපාලකයන් හට ලිපියක් යවන අවස්ථාවන්හිදී එම ලිපියට පිළිතුරු ලිපියක් හෝ එවීම සාමාන්‍ය සම්ප්‍රදායවත් එම සම්ප්‍රදාය කඩ වී ඇති බවද මල්වතු මහනාහිමියෝ අවධාරණය කළා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා මේ කළා මේ දින දිවයින පුවත්පතර දිනමින පුවත්පත අද සටහන් කළ තිබුණු ප්‍රවෘත්තියම අද වෙනස් විදිහකට දිවයින පුවත්පත සටහන් කළ තිබෙනවා. වෙනසුරු විශ්‍රාම වයස දීකු කිරීම රාජ්‍ය හෝ මාගේ පුද්ගලික තීරණයක් නොවේ, රටේ පොදු යහපතට ගන්න තීරණයක්. ඒ වගේම නීතිඥ සංගමයේ සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරයකට එන්න වැරදි පෙන්වා දීම අපේ වගකීමක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා කියන කතාවකුත් අද දවසේදී රනිල් ධර්මසේන, කමල් බෝගඩ, අරුණ බෝගහවත්ත සහ එජේ අබේනායක ගෙනන වාර්තාවේ සටහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු අපි දිවෙන පත්පතට ඇතුල් පිටුවලට අවධානය යොමු කරන්න සූදානම්. අපේ ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි නීතිඥයන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ කියලා. ඒ සාකච්ඡාවට අපේ කණ්ඩායමේ 20 සහභාගී වුණා. උගත් මහාචාර්ය ජනාධිපති නීතිඥ වැනි තනතුරු දරන නීතිඥවරු අපේ ඉල්ලීමක් කළා මෙවැනි වෙනස්කමක් කරද්දී පුළුල් විද්වත් සාකච්ඡාවකින් තමයි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුත්තේ කියලා. මේක සටනක් නෙවෙයි, කාටවත් විරුද්ධ වීමක් නෙවෙයි. අපි සියලු දෙනා එකට සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා අද දින සාකච්ඡාවට තවත් පුළුල් වෙලා නීතිඥ සංගමේ පමණක් නොව අනෙක් සියලු විද්වතුන්ගෙන් අදහස් අරන් පුළුල් නිවැරදි ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව බලය තිබෙනවා. ඒ වගේම එහි අඩුපාඩු වැරදි පෙන්වා දීම අපේ වැඩක්. අද සාකච්ඡාවෙන් පස්සේ මේ තත්ත්වය හොඳ පැත්තට හැරෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා කියලායි ඒ දවසේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළ තිබුණේ. ඒත් එක්කම මේ වෙලාවේ
1: අපි අවධානය යොමු කරමු
0: දිවයින පුවත්පත්තර අවධානය යොමු කරන්න සූදානම්
1: ඔව් අද සඳහන් කළ තැන මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයකින් වැළකී සිටීම වඩාත් සුදුසුයි මහනාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය කියලා අද මේ කමල් බෝගොඩ ගෙනෙන වාර්තාවේ සඳහන් වෙලා තියෙන අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැගවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේදී කිරීමෙන් වැළකී සිටීම සුදුසු බවයි ත්‍රිනායක මහනාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යව ඇති ලිපියේ සඳහන් වෙලා තියෙන කියලා ඒ ලිපිය අඩංගු කරුණු අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා.
0: එතකම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් දවසේදී වාර්තා කළ තිබුණා මේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට බියවන කණ්ඩායම් එම කටයුතු අඩපණ කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ තිබුණා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්නේ කියලා.
2: නීතිය ක්‍රියාත්මක වෙනවා, වර්ෂණ කෙරෙනවා, නඩු ගොනු වෙනවා, නඩු ඇහෙනවා. නම් මතක් කළ බැලුවොත් එහෙම ගොඩක් අය එක්ක රිමාන්ඩ් එකේ එළි ඉන්නවා නම් ඉන්නේ අප පිට. එහෙම නැත්නම් ඊළඟ නඩු දිනේ නිකන් ඉන්නේ නේද? දැන් විමර්ශන වලට භාජනය වෙලයි. ඒ සම්බන්ධ වෙන්නේ ඒගොල්ලෝ හරි කලබලයි. සාමාන්‍යයෙන් ජනතාවට නැති කලබලයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ විවිධාකාර බොරු කියනවා මේ මාධ්‍ය හරහා. ඒගොල්ලන්ට තියෙන කලබලේ තමයි එකක් ඒගොල්ලන්ගේ අර දේශපාලන අතිශයෝක්තියේ දේශපාලන සංස්කෘතිය. ඊළඟ තමයි විවිධ තාක්ෂණික හේතු මත අයින් කළ තිබුණු අල්ලස් නඩු වැටෙන්න පටන් අරගෙන තියෙනවා. නීතිමය දෙපාර්තමේන්තුවේ පැත්තකට තිබුණු සමහර නඩු යලි ගොනු වෙන්න පටන් අරගෙන තියෙනවා. නඩු වේගයෙන් ඇහෙනවා. මේ නඩු වේගවත් කිරීම සඳහා ඔබේ නඩු ඔක්කොම වේගවත් කිරීම සඳහා අධිකරණ පද්ධතිය විශාල වෙනස්කම් ප්‍රමාණයක් කරමින් ඉන්නවා. ඒක මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම විතරක් නොවේ. මහා අධිකරණ ප්‍රමාණය වැඩි කරනවා. අභියාචන අධිකරණ අරන් යනවා මේ දිස්ත්‍රික්කවලට. මහේස්වාතුරු වේගය වැඩි බදවා ගන්නවා, අධිකරණ පද්ධතිය අනිත්‍යදාහරින් බදවා ගන්නවා, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පහසුකම් දෙනවා, බන්ධනාගාරට අවශ්‍ය පහසුකම් දෙනවා. මේ ආදී සියලු දේවල් කරනකොට නඩු කටයුතු වේගවත් වෙනවා. ඒවට තමයි බය. අන්න එතකොට දැන් දැන්වල කුමන්ත්‍රණ කරමින් ඉන්නවා මේ කටයුතු අඩපණ කරන්න.
3: Morning News Alert.
0: ලක්ෂණ Morning News Alert හංගින වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 16යි.

0: ரேடியோ ITN
1: ராட்டட்ட வக கேன ரேடியோ
2: ලකන මෝනින් නිවුස් අලර්ට් හංගන වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6යි
3: විනාඩි 22යි
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: උදැසන 6:23 වෙලාව අපි සූදානම් අදවසේදී තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මෙදින මෙන පුවත්පත හද වාර්තා කර තියෙන ප්‍රවෘත්තියක් සලේ පරීක්ෂා කරන වෛද්‍ය මණ්ඩලයේ ජාතික රෝහල ටිකරද සුභාෂිනි සේනානායක ගෙනෙන වාර්තාවේ සටහන් කළා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් අතුල් පිටුවලට අවධානය යොමු කළා. ඊට ප්‍රථමව ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරනවා.
1: 5 member experts panel visits Salai. For the more detail, a 5-member medical panel has visited the Colombo National Hospital recently to examine former intelligence chief Suresh Salai, who is being detained and questioned in connection with the Easter Sunday attacks. Let's see more details about it in Sinhala Giha.
0: පස්කුදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබුණා. එහි පැමිණි වෛද්‍ය මණ්ඩලය පෙරවරු 9 සිට සවස් වරුතුරු ඔහු පරීක්ෂා කළ බව ජාතික රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පත් කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් මෙලෙස පරීක්ෂා කර ඇති අතර එළඹෙන සතියේ සලේ මහතාගේ පවුලේ ඥාතීන් හමුවීමටද වෛද්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රකාරව මෙම පරීක්ෂා කිරීම කරන අතර විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සුසිත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ වෛද්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය චිතහරි අබේනායක, විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා මනෝවිද්‍යායතනයේ සභාපති දසන්තේ අක්මීවන, විශේෂඥ වෛද්‍ය දුලේකා අමරසිංහ වාස්, විශේෂඥ වෛද්‍ය වජිර ධර්මවර්ධන මහතා කටයුතු කරන බවත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා.
1: ප්‍රවධානයම කරන මාද ලක්ෂණ ප්‍රවෘත්තිංශ ගිනේන තොරතුරු වලට වත්මන් රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල වෘත්ති අධ්‍යාපනයේ ප්‍රමුඛතාව ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. පාසල් අවදීයේම වෘත්ති අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට යොමු වීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2: අපේ රජය විසින් ආරම්භ කළා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අපි විශේෂ අවධානයක් දෙන්නේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණුව සඳහා. අපි විශ්වාස කරනවා මේ අපේ රටේ ඉදිරි සංවර්ධන සැලැස්ම එක්ක බලනකොට රැකියාවකට සුදුසු, එහෙම නැත්නම් වර්ක් ෆෝස් එකට සුදුසු වෙන ඒ මානව සම්පත බිහි කිරීමේ විශේෂ වගකීම වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයට තියෙන බව. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ සිට ක්‍රියාත්මක වෙන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් අවදීයේම ඒ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයට යොමු වීම සිද්ධ වෙයි කියලා ඒ යොමු වීම තෝරා ගැනීමක් හරහා. ඒ කියන්නේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය තුල තමන්ට යන්න ඕන දිසානතිය හඳුනාගෙන, ඒ කරිය පාත් එක හඳුනාගෙන තමන්ගේ ඉලක්කයක් කරා යන්න තියෙන පාත් එක හදන එක අපිට මේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය හරහා කරන්න පුළුවන් වෙයි කියලා.
1: අලිමිනිස් ගැටුම වැළැක්වීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ අලි මරණ අඩු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.
3: 2026 වසරේ මේ වෙනකොට අපි සැලකිය යුතු ප්‍රමාණකින් මේ අලි මරණ අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ජාතික ජනබලවේගයේ පාලනය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා දේශපාලකයන් සහ ඔවුන්ගේ ආශිර්වාද ලැබපු පිරිස් විසින් සිදු කරන වන විනාශය, අලින්ගේ වාසස්ථාන අහිමි කිරීම, ඒ වගේම අලි මංකඩ වැනි ප්‍රදේශවල ජනාවාස ඉදි කිරීම, අවිධිමත් සංවර්ධනය අපට නවත්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලේ අපිට පුළුවන්කම ලැබුණා අලි මංකඩ 3ක් විවෘත කරන්න. වැටහිර කන්ද, කොහලංකොය සහ හඳපානාගල කියන අලිමංකඩ 3 අපි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට අලිකරමනායක රක්ෂිතයට අදාළ නීති හා රෙගුලාසි සකස් කරලා ඊට අදාළ පාලක මණ්ඩලය පිහිටවල වැඩ කටයුතු පටන් ගන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. අලි දුම්රියේ ගැටීමේ යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා, දුම්රිය කාලසටහන් වෙනස් කරා, දුම්රිය එන්ජින් සුදුසු පරිදි සකස් කරා, නව තාක්ෂණික මෙවලම් මේ සඳහා යොදා ගැනීම පරීක්ෂණ සිදු කරමින් තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග දෙපස වනාන්තර සුද්ධ පවිත්‍ර කළා, ඒ ප්‍රජාව දායක කරගෙන එහෙම මැදිහත් වීමක් අපි සිදු කරලා තියෙනවා. අලිමිනිස් ගැටුම මාම කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා අලිමිනිස් ගැටුම අලිමිනිස් සංහිඳියාවක් දක්වා සහජීවනයක් දක්වා අරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඉතා කෙටි කාලයක් ඇතුළත.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් අදවසේදී දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට යළ පොහොර සහන දහර කෝටි 1425ක් ගොවීන් 742862කට සහන ලැබිලා රන්වලි සෝමසිරියක් දවසේදී වාර්තාව ගෙනෙන්නේ අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට යළ කන්නේ පොහොර සහන ආධාරයේ වශයෙන් බේවන විට රුපියල් කෝටි 1425ක මුදලක් ගොවි ජනතාව වෙත බෙදාහර ඇතයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. යලකන්නේ වික වගා කර ඇති කුඹුරු හෙක්ටයාර 4,74,068කට සහ කුඹුරු ඉඩම් වල වෙනත් ක්ෂේත්‍ර බොහෝක වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 6,640කට මෙම මුදල් ගෙවා ඇති බව වැඩිදුරටත් සඳහන්. මෙම සහන ආධාර වැඩසටහන මගින් යලකන්නේ වී වගා කළ ගොවීන් 728,185 දෙනෙකුටද වෙනත් බොහෝක වගා කළ ගොවීන් 14,677 දෙනෙකුටද සහන ආධාර හිමි වී ඇති අතර මීට පෙර වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් පැවති සහන ආධාර මුදල රුපියල් 30,000 දක්වාද කුඹුරු ඉඩම්වලදී වෙනත් භෝග වගා කිරීමේදී හෙක්ටයාරයකට රුපියල් 15,000 වශයෙන් පැවති මුදල රුපියල් 18,000 දක්වාද යලකන්නේ ආරම්භයේ සිට රජය විසින් ඉහළ නන්වා තිබෙනවා. මීට අමතරව වී වගාවට පොහොර ලබා දීමේදී වෙළඳපොළ ගැටළු ඇතිවීම වැළැක්වීම සහ පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන්ට ඇතිවිය හැකි බලපෑම වැළැක්වීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රට පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන 566ක් කරහා යූරියා පොහොර කිලෝ 50යි මිටි රුපියල් 10,200ක උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා කියලා තද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
1: ආනයන තහනම මැද හොරපාරේ වාහන ඇවිල්ලා යෝෂිත ගිනොත් පැය 3ක් ප්‍රශ්න කරයි. අද හේමන්ත රන්දුනුයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරනකොට දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට.
0: වාහන ආනයන ජාවාරම යෝෂිත ගින් සීඩී පැය 3ක් ප්‍රශ්න කරයි කියලාද ගයන් කුමාර වීරසිංහයි වාර්තාව ගෙනවෙ තිබුණ. අපි බලමු දෙවෙනි පුවත්පතේ සටහන්ට අවධානය යොමු කළා.
1: නීත්‍යානුකූල නොවන ආකාරයට සිදු කර ඇති මහා පරිමාණ වාහන ජාවාරමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 3කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. ඇතුල් පිටුලත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත යෝෂිත රාජපක්ෂගෙන් මෙසේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලා තමයි අද වාර්තා කළා තියෙන්නේ. ඉකුත් 2020-21 යන වර්ෂවලදී මෙම වාහන ජාවාරම සිදු වී ඇති අතර ඊට යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ලෙක්සස් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර රථයක් රේගු බදු නොගෙවා වාහන ආනයනය තහනම් කර තිබියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට ආනයනය කර ඇති බවයි මේ විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට එක ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාවු දැස්සන 6යි
1: විනාඩි 32යි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ولو درسنا هيا بنادي تستك يا بسودانا ميدا بس دي شاتي كالو تراي ماندل دينوم ادين لدلو تراي باتولا نيلا بروتيبال ساتهان كرن يا غوستو ما سيدولو سوني دابادا دا دا بس يدا بس دي مهاجين سامبوت كرات مكونا شاكراهي هاي دا هاس دي سي هاتا هاتفن دينوم باري بدات شاكراهي انجريس اكشري بارد باتوني كي انجريس اكشري شاكراهي انك ساتهان بدبا انك هات انك اك انك بندو انك تون انك نبي سها اوسانيت انك هات
1: භවිසත 14519 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දේක්‍රාත්මකුණ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා 17 අංක 29 අංක 44 සහ අවසානයේ අංක 68 විදිහට
0: මෙගා පවර් ජයග්‍රහයේ 2625 වන දිනම් වාරයේ දවසේ දේක්‍රාත්මකුණ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට R ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහ සුපිරි අංකයක් බවට පත් වුනේ අංක 14 එතකම ජයග්‍රහ අංක සටහන් වනවා අංක 36 අංක 60 අංක 62 සහ අවසානයේ අංක 70
1: එතකම ධන නිදහනේ 2307 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දේක්‍රාත්මකුණේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙන අංක 6 අංක 9 අංක 24 සහ අවසානයේ අංක 48
0: හඳහන ජයග්‍රහයේ 1586 වන දිනම් වාරයේ දවසේ දේක්‍රාත්මකුණ ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුනේ කුම්භ ලග්න සංකේතයේ ජයග්‍රහ අංක සටහන් වනවා අංක 7 අංක 21 අංක 25 සහ අවසානයේ අංක 62
1: අද සම්පත 852 වන ජයග්‍රහ දිනම් වාරයේ කේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ ජයග්‍රහය අංක 0 අංක 3 අංක 9 සහ අවසානයේ අංක 7 විදිහටයි සටහන් වෙන්නේ
0: NLB ජය ජයග්‍රහී 545 වන දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වන්නේ H ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා අංක 3 අංක 4 අංක 1 සහ අවසානයේ අංක 7
1: සුබ දවසක් 393 වන ජයග්‍රහ දිනුම් වාරයේ විශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වෙන්නේ අංක 26 අංක 59 සහ අවසානයේ අංක 60 විදිහට. එතකම සුබ දවසක් 393 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 2645 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. Lakhana Morning News alert hangin velamata karanang velavu desana hayai
1: vinadi 35

0: Black Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලකර මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 39යි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: සතියේ දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

0: තිබුණ අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට.
1: අද සඳහන් වෙනවා මිද්දෙනිය උල්හිටියාවේදී බැකෝ සමන්ගේ මවට වෙඩි තබා මරයි. හේමන්ත රන්දුනුයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි දිනමින පුවත්පතට අවධානය කරමු. මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න.
0: බැකෝ සමන්ගේ මව මිද්දෙනියදී වෙඩි තබා මරලා ගායන් කුමාර් වීරසිංහ වගේම පද්මශ්‍රී ගාර්ධ්‍යවසම් ගෙනන වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් අපි දිනමින පුවත්පතෙන් දිවයින පුවත්පතට යනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හොයලා බලන්න.
1: අද දිවයින පුවත්පත ඊතරම් දීර්ඝ විස්තරයක් සටහන් කළ නැහැ. මේ සම්බන්ධයෙන් කෙහෙල් බද්දර පද්මේ සමග ඉන්දියාවේදී අත්අඩංගුවටගෙන ලංකාවට රැගෙන ආ බැකෝ සමන්ගේ මව ඊයේ සවස ඝාතනය කර තිබෙනවා. මිදෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී මෙම ඝාතනය වෙඩි තැබීමකින් සිදු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. තුවාල ලද ඇය මිදෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මෙම ඝාතනය කරන්දිණී සුද්දාගේ පාර්ශවයේ විසින් සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි හෙට එකම අවධානය යොමු කරන තවත් ප්‍රවෘත්තියකට හිටපු ජනපති රනිල්ගේ උපදේශක අකිලගේ සේවකයා 18 වනදා දක්වා රිමාන්ඩ් කියලාද පාරින්දයක් ගුණදාස ගිරණ වාර්තාවේ සටහන්. දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරය ගත කර සිටින හිටපු ඇමති අකිල විරාජකාරීව සමහට එම කටයුතු කිරීම සඳහා ආධාර අනුබල දුන් බව කියන ඔහුට අයත් ඉන්ධන පිරුම්හලේ සේවයේ නියුතු දීපල් සංචිව රත්නායකයන් අය මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියම කර තිබෙනවා. සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය නිකුත් කළ තිබෙන කියලාද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබෙනවා. කොළඹ අතිරේක විනිසුරු නුවන් කෞශල මහතා තමයි මෙසේ නියෝග කරලා තිබෙන කියලා අද දිනමින පුවත්පත සටහන් කරනවා.
1: කුඩා වැල්ලේ වෙඩි තැබීම හේමන්ත රන්දුණු අද මේ සම්බන්ධයෙන් විස්තර අරගෙන වෙලා තියෙන දිවයින පුවත්පතට. තංගල්ල කුඩා වැල්ල නාකුළු ගමුව ප්‍රදේශයේ පිහිටි බහුදින දීවර යාත්‍රා හිමිකරුවෙකුගේ නිවසට නාඳුනන තුවාකුකරුවන් දෙදෙනෙකු විසින් පෙරේදා රාත්‍රියේ වෙඩි තැබීමේ සිද්ධිය මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරනවා. ඒත් එක්කම අද සඳහන් කළා තියෙනවා වෙඩි ප්‍රහාරයට ලක් වූ නිවසේ හිමිකරු වූ බෝට්ටු හිමියාගේ මාමා කෙනෙකු මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අත්අඩංගුවටපත් වී බන්ධනාගාරගතව සිටිනවා කියලත් සඳහන් කළා තියෙනවා. වැඩිදුර විස්තර විදිහට වැලිකඩ බන්ධනාගාරයේ සිටින මෙම පුද්ගලයා සති කීපයක් තිස්සේ මෙම බෝට්ටු හිමියාට දුරකථනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කර ඇති බවට විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම තර්ජනයට හේතුව වූ බවයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා කියලා දීර්ඝ විස්තරයක් සහිතව දෙවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා.
0: නියගිය දැඩි වනෝද්‍යානවල සතුන්ට බෞසර්වලින් චලය ස්වර්ණාවිජේ කෝනද හද දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාව. වනෝද්‍යානවල සිටින සතුන්ට වේලි කාල ගුණය හේතුවෙන් බෞසර් මගින් ජලය ලබා දීම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ තිබෙනවා කියලායි අද සටහන් කළ තිබුණ. මේ සම්බන්ධයෙන් අතුල් පිටුවල තොරතුරු සඳහන්. පවතින අධික වේලි කාල ගුණයත් සමග යාල විල්පත්තුව කුමන සහ බූන්දල යන වනෝද්‍යානවල ජලය එක්රැස් වන ස්ථාන සිදියාමෙන් පැවතීම හේතුවෙන් මෙලෙස බෞසර් මගින් ජලය සැපීම ආරම්භ කර ඇති බව වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කර තිබෙනවා. එතකම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවේ ජාතික වනෝද්‍යානවල සතුන්ට අවශ්‍ය ජලය සම්පාදනය කරන්න අපේ විශේෂ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොටත් විශේෂයෙන්ම ප්‍රධාන ජාතික වනෝද්‍යානවල සූර්ය බලයෙන් ජලය ලබා දෙන පොම්ප පද්ධතියක් සහ නල පද්ධතියක් අපි පවත්වාගෙන යනවා. ඒකෙන් අපි දිගටම වතුර ලබා දෙනවා. ඊට අමතරව ඒ නල පද්ධතිය ආවරණය නොවන ප්‍රදේශ සඳහා අපි බෞසර් මගින් ජලය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පවතින කාලගුණ තත්ත්වය වෙනස් වීමක් මත අත්‍යවශ්‍ය ප්‍රමාණයට වතුර ලබා දීම වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකියාවක් තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: එතකම ගැන අපි අවධානය යොමු කරමු. අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ කාලගුණ නිවේදනයේ දක්වන තොරතුරු වලට බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා සඳහන් වෙන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසිහෝගිගුරුම්

0: සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා සඳහන් කළ තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තදුසුලන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාල්ලේ සයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
1: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට එක ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනවා. ගලවු දවස් 9යි
0: විනාඩි 48යි.

රක්ෂාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: වෙලව් දෙසන 6 විනාඩි 54 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ අයබන් සබෝදසනක් සූදානම් මොනවද වාර්තාවන අලුත්ම තොරතුරු
1: ඔව බර කලින් සඳහන් කරපු ගුවන්යාන මාරු කිරීම ගැන පොඩි අදහසක් යොමු කරලිම අපි ඇත්තටම මේක උනේ තුර්කියට සංචාරයකට ගිය ජනාධිපතිවරයා හෙදී මේ යම් ආකාරයක තොරතුරක් ලැබුණ ආරක්ෂක තොරතුරක් ඉරානයෙන් ප්‍රහාරය කෙළවිය හැකි කියලා ඒ නිසා ඔහු තමන්ගේ ගුවන්යානයට ගිහිල්ලා ගුවන්යානයට යන දර්ශන විකාශය වුණා හැබැයි ඊට පස්සේ ආපහු ගුවන්යානයෙන් බැස ගිහිල්ලා තියෙනවා ඒ දර්ශන නැහැ වෙනත් ගුවන්යානයකට මාරු වෙලා ආරක්ෂක තර්ජනතර ඉරානයෙන් යම් ආකාරයක ප්‍රහාරයක් එල්ලවේ කියන තර්ජනය මත තමයි සිද්ධ වුණේ. ඊට පස්සේ දැන් අපි ආපහු ආවොත් එහෙම මේ මැද පෙරදිග කලාපයේ තත්ත්වය සම්බන්ධයෙන් කතා කරද්දී හෝමුස් සමුද්‍ර සන්ධියේ මත් ආයිතිය ගැන බරපතල මතභේදයක් මතුවලා තියෙනවා. ඇමරිකාව කියන අප තමයි මේ ප්‍රදේශය පාලනය කරන්න කියලා. ඇඩ්මිනිස්ට්‍රේෂන් ජනාධිපති ට්‍රම්ප් කියනවා සමුද්‍ර සන්ධිය ඇමරිකාවේ පාලනය යටතේ පවතින කියලා. හැබැයි ඉරානය කියන්නේ තමන්ගේ ඉල්ලීම් ඉටු නොවුනොත් සමුද්‍ර සන්ධිය වසා දමනවා විවෘත කරන්න නැහැ කියලා. එතකොට මේ දෙගොල්ලොම එහි අයිතිය පිළිබඳව දැන් තර්ක මතු කරමින් ඉන්නවා. ඉරානයේ ඉල්ලීම් තමයි මේ ප්‍රහාර නතර කරන්න කියන එක, ආරක්ෂාව තහවුරු කරන්න කියන එක වගේම සම්බාධක ඉවත් කරන්න කියන එක මේකේ ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙතන පෙර හොමුස් ආශ්‍රිත කලාපයේදී සමුද්‍ර සන්ධියේදී ඇමරිකාව වගේම ඉරානය නෞකාවලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. දැන් ඒ අතරතුර මේ ඉරානය කියන අවශ්‍ය නම් ජනාධිපති ට්‍රම්ප්ගේ දුරකාලයේ අවසන් වන තුරුම යුද්ධය කරගෙන යන්න පුළුවන් කියලා. ඉරානය කියන්නේ 2028 සැප්තැම්බර් මාස වෙනකන්. දැන් මේ තියෙන වාතාවරණයට මෙහෙ තත්ත්වයක් වතුනත් එහෙම ඔය කියන කාරණේ වුණොත් එහෙම තවත්
0: බරපතලයි
1: කියන්නේ. බරපතලයි කියන්නේ
0: ඒ කියන්නේ වසරගේ කාලයක්.
1: ඔතන කතා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔය කියන තත්ත්ව වුණොත් එහෙම විශේෂ විප්ලවීය බලකාය තමයි මේ අදහස් වලගලා තියෙන අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන් කියලා. දැන් එතන තවත් ලොකු ප්‍රශ්නයක් පතුනවා. මොකද දැන් අප්‍රේල් 13 ඉඳලා ඉරානය සහ ඇමරිකාව අතර තියෙන මතභේද තවත් වැඩි කරමින් ඇමරිකාව මේ වරාය අවහිර කරන්න පටන් ගත්තා. ඉරානයේ වරාය අවහිර කරන්න පටන් ගත්තට පස්සේ යාත්‍රා 59ක් හරවා යවලා තියෙනවා. කියන්නේ යාත්‍රා 59ක් ගමන් මාර්ගය අවහිර කරලා තියෙනවා. තවත් 3කට ප්‍රහාර එල්ලලා තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්න තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය වගේ රතු මොහොතට ප්‍රශ්න මතුණානේ මේ හුති කරලකරුවන් නිසා. එහෙනම් මේ වසරේ තෙල් නිෂ්පාදනය මේ වෘද්ධ තෙල් නිෂ්පාදනය දවසකට බැරල් මිලියන 4.3ක් පහත වැටේ කියලා ජාත්‍යන්තර බලශක්ති ආයතනය කියනවා. දවසකට තෙල් බැරල් මිලියන 4.3ක්.
0: ඒ කියන්නේ ලෝකයටම බලපෑමක්.
1: ඒකම බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේ කියන්නේ මේ තත්ත්වය පැවතුනොත් මේ අවිරතා හැම පැවතුනොත් එහෙම යතර මේ අඟහරුවාදා මේ පහුගිය අඟහරුවාදා නැව් 8යි මේ හෝමුස් වලින් ගිහිල්ලා තියෙන්නේ යුද්ධයට පෙර නැව් 130ක් විතර ගිහිල්ලා මේ වගේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරතුර දැන් මේ අද උදේ වාර්තා වුණා දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් විදිහට කටයුතු කරපු කැරොලයින් ලෙවිට් දුරෙන් අයින් වුණා කියලා. ජනාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපති තමයි කියලා තියෙන්නේ දුරෙන් අයින් වුණා කියලා.
0: අයින් වුණාද අයින් කළාද?
1: ඇත්තටම දැන් ප්‍රකාශ කළා තියෙන්නේ නම් ඇගේ පවුලේ අයත් සමග කාලය ගත කරන්න අවශ්‍ය නිසා අයින් වුණා කියලා ජනාධිපතිවරයාමයි කියලා තියෙන්නේ. ඒ අයින් වුණත් බාහිර උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා කියලා සඳහන් වෙනවා. මොකද පහුගිය කාලේ පරිපාලන විසින් යම් කීප දෙනෙක් ආරක්ෂා අංශ නිලධාරීන් අයින් කළා දැම්මා. ඒ අයින් වුණා කියලා කියන්නේ විශේෂත්වය තමයි මේ අවුරුදු 28යි මේ තනතුරට පත් වෙච්ච ලාබාලතම කෙනා. එතකොට දවල මන්දිරි මාදලේකම් විදිහට කටයුතු කළේ. දැන් ඉවත් වෙලා යනවා. ආයේ අලුතින් කවු දෙන්නේ කියලා තවමත් මතවාදයක් නැහැ.
0: හොඳයි. බෙහෙන්න ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා. දවසේදී අපිත් එක්ක එකතුලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුව පැත්තට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.

0: දිනමින පුවත්පතටයි අවධානය. ඉන්දියාවට දඟපන්දු භීතිකාවක්. ටෙස් තරඟ නොමිලේ නරඹන්න දොරවල් ඇරලා. කුසල් පැතුම් පළමු ටෙස් තරඟයට නැහැ. වසර තුනකට පසු දෙක්වැල්ල මදුසංක සංචිතයට දඟපන්දු යවන කේසර නුවන්ත ටෙස්ට් වරම් අභියස කියලත් සඳහන් කළ තියෙනවා. අපි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයට අවධානය යොමු කරමු. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී දඟපන්දු යවන්නට හිතකර ප්‍රසිද්ධ ස්ථානයක් වන අතර ගාලු පිටියේ ඉතිහාසයේ පුරා බිඳ වැටුණු ටෙස්ට් කඩුළු වලින් 72ක් පමණ දඟපන්දු යවන්නන් දවාගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ගාලු ටෙස්ට් තරඟයේ පළමු දිනේ ගිවි යෑමත් සමග අවසන් දින කිහිපය මන්දගාමී හැරීමකට බෙහෙවින් හිතකරවන හේයින් දඟපන්දු යවන්නන් දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා කියලා තද සඳහන් කරලා තියෙනවා. ඉන්දියාවට එරෙහි තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ ගාලු තරඟය සඳහා පිටපිට දඟපන්දු යවන කේසර නුවන්ත මුල් වරට ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර වසර තුනකට පසු කඩවලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල සහ වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක නම් කොට තිබෙනවා කියලා තද සඳහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනටයි මේ අවධානය. මද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණ දඬුවම තවම යෝජනාවක් විතරලු. ඒ යෝජනාව මම ස්ථිර කරනවා කියලා තමයි අද අංජනගේ කාටුනේ සඳහන් වෙන්නේ.
1: වෙනසරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධ මහානායක හිමිවරුන් එවපු ලියුම විපක්ෂයට හම්බ වෙලාලු. විදායක කුණුකූඩ තිබිලද කියලායි අද දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අපි අවධානය යොමු කරමු. මහින්ද මහත්තයා 350ට පෝර දුන්නලු. එතකොට වී ගත්තේ කීයටද කියලා ප්‍රශ්නාර්ථයක් එක් අහනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ.
1: මෙසර සමයන් කාටුනේ දෙවෙන පුවත්පතේ 22 සංශෝධනය ආණ්ඩු පක්ෂයේ කෙනෙකුගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ කියලා නාමල් කියනවා. ඇයි කියපු බොරු ගාන දන්නේ නැතුව ඇති කියලත් අද දවසේදී සඳහන් කළ තිබුණා. අනුරාධගේ හෝකේ තත්ත්වයේ කාටුනින් අපි ලක්කන මෝනින් නිවුස් රට නිමා කරනවා. නීතිච්ච සංගමයට දොර ඇරලා ජනාධිපති සාකච්ඡාවක් කරලා කට්ටිය යවා පිටටද තට්ටුව දමලා ආයෙත් ගැසට් එක ගත්තා තලු මරලා කියලයි අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කාටුනෙන් සඳහන් කළ තියෙන්නේ. අපි ලකන මෝනින් නිවුස් සැලට් අද මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට අහරණ දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
9: නිවන් සැප ලැබේවා
10: මුකත්ත මේ කරන්නේ ගුඩ් මෝනින් කියන්නේ නැතු කාටද නිවන් සෝ
9: ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින්
10: නී උදේම කාටද නිවන් සෝ පත
9: මැසේජ් එකක් දැම්ම යාළුවෙකුට
10: කාටද අයියේ
9: නිව කන් දවස් දෙක තුනක් කිනව තාම රිප්ලයි එකක් නැහැ මං දාන මැසේජ් එක
10: දෙයනේ ඔයයි මනුස්සයව යවලා ඉවරද ඒ කියන්නේ
9: ඉතින් මැරිලත් දන්නේ නෑනේ
10: ඉතින් එහෙම හරියටම දන්නේ තුවා නිවන් සෝ ප්‍රාර්ථනා කරන්නේ
9: දැන් මං අද කවද්ද අද බ්‍රහස්පතින් සඳුදා උදේ මේ වෙලාවට දාපු මැසේජ් එකට තාම රිප්ලයි එකක් නැහැ
10: ඉතින් ඔයා තීරණය කරා එයා ඉවරයි කියලා.
9: ඔය මැසේජ් එක සීන් කළත් නැහැ. ඉතින් අපිට උපකල්පනය කරන්න බැරිද මේ හාදයා මැරිලා කියලා.
10: දැන් මේ යන විදිහත් එක්ක ඔයා සාධාරණයි.
9: ඔව් දැන් මේ රටේ වෙන දේවල් දිහා බැලුවම මම මෙච්චර දවසක් එහෙම කරේ නැහැ.
10: ඔයා ওই දවස් ඉවසුප එක සාධාරණයි අත්‍තරම.
9: අර ඊයේ මේ ඔයාව කියන්නේ ඔය Facebook එකේ ගිය අර මේ බයික් එකක් උඩ ගිමන් හැරපු තරුණයාගේ නේද?
10: ඔව් මට ඒක මතක් වුණා. ඒ කියන්නේ ඔය ඔච්චරවත් ඉවසුවේ නැහනේ.
9: තරුණෙක් මට මතක විදියට කොහුවල හරි ගුවන්පාලම හරි මේ බයික් එක නවත්තගෙන ඔය කෑම හිට මෙහෙට අරගෙන ඩිලිවරි සේවාවක වගේ පෙනුමක් තියෙන අයෙක් ඉතින් බයික් එක ඔය කන්ටේනර් පෙට්ටියකට හේතු වෙන නවත්තලා ඒක උඩ එහෙමම පොඩ්ඩක් ගිමන් හරිනවා
10: ඔලුව
9: මෙහෙම අර බොක්ස් එක උඩින්ම තියාගෙන. ඉතින් අපේ හාදයෝ ටික Facebook එකයි අනිත් යවට වාසියේ ගිහිල්ලා මේ තරුණයා මියගිය බවට උපකල්පනය කරමින් ඉතින් නිවන් සැප ලැබේවා යයි පතමින්
10: හැලිලිව්
9: මාර පෝස්ට් තිබුණා. මෙන්න මෙහෙම පටන් ගත්තා. ඔබ ළඟට එන ඒ වගේ ඩිලිවරි සේවකෙක් විනාඩියක් දෙකක් පරක් වුණාම ඇඟට කඩාපයින් එපා.
10: හරි.
9: එයාට සුහදශීලීව කතා කරන්න.
10: හරි.
9: ඒගොල්ලොත් කරන්නේ රස්සාව. මේ ජීවන අරගලය ඇතුලේ ඒගොල්ලෝ සෑහෙන දුකක් විඳිනවා.
10: ඔව්.
9: ඉතින් කීයක් හරි වැඩිපුර ටිප් එකකට දෙන්න.
10: හරි.
9: තව මොනවද තිබ්බේ?
10: ඔයාගේ ජීවිතෙත් බර වැඩි ඇති. වගකීම් වැඩි ඇති. මහන්සි දැනෙන්නේ නැති උඹටත් යාලා.
9: ඇත්තරම
10: මට හිතුණා ඒ වෙලාවේ අපේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක් කියලා.
9: මට හොඳටම හින යන කෑල මොකක්ද දන්නවද? අර අපරාධයක් සිදු ස්ථානයේ කියලා අර කහයි කළුයි පටිය
10: දින්නේ. අපරාධ ස්ථානයේ ඇතුළේම උටහන.
9: එහෙම පටිත් ඇදලා අර ෆොටෝ ගහලා ෆේස්.
10: හරි සාමාන්‍ය මිනිස්සු පැත්තක දාන්නකෝ.
9: ඔව්. කවුද හත්තලා මෙහෙම පටිය ඇද්දේ?
10: මට බෑ දෙයනේ.
9: බයික් එකක් උඩ මිනිස්සෙක් ඉන්නවා. බැලුව බැලමට මැරිලා වගේ. ඇඟිල්ලෙන් ඇනලවත් බලන්න
10: බලන්න බෑ යන්නේ චුට්ටක්.
9: තට්ටුවක් දාලා නහය ළඟට මෙහෙම අත තියලා හුස්ම ගන්නවද?
10: ඉතින් ළඟට ගියාම තේරෙනවනේ හුස්ම ගන්නවා කියලා.
9: ඒ මුකුත් නැතුව අපරාධයක් වූ ස්ථානයක කියලා මිනි මැරුමක් වුණා මේ සමහර. මේ ස්වභාවික මරණයක් වුණා වගේ එතන ගිහිල්ලා පටි ඇදලා.
10: හැබැයි මං හිතන්නේ ඇත්තටම ඒ මිනිස්සයා නිවන් යන්න තිබුණේ ඈරිච්ච වෙලාවේ. බය වෙනවනේ.
9: මෙහෙමයි. වාහනයක් ඩ්‍රයිව් කරනකොට නිදිමතක් ආවම මං හිතාගත්ත එක දෙයක්.
10: නිදාගන්නේ
9: නැහැ. ජීවිතේට පාරේ වාහනේ අයින් කළා නිදාගන්නේ නැහැ. මොකද අපි වගේ කෙනෙක් එහෙම කරොත් අනිවාර්යෙන් මල් ශාලාවේ පෙට්ටිය තෝඩර් කරලා මේ මල් රීඩ් දෙකත් කාර් එක ඉස්සරහා ගෑල්ලා
10: තියනවා.
9: ඒ නිසා මේක මාර අමුතු රටක්.
10: අනේ නිදාගන්න පහරද?
9: පණ පිටින් ඉන්න මිනිස්සුන්ට නිවන් සුව පතන නේද? එහෙම රටගෙන අපි ජීවත්
10: වෙන්නේ. ඔව්. අතර මේ hina ගියාට අපි ලැජ්ජ වෙන්න ඕනේ.
9: ලැජ්ජ වෙන්න ඕනේ. අපි වටින් ගොඩින් බලලා පිටින් බලලා මාර උපකල්පන වලට එනවා. මාර කවියෝ මාර සාහිත්‍යකාරයෝ
10: මාර
9: අපි කියන අර මාර සහ සංවේදී මිනිස්සු අනේ මිනිස්සෙක් මැරෙලා නේ ආ මාර මාර මාර පැය කීපයක් මේ ගත කරේ ඒ නිසා ඒ ඔක්කොම වැඩි අර hina යන්නේ වග කීතු මිනිස්සුත් ගිහිල්ලා එතන අපරාධයක් වෙච්ච තැනක් කියලා වට කරගෙන අනේ දෙයනේ ලංකාවේ කවුරු හරි මොකක් හරි වග කීතු ආයතනයක් වෙන්නේ නැතිනේ මේ ආයතනේ නම කියන්න ඕනේ ඔබ දන්නවනේ
10: දන්නවනේ
9: මේ වගේ තැනකට ඉක්මනටම එන්නේ නේද
10: කවුද කියලා
9: මං කියන්නේ මේ වගේ මිනිස්සුන්ට ගෙන්නලා සම්මාන දෙන්න ඕනේ ඊයේ අපි කතා කරා ඔබට මතක ඇති සමහර ආයතන වලින් ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපේ තීන්දුව తీරන ගන්න අලිවැටට වාඩු මතකයි නේද
10: බෝගන් වෙලා පඳුරක් තියනවා කියලා කිව්වේ
9: අලියෙන් එක නවත්තන්න අවුරුදු 76කට පස්සෙත් බෝගන් විලා හිටවන්න වගේ අර කතාවක් ගිහලා තිබි 2015 වූ 16 මට මතකයි අන්න ඒ වගේ දේවල් ඒ ප්‍රොජෙක්ට් වලට නායකත්වය දෙන ඒ අදහස් දෙන මිනිස්සු අන්න ඒ වගේ තමයි ඔය වගේ දේවල් වලට මූලික.
10: මම දැන් එක සෙට් එකද දන්නේ නැහැ.
9: නෑ නෑ මේක වෙන ඩිපාර්ට්මන්ට් එකක්.
10: දැන් මම කියන්නේ නිකන් ආශ්‍රය කරලා තියනවද දන්නේ නැහැ. ඔව් එහෙමද.
9: හරි. නෑ අපි මේකෙන් ගන්න ඕනේ මෙච්චරයි. දෙයක් වුණාම ඒ දේ සම්බන්ධව නේද? හරි නිරීක්ෂණයක් නැතුව නිගමන වලට එළඹෙන්න නැතුව ඉන්න. මොකද ඒ හරහා වෙන්න තියෙන හානිය සැහෙන වැඩි.
10: හිතන්නකෝ ඒ ගෙදර මිනිස්සුක දැක්කන නේද
9: ඒ මම මේ කොල්ල නැකිලා මේ නෝන්ඩි හිනාවක් දාලා මම දැක්කා බහලා යනවා
10: දැන් අර හැලලියපු එකේ තත්ත කොහොමද දන්නේ
9: නේ ඒක පෝස්ට් ඔක්කොම අයින් කරගෙන ඩිලීට් කළා යොනට මේ වගේ දෙයකින් සමාජයට හානිය නේද ඒක ඩිලීට් කරන්න බෑ ඒක කළා දාන්න බෑ ඒ නිසා අපි හැමතිස්සෙම සෝදිසියෙන් ඉන්න ඕනේ 100% කිසිම දෙයක් ගැන හරිම විදිහේ දැනුමක් නැතුව නිරීක්ෂණයක් නැතුව කවුරු ගැනවත් කොහොමවත් අපිට බෑ යම් අදහසක් දෙන්න.
10: Yes.
9: 7:13 වෙලාව.

0: మమనందే మానం రిలాక్స్
1: అనమ్మనంగల వదువున అనేది మే ఎక్స్పర్ట్ హరియడం హరిని
2: ఓనమ సందివేదన వకట ప్రబలమ విద్యానుకూల విసదము ఓతుశీల్ యాక్టివ్ క్లాస్
3: అడ్డకుమురే రలుమావతి నిల్ కురుల్లా సోనాలికా అశ్వబల 50ක ఇంజిన్ ధారితావ అవమ ఇంధన దహనే పహసుయిన్ హెసిరవీమ నడతువ సహ అమతర కొటస్ గనిమే పహసుమ టూ వీల్ ఫోర్ వీల్ సోనాలికా ట్రాక్టరయ దెన్ దివైనపుర ఎతి టీవీఎస్ సోనాలికా అలవి నియోజితయన్ వెతిన్ రక్షణీయ ర్యాపదించి అవురుదు 4ක సేవావస వగకిమ సమగ టీవీఎస్ అగ్రి బిజినెస్ వెతిన్ సోనాలికా ట్రాక్టరీ మహపులవట మహబలయ ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
6: මේ පැය මොල්ම මතක් කිරීම සුරේකිමු මග තුට
7: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
8: ගයක් හදලා වාහනයකුත් අරගෙන පවුලට වෙන්න ඕනි යුතුකන් ටිකත් ඉෂ්ට කරලා මෑන්ස් මැන්ද
9: කවුද
8: කියන්
9: කවුද කවුද දැන් ඔය බැන්ද
8: රොනාල්ඩෝ බැන්ද
9: හරි හරි හරි
8: අවුරුදු 41යිනි
9: අපිට තව කල් තියෙනවානේ
8: ඔව් අපිට කල් තිබුණත් නැතත් අර අපිට අර ටික කරගන්න බැරි වුණානේ.
9: ඔව් ඒක ටික කරන ගමන්.
8: අවුලට යුතුයකන් ටික තාම කරගන්න බැරි වුණා.
9: බෑ බෑ බෑ.
8: ගියේ හදලා වාහනේ ගන්න බැරි වුණා. ඔය දෙක නැතුවත් කොහොමත් අපිත් එක්ක එන මේ කාන්තාවක් කියන්නේ ගෑන් ළමෙක් නැහැ. නිකම් මේ බොරුවට ආදරේ කවට වාහනේකුයි ගියේකුයි නැත්තම් එන්නේ නැහනේ. හරි. ඉතින් 41යි රොනාල්ඩෝට ජෝජියානට 32යි. ඉතින් අවුරුදු ගානක ලව් එකක් ආදරයක්. මේ එකට ජීවත් වුණා මේ දෙන්න.
9: ඔව්.
8: මේ අවුරුදු 10කට වැඩි කාලයක් එකට ජීවත් වුණා.
9: හ්ම්.
8: ඉතින් දරුවෝ 5 දෙනෙක් ඉන්නවා.
9: හොඳයි.
8: ඔව්. ලිවින් ටුගෙදර් ඉඳලා බැඳපු දෙන්නේ.
9: හ්ම්.
8: මෙව හොඳ පාඩම් කාටද කියලා මේ නිකන් හිතෙන්න පුළුවන්.
9: ඔව්.
8: ඒනට ලංකාව වගේ අපි වගේ රටක තියෙනවනේ සංස්කෘතිය.
9: ඔව්.
8: අපි ඒ වගේ රටක ඔය ලිවින් ටුගෙදර් කියන එකට එහෙම ලොකු නේද?
9: ඔව්. ගැලපෙන්නේ
8: නැහනේ. දැන් ගැලපෙනවද නැද්ද? ඇත්තටම ඒ වගේ තැනකට නිකන් ගියොත් එහෙම නිකන් නේ.
9: ඔව් නේ. සමාජයෙන් කොන් වෙනවනේ.
8: අපේ ගෙවල් වලින් එහෙම කොහොම ගහලෙලා යන්නේ.
9: ගිනි තියන්නේ ගිනි.
8: 7:24 වෙලාව ගෙයක් හදනකොට නේද? ගෙදර වහලේ කියන ඒ ප්‍රධානම දේ ගැන අපිට අවධානය තියෙන්න ඕනේ.
9: මොකද එතන තමයි අපේ ඔළුවේ සනසීම තියෙන්නේ.
8: ඔළුවට උඩින් තියෙන දෙයක් නේක. ඔළුවට කණම් ගන්නොත් එහෙම. හරි. රයිනෝ රූෆින් ප්‍රීවියස් ෂීට් එක ගැන කියන්නේ. සාමාන්‍යයෙන් වහලයක් හදනකොට මේ කාලේ සෑහෙන හිතන දේවල් තියෙනවා. ඔව්. වැස්සට අවුවට විතරක්ම නෙමෙයි. තව තව දේවල් තියෙනවා. දැන් එල්ලිනෝ වගේවත් හිතන්න වෙලා. එතකොට ෂීට් එක මේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දැන් මේගොල්ලෝ නිර්මාණය කරනකොට මම මේගොල්ලන්ගේ මේ කන්සෙප්ට් එකම ආවේ විශේෂයෙන්ම උෂ්ණ එහෙම නැත්නම් උණුසුම් කාලගුණ තත්ත්වයන් වලදී නිවස ඇතුළට මේ උණුසුම ඒ ලැබෙන උණුසුමම දෙන්නේ නැතුව ඒක කන්ට්‍රෝල් කරලා යම් කිසි විදියකින්
9: කූල් එකක් දෙන්න පොඩ්ඩක්
8: පොඩි සහනයක් දෙන්න. ඒ නිසා තමයි ඔයකට මැටි ලේයර් එකක් දැම්මේ ෂීට් එකේ යටිපැත්තට.
9: ඔව්.
8: ඉතින් ඒක හරි ලස්සන පෙනුමක් සහ උණුසුම් කාලගුණෙන් යම් සහනයක් දෙනවා. ඒ වගේම තමයි ෂීට් එකේ උඩු පැත්ත ගැන අපි කියලා තියෙනවා දියසේවල පාසි බැඳින්නේ දුර්වර්ණ වෙන්නේ නැහැ ලස්සන පෙනුමක් වතුර ටික වැටිච්ච එක ඉක්මනට ඉවත් වෙලා යනවා ෂීට් එකට අනවශ්‍ය බරක් නේ තෙතමනයක් පිඟින ගතිය නැහැ ඒ නිසා වසර 60කට වැඩි විශ්වාසයක් එක්ක රයිනෝ රූෆින් ෂීට් එක ගන්න ඉතින් ඒජන්ට්ලා මේ මේ මේ මේ කතා හොඳටම දන්නවා ඉතින් හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා උනත් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ෂීට් එක ඉල්ලන්න
9: අනිවාර්යෙන්ම
8: හරි මොකද මගට තියෙන හොඳම ෂීට් එක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා කියන්නේ.
9: ඔව්.
8: අපි අවුරුදු 77ක් ආපස්සට යනකොට එක්තරා දවසක ලංකාවේ ක්‍රිමිරාජ නමින් නිෂ්පාදනයක් ආරම්භ කරනවා.
9: හරි.
8: ඒක අද අවුරුදු 77කට පස්සේ ගත්තත් ලංකාවේ බොහෝ දෙනෙකුට සහනයක් වෙන නිෂ්පාදන පෙළක් බවට පුළුල් වෙලා තියෙනවා.
9: ඉතින් ඒ හින්දම තමයි ඔයාට තියෙන මෙන්න මේ ලෙඩ රෝගවලට හොඳම විසඳුමක් හොයාගෙන තියෙන දේශීය දේවල් පාවිච්චි කරලා කිසිම වසක් විසක් නැතුව බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඕනම ලෙඩකට. වැල් මේ පැණිය, එතකොට පේයාව තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, කරල් ගොලි තියෙනවා, මුඛසෝදනය තියෙනවා, කුරුලෑ සුවය තියෙනවා. මෙන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔයාගේ ඇඟට 100%ක්ම හොඳ නිෂ්පාදන කියලා අපි වගකීමක් ඇතුව කියනවා. මොකද දේශීය දේවල් අරගෙන තමයි මේව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ වෙළඳ සැලට හරි ෆාමසියකට හරි ගෙදරටම හරි මේ නිෂ්පාදන ගෙන්න ගන්න ඕනේ නම් 0112 753 889 කියන අංකයට කතා කරලා ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්.
8: එවගේම පැල්ලත්ත කිරිවීදුරුවක රස බලන්න උදේ පාන්දරම අපි ඔබට මතක් කරන්නේ ලංකාවේ අභිමානයත් එක්ක අපේ රටේ කිරිගොවීන් 30,000ක් විතර පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඉතින් ලංකාවේ කිරි කර්මාන්තය නිකන් කාගේවත් අවධානයක් නැති ඔහේ යන්නම් වාලි යන
9: වෙලාවට
8: හයියක් වෙන්න කවුරුත් හිටියේ නැහැ. පැල්ලත්ත නිෂ්පාදන ආයතනයට පුළුවන්කමක් ලැබුණා ලංකාවේ කිරිගොවීන් එක්කෙනා දෙන්න ඔහොමම එකතු කරගෙන 100, 200, 500, 1500, 10,000, 15,000, 20,000 දැන් 30,000ක් විතර. ඉතින් කිරිගොවීන් සම්බන්ධයි තියාගේ ජීවිතත් නේද ගොඩ දාන ගම අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්නේ පැල්ලත්ත නිෂ්පාදන අයිස්ක්‍රීම් යෝගට් බටර් එවගේම කිරිපිටි පැල්ලත්ත නිෂ්පාදන ගණනාවක් තියෙනවා සුපර් මාකට් එකේ ග්‍රෝසරි එකේ ඒවල් ළඟ තියෙන පොඩි කඩේ ඉඳලා වඩ දැන් ගන්න පුළුවන්.

0: සතයි විනාඩි 31යි වෙලාව.
1: හරි.
0: අනන්තය කියලා කිව්වම කොහොමද ලියන්නේ අනන්තය? දන්නේ. අපිට වැඩක් නෑ.
1: ඇයි අපි අනන්තේද?
0: මොකද අපි අනන්ත කියන එකෙන් අපි ගනුදෙනු කරන්නේ. අපි අනන්තයට යන පාරදී සින්දු අහගෙන ඉන්නවා.
1: අනන්තයට යන්න.
0: මේ අනන්ත රාත්‍රිය සින්දු කියනවා. ඔය වගේ තැන්වල අපිට ඇහුනොත් මිසක් අපි අනන්තය කියන එක ගැන එහෙම ලොකු හිතන්නේ
1: නෑ.
0: නහුතය කියන්නේ මොකක්ද? නහුතය.
1: නහුතය?
0: නහුතය කියන්නේ.
1: නහුතය කියලා කියන්නේ නිකන් අර නිකන් කසිය ගානට නිකන් අර මට නහුතට මල පැන්න කියලා කියනවනේ සමහරක් කට්ටිය. එහෙම කියනව නේද?
0: කේන්ටි
1: ගියා කියලා.
0: තරහා ගියා කියලා
1: කියනවා.
0: ඔව්. හරි. තව මොනවාද මේ වගේ වචන
1: තියෙන්නේ?
0: තව ගොඩාක් ඒවා තියෙනවා. අසංඛය කියන්නේ ඔගේ අන්තිම එකලු.
1: අසංඛ. ඔයා
0: 1.0 කීයද?
1: 3යි.
0: 1.133.
1: 133යි.
0: අයියෝ.
1: 133යි. හරි.
0: 1.133යි. නේ හරිනේ? ඔව් දන්නේ.
1: ඔව් 133යි.
0: 1.133.
1: ඔව්.
0: එතකොට අපිට මේ මේ ඔය එහෙම කිව්වම දැන් කෝටි 10යි කිව්වම අපි දන්නවනේ.
1: ඔව්.
0: කෝටි 15යි කෝටි 20යි කෝටි 60යි කියලා කිව්වම අපි දන්නවා. ඒ හරින අපිට එතනින් එහාට ලෝකයක් එහෙම නේද? එහෙම කියන්නේ සංඛ්‍යා දත්ත අපිට අවශ්‍ය නැහැ. එහෙනම් අපිට එදිනදා ජීවිතයේදී ඕනේ නැහැ. නිකන් කොහේ හරි අසංඛ්‍යේ කල්පලක්ෂයක් දැන් ওই බුද්ධ සාහිත්‍යය බුදුදහම ඇසුරු කරන අය දන්නවා. ඒ වගේ අර එක එක වචන දෙන නහුතේ කියන්නේත් එහෙම එකක්. අර වගේ තැනකදී අපි පාවිච්චි නොකරට මේ පාවිච්චි කරාට නිතර කියන එකක් නෙවෙයි. දැන් මේ ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව අද දිවයින පත්‍රයේ කතුවැකී තියෙනවා. මේ රටක ප්‍රශ්න නහුතයට නැග්ගට පස්සේ විශේෂම ආර්ථික ප්‍රශ්න මිනිස්සු ඒ ආර්ථික ප්‍රශ්න විසඳගන්න දරන උත්සාහය ගැන අද දිවයින පත්‍රයේ හොයාගන්න පුළුවන් වුණොත් කතුවැකී කියවල බලන්න. ඉතින් අපි අර අතීතයේ ඉඳලා අපි දන්න කාලෙ ඉඳන් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. එහෙම රටක මිනිස්සුන්ට තියෙනවා හීන ටිකක්. හැමදාම ඒවා හීනම තමයි. ගෙයක් හදන එක, වාහනයක් ගන්න එක, හොඳට කාලා බීලා ජීවත් වෙන එක, ඉඩම් කඩම් ටිකක් ගන්න එක, සමහරවිට තමන්ගේ දුව පුතාට නේද විවාහයේදී ওই දෑවැද්දට එහෙම තමන්ගේ දුවට ඒ වගේ දේවල් දෙන එක.
1: ඒ
0: වගේ ලොකු ලොකු හීන තියෙනවා.
1: ඒවා
0: හීනම වෙන්න බෑ හැමදාම. ඒව සැබෑවක් වෙන්න ඕනේ. අන්න ඒව සැබෑ කරගන්න තියෙන අපිට තියෙන එක්තරා විදිහක වාසනාවක් තමයි අපිට ඉන්නවා ලංකාවේ ඉන්නවා. ඒවා සැබෑ කරගන්න අපිට රුපියල් 40කින් සපෝට් කරන කෙනෙක්. එයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. හරි. මහජන සම්පත ඇතුළු ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත ටිකට් වල මේ අංක ටික මම කියන්න සූදානම් වෙන්නේ.
1: හරි.
0: ඊයේ 12 වෙනිදානේ බදාද දිනුම් මැදීමේ මහජන සම්පත K අක්ෂරයත් එක්ක ජයග්‍රහය අංක අංක 7 අංක 1 අංක 0 අංක 3 අංක 9 සහ අංක 7. ඒ වගේම ගොවිසත ගතනම් R අක්ෂරයත් එක්ක අංක 17 අංක 29 අංක 44 සහ අංක 68. මෙගා පවර් ගත්තනම් R අක්ෂරයත් එක්ක අංක 14 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 36 අංක 60 අංක 62 සහ අංක 70. ධන නිදානය W අක්ෂරයත් එක්ක අංක 6 අංක 9 අංක 24 සහ අංක 48. හඳහන ලොතරැයි ගත්තනම් කුම්භ ලග්නයත් එක්ක අංක 7 අංක 21 අංක 25 සහ අංක 62. අද සම්පත ගත්තනම් අංක 9 අංක 7 අංක 3 අංක 9 අංක 7 අංක 0 අංක 3 අංක 9 අංක 7 සහ කේ අක්ෂරය. ඒ වගේම NLB ජය ලොතරැයි දවසේ දිනුම් මැද්ද මෙන්න මේ අංක ටික තියෙන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක. H අක්ෂරයත් එක්ක අංක 3 අංක 41 41 නෙමෙයි අංක 4 ඊට පස්සේ අංක 1 ඊට පස්සේ අංක 7. හරි. ආයි බලන්න H අක්ෂරයයි අංක 3 අංක 4 අංක 1 අංක 7. ඊට පස්සේ සුබ දවසක් අන්තිමනම තියෙන ටිකට් එක වෘෂික ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 26 59 සහ 60. මේ තමයි ඊයේ දවසේ දිනුම් මැද ටිකට් වල වාසනාවන්ත අංක. ඉතින් අදත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සුපිරි කෝටිපතියෙක් වෙන්න මේ ටිකට් එකක් ගන්න. රුපියල් 40යි වියදම් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඒ මතක් කිරීම.

0: ආදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: ස්කෝලේ යනකොට ස්කූල් වෑන් වල ගිහිල්ලා තියෙනවද?
2: ඔව්.
1: ඒ කාලි ස්කූල් වෑන් එකකද ගියේ?
2: ඔව්.
1: ස්කූල් බස් එකේද වෑන් එකේද?
2: වෑන් එකේ ගියා, පයින්ුත් ගියා. යන්න බලන් හැම විදියකටම ගියා.
1: දැන් ඔය ස්කූල් බස් කියන සංකල්පය උදේට මේ අපි හිතමුකෝ කොහෙන් හරි මහරගමෙන් පටන් ගන්නවා.
2: හරි.
1: කොළඹ ඉන්නවට ඉන්න ස්කෝල් වල ඔක්කොම ওই බස් එකේ ඉන්නවා. ඔක හරි ලස්සන මේ සංස්කෘතිය. ස්කූල් බස් එක.
2: ඔව්.
1: ඒකේ බස් වල නමුත් දාගෙන එහෙම තිබුණා. ඒ වගේ තමයි ස්කූල් වෑන් කියන එකත්.
2: හරි.
1: ස්කූල් වෑන් එකේ අදාළ මාසික ගාණ ගෙව්වා. ගේ ළඟින් පුතාව දුවව නැග්ගුවා. ඊට පස්සේ ස්කූල් ළඟට ගිහිල්ලා අර වෑන් එකේ දොර අරින වාහන ඇන්ටි ස්කූලේ ගේට්ටුව ඇතුළටම දැම්මා. හවසට එතනින් ගත්තා. ආයි ගේ ළඟට ගියලා දැම්මා. ඊතරකට අම්මා හරි සර්වන්ට් හරි ඇවිල්ලා දුව පුතාව ගෙදර එක්කගෙන ගියා.
2: ඔව්.
1: මේක මේ අපේ රටේ නෙමෙයි පිටරට සිදුවිච්ච කතාවක්.
2: මොකද?
1: එක්තරා තාත්තා කෙනෙක් මේ ඔහියෝවල මැට්කොක්ස් කියන තාත්තා. එයාගේ අවුරුදු 10ක දුවට දුන්න දඬුවමක්. ඉතින් මේ දරුවට අවුරුදු 10යි. අවුරුදු 10යි.
2: හරි.
1: ස්කූල් බස් එකේ මෙයා යන්නේ පොඩි ඔය මේ කියන්නේ ස්කූල් බස් කියලා තෙන්දි කිව්වේ ස්කූල් වෑන් කියන එක. ඒ බස් ඒ වෑන් එකේදී ළමයෙකුට මෙයා හිරිහැර කළා. වෑන් එකේ අංකල් තාත්තට කම්ප්ලේන් කරා.
2: හරි.
1: බලන්නකෝ බලන්නකෝ මේ අනුරාධගේ තාත්ති අනුරාධා මේ හැමදාම මේ බස් එකේ යනකොට අර ගෑන් ළමයිකට කරදර කරනවා. පෑනෙන් අයිනෝ කකොඩු පෙට්ටියෙන් අයිනෝ.
2: හරි හරි.
1: තාත්තා අහගෙන හිටියා. දවස් 3කට බස් එක තහනම් කරා තාත්තා. ස්කූල් වෑන් කියන්නේ ඒක තහනම්.
2: හරි. එතකොට
1: දුව හිතුවා හරි දැන් තාත්තා තහනම් කරා නම් වෑන් එක යන එක තාත්තා යාගේ කාර් එකේ මාව ගෙදර ඉඳලා
2: එක්කන් යන්න තමයි මේ හදන්නේ කියලා.
1: හරි. හරි සතුටින් හිටියේ.
2: හරි.
1: තාත්තා යාව කාර් එකේ ස්කූල්ට ගිහිල්ලා දැම්මේ නැහැ.
2: එහෙනම්
1: තාත්තා කිව්වා මෙහෙම.
2: මොකද?
1: මං ඔයාට පාඩමක් උගන්වනවා පුතේ. හ්ම්. ඔයා අද ඉඳන් ස්කූලෙට යන්න ඕනේ පයින්.
2: හා?
1: ගෙදර ඉඳලා පයින් යන්න ඕනේ.
2: තේරෙනවා.
1: කිලෝමීටර් 8ක් තියෙනවා. හරි. ඉතින් වෙන්දට වැඩි උදේ නැගිටින්න ඕනේ.
2: ආ, විදගෙන යන්න ඕනේ.
1: කිලෝමීටර් 8ක් පයින් යන්න යන වෙලාව හිතන්න.
2: හරි.
1: ඉතින් යන්න ඕනේ.
2: ආ, එන්නත් එපේ.
1: තනියෙන් යවන්නේ
2: නැහැ.
1: හා? හරි. තාත්තා කාර් එකේ පිටිපස්සෙන් ඒ කිලෝමීටර් 8ම මෙයා යන වේගෙට යනවා. දුව පයින් ස්කූල්ට යනවා.
2: හරි.
1: මේ සිදුවීම එක්ක මෙයා මේ තාත්තා මේක වීඩියෝ කරලා ඒ කියන්නේ ලයිෆ් ලෙසන් එකක් විදියට Facebook එකට දැම්මා. එයා කිව්වේ ඔය බුලින් කරන එක Tamanගේ ගෙදර කිසිසේත්ම පිළිගන්නේ නැහැ.
2: හරි.
1: ඒ නිසා තව ළමෙක්ට හිරිහැර කරපු මගේ දුව උනත් එයාට දඬුවමක් දෙන්න ඕනි කියලා.
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් ඒ දඬුවම දුවට දැනෙන එකක් වෙන්න ඕනි කියලා තයා විශ්වාස කරා.
2: පොඩි කාලෙම හදන්න ඕන ළමයිව.
1: සමහර තාත්තල එහෙමනේ. හරි දරුණු විදියට තීන්දු తీරන ගන්න ඕනි. දඬුවම් කියන අපිට එහෙම දීලා තියෙන්නේ. පස්සපැත්ත පැලෙන්න.
2: ඒක රෙදිලා නැත්තේ.
1: හරි. කොහොම හරි මේ වීඩියෝ එක සමහරු විවේචනය කරා.
2: හරි.
1: මිලියන 15ක් විතර මේ වීඩියෝ එක බැලුවා. මේ සම්බන්ධ අදහස් දක්වන අය දෙපැත්තට පිටුණා. සමහරු කිව්වා මේ දඬුවම අගේ කරන්න ඕනි.
2: හරි.
1: දරුවන්ට විනය උගන්වන්න ඕනි. විනය කියන එකේ වටිනාකම තදින් දැනෙන්න ඕනි. එහෙම කියලා. අනිත් පිරිස කිව්වා මේක වද දීමක්.
2: හරි.
1: හා ළමා හිංසනය මානව හිමිකම් යන්න.
2: ඒකනේ මේ ලංකාව වගේම තමයි නේ.
1: අපේ රටෙත් දැන් කාලේ කොහොමද ඉස්සරහට ළමයි තාත්තා අම්මා ගැහුවා කියලා මානව හිමිකම් යන්නේ. සීතලේ පයින් යවන එකෙන් හිරිහැරේ ලක්කන මේ ළමයාගේ දුකට නේද? දුකහන ගොඩක් අය ඉන්න පටන් ගත්තා.
2: හැලේ ලියන්න ගත්තද?
1: ඔව් එහෙම හිටියා.
2: හරි.
1: දරුවෙක් මේ තරුණ දුවව තරුණ නෑ අවුරුදු 10යි.
2: ඔව්
1: අවුරුදු 10යි දුව ප්‍රසිද්ධිය ලැජ්ජාවට පත් කරා.
2: බලන්න නේ.
1: හැබැයි තාත්තා තමන්ගේ තීරණය වෙනුවෙන් පෙනී හිටියා. එයා කිව්වා දුවට කරදරයක් වුණේ නැති බවත් මේ අත්දැකීමෙන් දුවගේ ආකල්ප වෙනස් වුණා කියලා. මේ සිද්ධිය නිසා අදටත් දෙමව්පිය අතර ලොකු විවාදයක් තියෙනවා. දරුවෙක්ට දෙන දඬුවමයි දරුවෙක්ව ප්‍රසිද්ධියේ ලැජ්ජා කරන එකයි අතර සීමාව කොතනද කියලා. සමහර තැන්

0: දේවල් අපේ නේද අපේ සංස්කෘතිය ඇතුළෙත් සමහර දුවල පුතාලාට දෙන දඬුවම් සමහරට ඒක දඬුවමට එහා ගිහිලා පොඩ්ඩක් ලැජ්ජ වෙන තත්ත්වෙට එනවා වෙන්න පුළුවන් පාසල් වල එහෙම දෙන දඬුවම්
1: ඔව්
0: වරදක් කරාම දෙන දඬුවම් ආත්ම ගෞරවමේ ගෞරවයේම ඉවරයිනේ ඉතින් ඔය වගේ දේවල් තියෙනවා ඉතින් හොඳ සහ නරක තියෙනවා මේ දෙපැත්තින්
1: ඔව්
0: ඉතින් මේක සමාජ ජාලාවල සෑහෙන ප්‍රවෘත්තියක් වෙච්ච
1: සිදුවීමක්
0: ඉතින් ඔයාටත් සමහර විට ඉස්කෝලේ යන කාලේ විඳපු මේ වගේ දඬුවම් ගැන මතකයට එන්න ඇති හැබැයි ඔය එදා දඬුවම් විඳ නිසා තමයි අද ඔය කියන තැන ඉන්නේ
1: අනිවාර්යයෙන්ම මම කියන පොඩි කාලේ ඉඳන්ම හදන්න ඕනේ
0: 7:48

0: දැනී දැනී දැනෙනවා කියලා කියන ආයාය දැනෙනවා කියන එකනි. ඔය සින්දුවේ වචන ටික සෑහෙන මේ ඒ කියන්නේ කතා බහට ලක් වෙච්ච වචන ටිකක්ලු. මම අහලා තියෙනවා. ඒ කියන්නේ ඇයි ආයාය සුවඳ දැනී දැනෙනවා කියන එක
1: ඩබල් ඩබල්.
0: ඔව් ආයාය යොදලා තියෙන්නේ ඇයි කියලා. හරි.
1: හරි.
0: රයිට් අපි ඒකත් වෙනලා කතා කරමු. කොහොම හරි මේ දැන් සුවඳ කියන එකට නහය මෙහෙම ගාලා ඇදිලා ගියාට දුර්ගන්ධය කියන එකට එහෙම වෙන්නේ නැහැ නේ. ගඳ ගඳ. ඒ නිසා අපි ගොඩාක් කලකට අපි පාවිච්චි කරන දේවල් සම්බන්ධව අපි නේ පර්ෆියුම් එකක් ගන්න ගියාම
1: නේ සෑහෙන්නේ හිතනවා.
0: බොඩි ස්ප්‍රේ එකක් ගන්න ගියාම අපි සෑහෙන්නේ හිතනවා. ඒතකොට සමහර එක තියෙනවා බොඩි ස්ප්‍රේ වලින් නවත්තන්නත් බෑ. නාන්නේ කරන්නේ නැහැ. ඇඳුම නේ මේස් එකක් එහෙම හොදන්නේ නැත්තම්
1: අතටත්
0: නේ දැන් මන්නාර්මිය ගියා වගේ හිමි කරවල වාඩියල් ළඟ ගියා වගේ එහෙමත් තියෙනවා අපේ නැහැ ආස නැහැ ඒ වගේ දේවල් වල. ඉතින් බලන්න ප්‍රසන්න සුවඳකින් එන ඔය ෆැඩ්නා ඕත ෂීල්ඩ්.
1: ඔව්.
0: දැන් අර හන්දි වේදනාවට ඔයිල් එකක් ගාන කාලේ වාඩ තිබ්බේ ඔන්න ඔය ප්‍රශ්න ටික. ඒ කියන්නේ මේක ගාගෙන යන්න බෑ.
1: කන්දයි.
0: බස් එකේ නැග්ග ගමන් එහා පැත්තේ ෂීට් එකේ එක්කෙනා බලනවා මොකද්ද මේ තෙල් බේත් කාරේ ඉන්නකම.
1: හරි. ඇඳුම් වල ගෑවෙනවා.
0: ඇඳුම් වල ගෑවෙනවා. අර තෙල් ගාපු ගතිය මෙහෙම දිලිසි දිලිසි පේනවා.
1: ඔව් පැල්ලම් පැල්ලම්
0: වගේ. හරියන්නේ නැහැ. ඉතින් ඔය ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඔය තෙල් එකක් නොවි ඔය ප්‍රසන්න සුවඳක් සහිතව හදලා තියෙන්නෙම මුලින්ම මේක ගාන්න හිතෙන්න ඕනි ඕනම කෙනෙකුට. සුපර් මාකට්ස් වල ෆාමසි වල ඔය ඕන තැනක මේක ගන්න තියෙනවානේ. ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ තමයි මේ සම්බන්ධ පර්යේෂණ කරලා තහවුරු කරගෙන හරියටම මේ ප්‍රොඩක්ට් එක සන්ධි වේදනාවට හරියනවා කියලා තහවුරු කරගෙන තමයි දැන් මාකට් එකට දාලා
1: තියෙන්නේ.
0: දැන් බලන්න වාගේ මැණික් කටුවේ වේදනාව. වලලු කර. ඊට පස්සේ උරහිස සහ වැලමිට.
1: කොන්ද.
0: කොන්ද දන හිස. ඔය කියන ඕනම තැනකට විසඳුම් දෙනවා රුපියල් 1920කට. දැන් මේක පාවිච්චි කරන්නේ මොන වගේ අයද?
1: ඔයා ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජිම් යන කෙනෙක් වෙන්න පුළුවන්. දවස තිස්සෙම බර උස්සන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක බර උස්සන ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. දවසම හිටගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ගෙදර වැඩ සේරම කරද්දී ඔය ඔක්කොම අසනීපතත් වෙන්න පුළුවන්නේ. ඔන්න ඒ කට්ටියට මේක හරිම විශේෂයි. 1920යි. හැබැයි ඉතින් ඒ වේදනාවල් තිබ්බ හෝ නැත ඔයා ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනම නිෂ්පාදනයක් තමයි මේ ෆැට්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
0: හරි එහෙනම් ඔයා ගෙදර ගෙනහිලා තියාගන්න දන්න කියන ඕනම කෙනෙකුට නේද
1: රෙකමන්ඩ් කරලා දෙන්න.
0: ඔව් මේකෙන් කියන්න සන්ධි වේදනාව තියෙන ඔය වයසක උදවිය ක්‍රීඩකයෝ අර කිව්වාගේ තරුණය වෙන්න පුළුවන් ගෘහණිය වෙන්න පුළුවන් ඔෆිස් එකේ බොස්ට බොස්ට තියෙනවා වෙන්න පුළුවන් බොස්ට කියලා කියන්නේ මෙන්න සර් මගේ ගානේ ෆැඩ්නා ඕත ෂීල් ඇක්ටිව් ප්ලස් මොකක්ද ඇයි මේක ගාගෙන යන්න පුළුවන් නැත්නම් දැන් ගාලා මේක තෙල් බෝතලයක් නෑ සර් මේක තෙල් බෝතලයක් නෙවෙයි
1: මම කියනවට ගන්නකෝ
0: මේක සර් මම දැන් ගාලා පින්නම් කියලා ඔයා නැති වුණත් ඔයාට සන්ධි වේදනාවක් ගාලා පින්න හරි ඒ තරම් විශ්වාසයෙන් මේක ගන්න කියලා මතක් කරන්නේ
1: ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්
0: ඔව් මේ ඒක සේද මිනිස්සුක ලෙඩකට දුකකට පිහිටිනවා කියන සතුට නේ
1: අනිවාර්යයෙන්ම
0: ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාගේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක හයක් පුරාවට ඔබ කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් නේද මුදල් ත්‍යාගයේ හිමි කරලා දෙන තැන. ඉතින් රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී දායකත්වයේ දෙනවා. ඉතින් ඔයා දන්නවා රජයේ කබද්ද අරමුදල කෘෂිකර්ම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය රණවිරු සේවා අරමුදල සමාජ සේවා අරමුදල ක්‍රීඩා අරමුදල ශ්‍රම වාසනා අරමුදල වගේ මේ හැම තැනකදීම මේගොල්ලන්ගේ දායකත්වයේ දෙනවා. ඔයා වියදම් කරන රුපියල් 40 තමයි මේගොල්ලෝ මේ හැමදේම කරන්නේ. ඉතින් මේ දවස්වල ජනාධිපති අරමුදල මගින් දෙයි දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිචාලේ ඉන්න අඩුවා දැම්ලාවි පවුල්වල පාසල් අධ්‍යාපන ලැබෙන දරුවන් සඳහාත් ජනාධිපති අරමුදල මගින් මේ අධ්‍යාපන ආධාර ලබා දී මේ ක්‍රියාන්විතයට මේගොල්ලෝ මූලිකත්වය අරගෙන තියෙනවා. ඒකනත් අපි මතක් කරනවා මේ වෙලාවෙම 7:57 ඔයාගේ S2 ගැන අපි හැමදාම උදේ පාන්දර වටින පණිවිඩයක් කියනවා. ඒ ලෙන්ස් ටිකයි කියා හොස්පිටල් එකත් එක්ක. ඉතින් ගොඩාක් අය කතා කරලා අහනවා. ඉතින් ලොකු ගාණක් යයි නේද? ප්‍රයිවට් නේ. අනේ නෑනි. එහෙම ගන්නෑ.
1: ඔව්.
0: ප්‍රයිවට් කියලා මේගොල්ලෝ ලොකු ගාණක් ගන්නෙ නෑ.
1: නෑ නෑ නෑ.
0: දැන් මට දැන් මේ දවස්වල තියෙනවා එකපාරට හේ එක හැක කඳුළු වෙනවා. හරි. දැන් මම මේක කියලා පෙන්නන්නේ. මන්ද එලියෙන් අහලා තියෙනවා මීට කලින් මේ ලෙන්ස් ටෙක් එන්න කලින් මාත් එක්ක වැඩ කරන්න.
1: හරි.
0: ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මෙච්චරක් විතර යනවා කියලා.
1: හා.
0: ඉතින් මම ඒවිල කල්පනා කරා මගේ වාහනේවත් විකුණන්න බෑ කියලා. හරි.
1: හා.
0: ඒ කොහොමුණාද එච්චර ලොකු ගාණක් කියන්නේ නැහැ. ඉතාලම අඩු මුදලකට ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකේදී වාගේ හැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට විසඳුම් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මෙතන රජ අනුමත ආයතනයක්.
1: ඔව්.
0: ඒ වගේම මේගොල්ලෝ ලංකාවේ ගොඩාක් හොස්පිටල් වල ඇහැ සම්බන්ධව නේද? ශල්‍ය කර්මවලදී ඒ අවශ්‍ය කරන කටයුතු වලදී ඒ අවශ්‍ය කරන උපකරණ සපයන ආයතනයක්. අද මේ අයිකියා හොස්පිටල් එක කියලා කිව්වට ඒගොල්ලෝ ලංකාවම දන්න නමක්.
1: ඔව්.
0: ලෙන්ස් ටෙක් කියලා කියන්නේ.
1: ඔව්.
0: දිනසා හැම පසුබිමක් එක්කයි මේ ආයතනයේ ගොඩනැගිලා
1: තියෙන්නේ.
0: මොනවද ඔයාට ඇහැ සම්බන්ධව එතෙන්දි ගන්න පුළුවන් සේවාවන්?
1: ඇසේ සුද ඉවත් කරා ගන්න පුළුවන්. එතකොට දියවැඩියා සායන තියෙනවා. ග්ලූකෝමා සායන තියෙනවා. එතකොට ලමාක්ෂි සායනක් තියෙනවා. ඇස් කණ්ණාඩි සේවාවක් තියෙනවා. බාහිර රෝගාංශකුත් තියෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේ අති නවීන උපකරණ සහ පහසුකම් වලින් තමයි මේගොල්ලෝ මේ විශ්වාසනීය සේවය සලසන්නේ. මෙන්න මේ නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගෙන ගණන් හෙලව කතා කරගෙන කොහොමද කරන්නේ, කොහොමද වෙන්නේ, කවදද කියලා දැනගන්න පුළුවන්. 0706 478 478 0185 858 858 0706 478 478 0112 785 858 යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තර මූලට තමයි ඔයා යන්න ඕනේ.
0: හරි, එමනම් ඒ ලෙන්ස් ටිකයි කියගෙන මතක් කරේ. අපි මේ පැයෙන් ඊළඟ පැයට යන්න ඕනේ. යන්න කලින් ඩීප් ටෙක් ගැන කියනවද නැහැ?
1: කියනවද?
0: නැහැ. ඩීප් ටෙක් ගැන අපි සිද්ධුවක් කහලා ඇවිල්ලා
1: පස්සේ කියමු.
0: හරි.
1: නිමිහනේල කියමු.
0: තාම සෝලා පද්ධතියකට ගිහිල්ලා නැත්තම් නේද? අන්න ඒගොල්ලෝ පොඩ්ඩක් රේඩියෝගේ සද්ද වැඩි කරලා තියාගෙන අපි ඊළඟ පැය පටන් ගන්නකොටම ඩීප් ටෙක් ගැන කියනවා.
1: ඔව්.
0: හරි. ඇයි ඔයා සෝලා පද්ධතියකට යන්න ඕනේ? 7:58

0: වෙලාව කියද?
1: උදේ 8යි විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: අටයි විනාඩි හතයි සුබ උදෑසනක් කළුත් පැයගයි ඉන්නේ.
1: හරි එක ලස්සන්ට ඇද්දා. හොඳයි ඊළඟ වටේට තෝරගන්න පුළුවන්.
0: මං ගායකයෙක් වෙන්න නීති.
1: පොඩ්ඩක් හරි දරාගෙන ඉන්නම් අපි.
0: ඊට වැඩිය දේවල් මේ ලෝකෙ වෙන්නේ.
1: ඔකමකත් පැය තුනනේ.
0: සින්දුවක් කියනවාද කියලා බැලුවේ.
1: ඔයාද?
0: නෑ මේ දැන් මේ දවස්වල ගෝල්ඩන් වොයිස් යනවානේ.
1: ඔව්
0: සුපිරි තෑගකුත් හම්බෙනවා. මම බැලුවේ අපි දැන් ජොබ් කරලා මාස ගානක් තිස්සේ ඉතුරු කරපු පඩි වලින් සුපිරි වාහනයක් ගන්නත් බෑ. දැන් මේ ওই ගෝල්ඩන් වොයිස් එක දිනන කෙනාට දෙනවා කියලා ආරංචියක් තියෙන්නේ. මතක තබාගෙන සැලකිය යුතුයි ආරංචියක් තියෙන්නේ.
1: මොකද
0: සුපිරි වාහනයක්.
1: වව්
0: ගෝල්ඩන් වොයිස් එකේ දිනන කෙනාට දෙන්නේ වාහනයක්. කැබිනට් එකේ දියන් හරි අපි දෙනවා ලස්සන වාහනේ.
1: මොකද අනේ
0: හයි වටින් නැද්ද?
1: වටිනවා වටිනවා.
0: දැන් ඔයාලට කියන්න මම ආසම කාර් එක
1: තියෙන කැබිනට් එකේ
0: පොඩි ඩමි පොඩි කාර්ස් තියෙන ඔය සෙල්ලම් කාර්.
1: ඔව්
0: ඒ කාර් එකක් අරන් මගේ තියෙන මගේ කාර් එක ඇතුලේ මම ඒක ස්ටිකර් එකක් තියලා අලවලා තියෙන්නේ ඩබල් ටේප් ගහලා. ඒ කියන්නේ ඒක තමයි මගේ ඩ්‍රීම් කාර්.
1: ඩ්‍රීම් එක.
0: ඒක ගන්නවත් කමක් නැහැනේ. ඒක ගන්න පුළුවන් වෙයි බලමු. අපේ අම්මලා තාත්තලා පරම්පරාවට අයිති ඉඩන්ටික විකුණලා හරි මොකක් හරි මැච්චක් ගහන්න බලනවා. එහෙම ඇරෙන්න ජොබ් එකක් කරලා ඉතුරු කරලා නම් ඒ වගේ වාහනයක් ගන්න බෑ. 170,000 විතර එනවා ඒ හිතන වාහනේක. ඊට පස්සේ ආයිතරෝ මේක ගත්තත් තෙල් ගහන්නේ කොහොමද, වාහනේ ටයර් දාන්නේ කොහොමද, ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ කොහොමද කියලා. හරි වාහනේක හීනයක් තියෙනවනේ. අන්න ඒ හීනෙත් මේ හරහා සැබෑ කරගන්න පුළුවන්.
1: කොයි හරහද?
0: ඔය ගෝල්ඩන් වොයිස් හරහා. ඊට පස්සේ සින්දු කියන්න තියෙන ඔයාට තියෙන හැකියාව. දවා කැරෝකේ ට්‍රැක් දාලා ගෙදර සින්දු කියනවා ඇති. මං කියන්නේ අර සින්දු කියන්න බැරි කෙනෙකුට බෆල් එකයි කැරෝකේ එකයි මයික් එකයි අහුවෙන එක නම් නරකයි තමයි. ඒක අහලා පහල ගාලා මිනිස්සු සෑහෙන අපහසුතාවකට පත් වෙනවා. ඒ ඇරෙන්න සින්දුවක් කියන්න පුළුවන් කෙනෙකුට තාලෙට ලස්සන්ට ශෘතියට මෙලඩියට ආයි අනිත් අයට අහගෙන ඉන්න හිතෙනවා නම්
1: කනට මේ පැණිවක් කරනවා වගේ කියන්න පුළුවන්.
0: ඔව් ඔයාට තියෙන ගෝල්ඩන් වොයිස් එකට ඔයාගේ වොයිස් ක්ලිප් එකක් කියලා පළමු වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ ඔයාගේ වට කීපයකට සම්බන්ධ වෙලා ෆයිනල් ගිහිල්ලා ඒ අර කියන සුපිරි තෑගි දිනලා ඔයා ලංකාව දන්න ගායකයෙක් කියලා ඔයාගේ සින්දුවත් ලක්කඩ අපි හරහා කරගෙන අපේ ප්ලේ ලිස්ට්වලම ප්ලේ කරගෙන ඔක්කොම අපිට කියලා කරගෙන අර පාඩුවයි
1: අපි කරලා දෙන්නා ඔක්කොම ටික
0: අපි ඔක්කොම කරලා
1: කිසි දෙයකට වහන්සි වෙන්න එපා.
0: ඔයා මූත් කරන්නේ
1: සින්දුව කියලා විතරක් දෙන්නකො.
0: ඒටි මොලි වොයිස් එකක් දාන්නකො සින්දුව WhatsApp එකට ලං කරලා කියලා නේ.
1: ඔව්
0: මේ ඉතින් ඒ වාසනාව රටේ හැමෝටම තියෙනවා. ඔන්න අපි දැන් දොර ගුළු විවර කරලා තියෙනවා.
1: හරි
0: අපි අලුත් ස්ටුඩියෝ එකක් හදලා තියෙනවා. මෙතන අපේ මැදිරි සංකීර්ණයට හැපැත්තේ අලුතෙන් ඊය රෑත් අවසන් ඇනිත් ගහලා වැඩේ ලස්සන කරලා තියෙනවා.
1: ඔව්
0: ඉතින් ගෝල්ඩන් වොයිස් වයස් සීමාව ගත්තොත් වයස අවුරුදු 18ට වැඩි.
1: 18ට වැඩි.
0: ඒ දත්තෙන් එහාට ලිමිට් එකක් නැහැ. 50 විතර නේද? ඕනම කෙනෙකුට
1: කියන්න. 50 මෙහාට පුළුවන්.
0: නේ? වාඩි හිතෙනවා නම් ඔයාගේ දක්ෂ ගායන හැකියාවක් තියෙනවා කියලා. යාළුවෝ කියනවා නම් විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ කියනවා.
1: අන්න ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: ඔයා දාන්න. දාන්න දාන්න. ඔයි සද්දන්.
1: නෑ.
0: වාඩ බේ සින්දු කියනවා
1: මම සින්දු කියනවා කවුරුත් නැති තැන්වල. එහෙම සින්දු කියන මොකද මං ආස නැත්‍රම අනිත්‍යව අපස්සාවෙටපත් කරන්න සහ අනිත්‍යගේ ඔය මේ හැකියාවන් වලට වඩා මං ඉහළට එනවට මං ආස නැහැ.
0: දැන් වා හිතන්න මෙතන කවුරුත් නැහැ කියලා.
1: එතකොට ඔයා මගේ හඬට වශී වෙලා
0: මං හොන්නම් මේ විනාඩි 20 විතර එළියට ගිහින්. ගෝල්ඩන් වොයිස් එකට මේ මැසේජ් එක දාන්න WhatsApp එකට. ලස්සන සින්දුවක් කොටසක් කියලා එවන්න. ඔයාට දිනන්න අවස්ථාවක් තියෙනවා නම්, වාගේ ඉරණමේ තියෙනවා නම් ලංකාවේ ගායකයෙක් වෙනවා කියලා සුපිරි ගායකයෙක්. මේක ප්‍රමිතියක් ඇතුව කරන වෙන. ලංකාවේ ගොඩක් රියැලිටි තියෙනවා. හරි ඒවත් තිබුණද? ඒවත් තිබුණද?
1: ඔව්.
0: අපි ඒකත් තියෙනවා.
1: අපිත් කරනවා.
0: අපිත් කරනවා. අපි හොඳට කරනවා මේක. ඉතින් ඒ හිඳාගේ
1: වෙනස් විදිහකට.
0: එවන්න එවන්න. අදත් තියෙන ඔඩිෂන්. ලකන පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඒවැ වීඩියෝස් එහෙම බලන්න. මටත් තිබුණා ඔකට ඇප්ලයි කරන්න. මං අහසයි ඕකට ඇප්ලයි කළා අර සින්දු කියන්න බැරි අය වෛරල් වෙන්න. ඒ වගේ වෛරල් වෙන්න.
1: කොට බැවිලා වෙනවා.
0: කො මොනවාරි කළා වෛරල් වෙන්න පුළුවන්.

0: අටයි විනාඩි 19යිනේ වෙලාව. මම දැක්කා මේ අපේ මැච් එක පටන් ගන්නවා කියලා දාලා තිනවා හැම පත්තරේම. ඉන්දියාව එනවා ලංකාවට ටෙස්ට් තරගාවලියක් සඳහා. ඒකේ හොඳම ස්වීප් එක නියම දිනුම් මැදීම උනේ කාටද දන්නවද? ස්වීප් එක ඇදුනේ
1: කාටද?
0: නිරෝෂන් දික්කල්ලට. වසර ගන්නවට පස්සේ ආයේ ඔන්න ටීම් එකට එනවා. ඉතින් වටිනවා ශ්‍රී ලංකා ටීම් එක නිරෝෂන් දික්කල්ලගේ අඩුව දැනුණා ගොඩක්. නැති අඩුව ගොඩාක් දැනුණා. ඉතින් අර ආපු ගාම විකට් එක විසිකල්ල හැම යන ගතිය තිබ්බේ නැහැ නේ පහුගිය කාලේ ටීම් එකේ කාගේවත්. ඉතින් දික්කල්ල ආපු ගාම විකට් එක විසිකල්ල යන පීඩේ. ඉතින් අඩුව ඔන්න දැන් ආයි පුරවන්න වසර තුනකට පස්සේ ටෙස්ට් සංචිතයට ඇවිල්ලා තියෙනවා. දික්කල්ල කියන්නේ හොඳ දක්ෂ කොල්ලෙක්. ඇත්තනම දක්ෂ කොල්ලෙක්. හොඳ ඉතින් දන්නේ පොඩ ගැම්මෙන් ඉන්න පොඩි ටැටු එකක් එම ගාලා නිරෝෂන් දික්කල්ල. මම මේ කියන්නේ ශ්‍රී ලංකා ටීම් එකේ ක්‍රීඩා කරපු නිරෝෂන් දික්කල්ල ගැන. හරි. ඉතින් දික්කල්ලගේ ආගමනය ගැන විවිධ අදහස් පළ කරලා තිබ්බා. ඇයි කොහොමද එහෙම එකපාරට ටීම් එකට එන්නේ කියලා. එහෙම පුළුවන්.
1: ඔය ඇවිල්ලාදී.
0: එහෙම එකපාරට අහසින් වැටෙනවා වගේ දේවල් වෙන්නේ නැද්ද මේ ලෝකේ?
1: වෙනවා. කොච්චර වෙනවද?
0: එකපාරට එනවා. හෙට උදේට මේ පුටුවේ අහසින් වැටෙනවා වගේ ලංකාවේ වෙන නිවේදකයෙක් ඉන්න පුළුවන්. නේද? එහෙම මේ ලෝකේ වෙන්න බැරි දේවල් නෑ. නැද්ද?
1: ඔව්. අනිවාර්යයි.
0: හරි. මේ අපි සුබපතමු. ඉන්දිකල් කියන්නේ ලංකාව ටීම් එක වෙනුවෙන් සෑහෙන දේවල් කරපු කෙනෙක්. ඔය ඉඳලා හිටලා ඔය මිටි අප්පොඩි ඉන්නේ නොසලකිලිමත්ව ක්‍රීඩා කරාට. ඉතින් මේ
1: නැත්තරමද?
0: ඔව්. අපි බලමු කොහොමද ඉන්දියාවට ශ්‍රී ලංකා ටෙස්ට් ටීම් එක ප්‍රතිචාර දක්වන්නේ කියලා.
1: හරි.
0: 8:21 වෙලාව. ඊයේ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යක හවස රෑ 7 ප්‍රවෘත්ති එක මම බලනකොට මම දැක්කා. ඒගොල්ලන්ගේ තියෙනවා මේ විශේෂාංගයක් ටිකක් ওই විමර්ශනාත්මක ප්‍රවෘත්ති වාර්තා කරන්නේ.
1: හරි.
0: ඉතින් ඒකෙදි පෙන්නන ওই මාලිගාවත්ත කෙත්තාරාමවට මද්ද්‍රව්‍ය කොහොමද බිස්නස් කරන්න කියලා. මේ ප්‍රසිද්ධී මහදවල් ඇවිල්ලා
1: කිසි බයක් සැකක් නැතුව.
0: ඔව්. සපයන්නා සහ ඉල්ලුම්කරු. ගැනුම්කරු.
1: ගැනුම්කරු.
0: ඒගොල්ලො මුණ ගැහිලා අනේ මේ වැඩේ නියමට යනවා.
1: කිසි ප්‍රශ්නයක් නැහැ.
0: අර නිකම් මේ ඔය හන්දියේ මේ හන්දියේ ඔය ඔය පොඩි පොඩි කඩ දාගෙන ඉන්නේ පාරේ.
1: ආ.
0: නේද? පදික වෙලෙද්දු ඉන්නේ. ඒ වගේ.
1: හරි සිම්පල් නේද?
0: විෂමද්‍රව්‍ය විකුණන්නේ මේ. මේ වෙනසකට තියෙන්නේ බෝඩ් එකක් ගහලා ලෑල්ලක තියාගෙන විකුණන්නේ
1: නැහැ. නෑ, නම් ගහලා විකුණන්නේ නැහැ.
0: ඒ අරින්න අනිත් සියල්ල ප්‍රසිද්ධිය සිද්ධ වෙනවා.
1: හොඳයි ඉතින්.
0: මේ කෙත්තාරාමයේ ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ පාරේ. ආ. හරි. ඉතින් විෂමද්‍රව්‍ය රටින් තුරන් කිරීම කියන්නේ මේක රටම එකට ජාතික වැඩසටහනත් එක්ක අපි නිරන්තරයෙන් මතක් කරන කාරණාව. ඉතින් හෙරොයින්, අයිස්, කුෂ්, ශෑෂ්, විෂ්, විෂ්, විෂ් කියන විදිහට කිව්වත්
1: විෂ නම් විෂ තමයි ඉතින්.
0: විෂ තමයි. අපි අහගෙන ඉන්නව වෙන පුළුවන් ඉඳලා හිටලා හරි. ඔය හෑෂ් පොඩ්ඩක් ගන්න. ඉඳලා හිටලා හරි යාළු එක්ක පාටි එකට ගියාම අයිස් පොඩ්ඩක් ගන්න. ඉඳලා හිටලා හරි පොඩ්ඩක් ගංජා සුරුට්ටුවක් අදින. අනේ ප්ලීස් ඉවත් වෙන්න. ඔය තේරුමක් නැති වැඩ. ඔය විනාඩි දෙක තුනකට ඔහේ කොහේ හරි පාවෙනවා වගේ හැඟීමක් ඕකෙන් දැනෙනවා කියලා මං අහලා තියෙනවා මගේ යාළුවෝ එහෙම කියනවා. ඉතින් අනේ ඕකෙන් අයින් වෙන්න.
1: වැඩක් නැහැ, තේරුමක් නැහැ ඕකේ.
0: බලන්න ආණ්ඩුවක් නේද? සල්ලි වියදම් කරලා මේවට ව්‍යාපෘති කරන්න ඕනේද?
1: ඒකනේ.
0: මොලයක් තියෙන මිනිස්සුනි මේ රටේ ඉන්නේ.
1: දැන් ෆෙඩරල් වල මෙහෙම කරනවද? ව්‍යාපෘති හදලා?
0: මේක තමයි වැඩි. අපේ රටේ මේව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේවට ඇබ්බැහි වෙච්ච අය ගලව ගන්න එක ලේසි නෑ. ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා රේඩියෝ වල දාලා වැඩමුළු කළා රටම දැනුවත් කළා මුළු රටේම පොලිසිය පන්න පන්න ගිහිල්ලා මේවා හොයලා පොලිසියට තව ගොඩාක් වැඩ තියෙද්දි තමයි මේවත් කරන්න වෙලා. හරි. එතකොට හිතන්න මේ රටේ මේ මේව වෙනුවෙන් වියදම්ගෙන මුදල් කොච්චර නාස්ති වෙනවද? ඔබේ ජීවිතේ නාස්ති කරගන්න ගමන් තව පැත්තකින් රටක සංවර්ධනයේ ඕන කරන මුදල් තමයි මේ ඔබව හරි තැනට ගන්න යොදවන්න මේ වියදම් කරන්න වෙලා තියෙන්නේ. 19 මොකද්ද නම්බර එක?
1: 19:27. ඒ වගේම දැන් මේ අපේ රටේ දැන් බිල්ඩින්ග්ස් හදලා පාරවල් හදලා හැම හැම කරා නිකන් රට සංවර්ධනයි කියලා හිතනවනේ, සංවර්ධිත රටක් කියලා. හැබැයි ඉතින් කොච්චර ඒව හැදුවත් වැඩක් නැහැනේ. අපේ රටේ මේ මද්ද්‍රව්‍ය කියන එක අයින් කරගන්න තාම බැරි වෙලා නම් ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ වගේම හේමක් දියත් කරලා තියෙන්නේ මේ මාත්‍රා වේජාව ආරම සහ බෙදා හැරීම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා මේ සමාජයේ හැම පුද්ගලයෙක්ගේම ගලංගේ අපේ මේ උපරිම දායකත්වය ගන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දන්න කියන කෙනෙක් ඉන්නවා නම් අපි හැමදාම කියනවා වගේ එහෙමත් නැත්නම් ඔයා ඒකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔයාට තේරෙනවා නම් ඒ ජීවිතෙන් ගැලවිලා ආපහු හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා ටග්ගාල කෝල් එකක් දෙන්න 19:27
0: 19:27 රටම එකට ජාතික වැඩසටහන ගැන අපි මතක් කරේ. ඒ වගේම මේ වෙලාව මතක් කරන්න ඕනේ අපි ඔයාලට ඩීප් ටෙක් සෝලා ගැන. අපි කිව්වා රටම මේ වෙලාවේ ඔය එල්නිනෝ එකට ලෑස්ති වෙනකොට එල්නිනෝ හිතනවට වැඩිය දරුණුයි කියලා මම දැක්ක ඔය කාලගුණයේ සම්බන්ධ විශේෂඥය කියලා තියෙනවා. ලේසියෙන් අරින්න එපා පුතා මේක. හරි? මේකට අපි ෆයිට් කරන්න ඕනේ. කොහොමද ෆයිට් කරන්න අපි එකට ලෑස්ති වෙන්න ඕනේ? කොහොමද ලෑස්ති වෙන්නේ? එන්න තියෙන ප්‍රශ්න වලට විසඳුම් දැන් තියා හොයන්න ඕනේ. ඔන්න ඔතනදී දැන් මට මතක් ඉන්නේ ඩීප් ටෙක් සෝලා එක අරගෙන සවි කරගෙන තිබ්බොත් ඉස්සරහට නේද එල්නිනෝ එක හරහා පෑවිල්ලෙන් නේද අපිට වෙන මේ හානිය යම් මට්ටමකට අවම් කරගන්න පුළුවන් ජලාශ හිඳිලා ගිහිල්ලා ඉස්සරහට කරන්ට් එක නැති වුණොත් කොහොමද ගොවි පොළවල් වල වැඩ කරගන්නේ කොහොමද ගොවි බිමේ වැඩ ටික කරගන්නේ හා ඉතින් ඒවට අවශ්‍ය කරන විදිහට වතුර ටිකේ අදාළ තැන් වලින් අරගෙන වතුර තියෙන තැන් හඳුනගෙන හා ඔය ඩීප් වෙල් වෝටර් පම්ප් කියලා ගත්තී අන්න ඒක හරහායම විශේෂයෙන් ඒ තාක්ෂණය පාවිච්චි කළ සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඩීප් ටෙක් ගැන අපි මෙච්චර මතක්
1: කරන්නේ. ඉතින් ඔන්න මේක ගැන කතා කරලා වැඩි විස්තර දැනගන්න ඕනේ නම් 077 777 7374 කියන නම්බරයකට කතා කරන්න 077 777 7374.
0: ඒ ඩීප් ටෙක් ගැන කිව්වේ ඒ වගේම තමයි ඩෝමා මාක්ස් පෙන් ගෲප් එක ගැන මතක් කරනවා. ඉතින් තාක්ෂණික වශයෙන් ඔය වෙනස් වෙන ලෝකයක ජීවත් වෙන්නේ. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තේමයි අර යල්බැන ගිය සමහර ඒවා තාම අරගෙන යන්න බෑ, ඉස්සරහට යන්න බෑ, බිස්නස් එක ගෙනියන්න බෑ, පාඩුයි නේ. මිනිස්සු නෑ ශ්‍රමය දෙන්න දැන් සාමාන්‍යයෙන්. වීටික කපලා ඕක ගෝණි වලට දාලා ඒක අරගෙන ගිහිල්ලා වීමෝලට ගිහිල්ලා කොටාගෙන ඇවිල්ලා දවස් කරන් බලන් ඉඳලා හාල් බවට පත් කරලා ආයි පටවගෙන ඇවිල්ලා ආයි ගබඩා කරලා ආයි කඩවල වලට දාලා කඩවල වලින් අපිට ඇවිල්ලා අපි බත් කාලා අපිට අවුල් වෙලා පස්ස ගොඩක් එනවා. හරි,
1: දැන් හැමදේම ඉවරයි.
0: කෙටියෙන් කරන්න පුළුවන් දේවල් වී ඇටේ සහල් ඇටේ හරි ප්‍රමිතිය කියලා එකක් තියෙනවා. ඒක හරියට තියෙන්න ඕනි. හාල් කිලෝ එකක් ගෙනාම ඒක අර නිකන් අර කැඩිච්ච හාල් නම් ගුල්ලෝ ඉන්නවනම් කළුවට තියෙනවනම් අපි වියදම් කරන හාල් කිලෝ එකට මේ අපිට බට්ටිකක් කන්න බැහැනේ. ඉතින් මේ වගා කරපු ගොවියගේ අම්මලයි නම් බැනුම් අහන. හරියට මේක ප්‍රමිතියට කරගන්න තමයි මේ තාක්ෂණය පාවිච්චි කරන්න කියලා කියන්නේ. වී ටික සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ වැදගත් කාර්යයක් මේ අතරමැදි ක්‍රියාවලිය.
1: ඔව්.
0: ඒ වෙනුවෙන් තමයි ඩෝමා මැෂින් එක ලංකාවට හඳුන්වා දුන්නේ. එතනින් පස්සේ කළුවැට ඉවත් කිරීමේ යන්ත්‍රය. හා ඊට පස්සේ සහල් වෙන් කර හඳුනා ගැනීමට. එහෙමනම් එහෙම. හාල් පොලිෂ් කරන්න.
1: ඔව්.
0: ඊට පස්සේ ස්ටීම් කරන්න, ස්ටීම් බට්ටා. කලර් සෝටර් එක. අර කිව්වා වගේ පාට වෙනස් කරගන්න. වෙන් කරගන්න. ඔයගේ ගොඩක් උපකරණ තියෙනවා ඩෝමා හරහා. එහෙම නැත්නම් මාක්ස් පෙන් හරහා ලංකාවට හඳුන්වලා දුන්නේ. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01 119 579 579. හරි. ඉතින් රටේ ගොඩක් අය මේ වෙනකොට මේ ඩෝමත් එක්ක මාක්ස් පෙන් එක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට සම්බන්ධ වෙන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න ඔයාගේ CV එකක්.
1: ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් උනාට රැකියා බැර්තු තියෙනවා. ඇස්රම් කරුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට 0767 760 909 කියන නම්බරයකට CV එක දැම්ම WhatsApp කරන්න. ඔයා 18ට වැඩි කෙනෙක් නම් ඕලර්ස්ට පෙනී ඉඳලා තියෙනවා නම් කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔන්න කොල්ලෝ ඔන්න ඔයාට chance එක තියෙනවා 0767 760 909.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ටී එකක් බොන්න යනකොට කඩේකට
2: මම හිතුවා ටී එකක් බොන්න යමුද කියලා මගෙන් අහනවා කිය.
1: මං අහන්නේ
2: නැහැ. පැනලා හා කියන්න ගියේ.
1: අහන කෙනාට අරන් දෙන්න වෙනවනේ. මගේ යාළුවෝ ඉන්නව හවසට කෝල් කරලා අහනවා. අද මොන හරි කරනවද?
2: මොන වගේද? එක්සර්සයිස් මොන හරි?
1: නෑ නෑ. අද මොන හරි කරනවද? සැරට මොන හරි කරනවද? මම ඒකට කියනවා බෑ. මම රටම එකට ජාතික වැඩසටහනට නේ උදේ ඉඳලා රේඩියෝ එකේ පැය ගණන් කතා කරලා ඇවිල්ලා මං කොහොමද ඔයගොල්ලොත් එක්ක ඇවිල්ලා හවසට මේ පාඩිද? මම එහෙමයි කියලා හිතනවා නම් බොරු කියලා මගේ යාළුවෝ දන්න. මම ඒවලට කියනවා නෑ මට වැඩක්. මං ඒ උත්තරේ නෙමෙයි දෙන්නේ. මට වැඩක්. මට නිදිමතයි.
2: කම්මැලි.
1: ඔව් එහෙම කියන්නේ. මේ අපි මං කියවන ටී එකක් බොන්න යන කතාව.
2: ඔව්
1: සාමාන්‍ය ටී එකක් බොනවා කියලා කිව්වම දැන් ඔය අවසර කරන එක නෙමෙයි. අපි සාමාන්‍ය වේල් තුනක් විතර තේ බොනවනේ.
2: ඔව්
1: උදේ එකක් බොනවා, 10ට එකක් බොනවා, 3:00 එකක් බොනවා. ඔව්
2: ආයි රාත්‍රියත් බොනවා නේද?
1: එහෙම බොනා ඉන්නවා ගෙදර ගිහලා ආයි බොනවා. ඔය අතරේ සමහරු හුරු වෙලා ඉන්නවා බබල් ටී එකක් බොන්න. ලස්සන කෝප්පයක් ඇතුලේ තියෙන බබල් ටී එක.
2: බබල් බබල් බබල් ගොඩාක් තියෙන.
1: අද ලෝකයේ ඕනම ප්‍රධාන නගරයකට ගියොත් ලස්සන පාටවලින් සරසපු කඩේ ඉස්සරහා තරුණ අය පෝලිං ගහලා ඉන්නවා මෙන්න මේ කියන බබල් ටී කියන එකත් එක්ක නේ. ඔය බොබා කියලත් කියනවකට.
2: බොබා.
1: බොබා. එක කෝප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 7ක් 8ක් වගේ වෙනවා ඔය දිනුරු රටවල. අපේ රටේ නම් රුපියල් 1000ක ඊට ආසන්න ගාන. ෆොටෝ එකක් ගාලා ඉන්ස්ටාග්‍රෑම් එකේ දානවා බබල් ටී එකක් පේන්න. නේ?
2: මම ළඟදෙත් බිව්වා.
1: ඔව් මේක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ටී එකක් බොන එකත් ෆොටෝ ගහලා දාන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. අපිත් ඒ බොනවා හැබැයි ෆොටෝ ගහන්නේ.
2: නමතක වෙනවා.
1: හරි. මේක බැලූ බැල්මට නිකම්ම නිකම් බීමක් වගේ පෙවුනට මේක පිටිපස්සේ තියෙනවා සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ලොකු අවදානමක්.
2: මොකද්ද?
1: දැන් සෞඛ්‍ය විතරක් නෙමෙයි සල්ලි සහ ගෝලීය ආර්ථිකයත් එක්කම ගැට ගැහුණු මහා බිස්නස් එකකුත් තියෙනවා. මේ ගැන තමයි ඔය බොබා ට්‍රෙන්ඩ් එක ගැන තමයි මම මේ කියන්නේ.
2: හරි.
1: බබල් ටී කියන්නේ අද ඊයාපු දෙයක් නෙවෙයි. 1980 ගණන්වල තායිවානෙන් තායිවානි තේ කඩේක හිටපු ලින් හිට්සු හුයි කියන මැනේජර් වරිය.
2: ඒකයි කියන්නේ නොකියමුද?
1: ආයි නම කියන්න එපා වෙන මොනවා හරි කියවේ. හරි. මේ මැනේජර් වරිය දවසක් මීටිමක් අතරතුරේදී අහම්බෙන් Taman කකා හිටපු ඔය පුඩින් එකක් කකා හිටියා. ඒක අයිස් දාපු කිරිතේකට කලවම් කළා.
2: ඈ?
1: ඔව්.
2: පුඩින් එකක්.
1: ඔය පුඩින් එක අයිස් දාලා ඔය කිරිතේකට කලවම් කළා.
2: හරි.
1: බලපු අනිත් අයට මේක අමුතු රසයි. කාලා බීලා මේක මේ පොඩක්
2: ගහ බලලා.
1: ගාල බැලුවා. ඔකේ. හැපෙන ගතියයි ඒක මාර විදියට අල්ලලා ගියා.
2: හරි.
1: මේ විදියට තමයි අද මුළු ලෝකෙම හොල්ලන බබල් ටී එක උපත සිද්ධ වුණා කියලා කියන්නේ.
2: හරි හරි හරි.
1: බබල් කියන්නේ අර කෝප්පේ යට තියෙන බෝල වලට කියලා තමයි ගොඩක් අය හිතන්නේ.
2: නෙවෙයිද?
1: නෑ.
2: එහෙනම්
1: ඇත්තටම මේ නම හැදුනේ තේ එක හෙල්ලුවාම උඩින් හැදෙන බුබුලු නිසා.
2: හරි හරි හරි
1: හරි. අර යට තියෙන බෝල වලට කියන්නේ
2: වෙනම
1: ටැපියෝකා කියලා.
2: හා
1: ටැපියෝකා පර්ල්ස් වගේ එකක්.
2: හරි හරි හරි. වෙනස් වෙනවා
1: නේද? අර කකා හිටපු පුඩින් එක ටැපියෝකා පුඩින්. ඒකත් එක්ක ඔය නම එන්නේ.
2: හරි.
1: 1990 ගණන් වෙද්දි මේක ආසියාව පුරා පැතිරෙනවා. 2000 ගණන් වල වෙනකොට ඇමරිකාවටත් ගියා. මුලින් ඔය චයිනා ටවුන් වලට විතරක් සීමා වුණා. පස්සේ සෝෂල් මීඩියා ඉදන් ලෝකෙම වෛරල් වුණා.
2: හරි.
1: අද වෙනකොට ගෝලීය බබල් ටී මාකට් එක ඩොලර් බිලියන 3කට වඩා වැඩි. මේක ඉදිරි දශකයේ ඇතුළත දෙගුණ වෙයි කියලා කියනවා. එතකොට ඔය ටයිගර් සුගර්, මික්සුයි වගේ බ්‍රෑන්ඩ්ස් වලින් අද ලෝකෙ පුරාම ශාඛා දාස් ගණක් තියෙනවා. තවාර ගොංචා වගේ නමුකුත් තියෙනවා. අපිට එච්චර නේද? ඔරු නෑ. ගොංජා නෙමෙයි. ගොංචා.
2: හරි හරි.
1: හරි.
2: වැටකුණ.
1: ඇයි අපි මේකට මෙච්චර ඇඩික්ට් වෙලා තියෙන්නේ?
2: ඇයි?
1: තායිවානයේ සාමාන්‍ය ස්ට්‍රීට් ෆුඩ් එකක් උන මේක ඇමරිකාවේ සහ අනිත් රටවල ඩොලර් 7ක විතර අර ලක්ෂරි ෆුඩ් එකක් බවට පත් වෙලා
2: තියෙනවා.
1: මේකට ප්‍රධාන හේතුව තමයි මනෝවිද්‍යාව. මේ කෝප්පේ ඇතුලේ තියෙන්නේ නියම කෙමිකල් කම්බිනේෂන් එකක්. තේවලින් කැෆේන් එකෙන් නේද?
2: හරි.
1: ලැබෙනවා. තේවලින් කැෆේන් ලැබෙනවනේ.
2: ඔව්.
1: ඒ වගේම සීනි වලින් මොළයට ඩොපමයින් කියන සතුට ගේන රසායනීයනිකුත් කරනවා.
2: හරි හරි.
1: කෝපි බිව්වම වගේ එකපාරට ඇඟට අමාරු වෙන්නේ නැහැ. දිගටම හොඳ ෆීලිං එකක් ලැබෙනවා. ඒ මදිවට අර කිව්ව අර පර්ල්ස්.
2: ඔව්.
1: ටික හපහප බොද්දි අපේ මොළයට දිගටම ඇක්ටිව් වෙලා ඒ ෆීල් එක තියෙනවා. කඩකාරයෝ මේක තවදුරටත් ගෙනියනවා.
2: හරි.
1: එයාලා ඔයාටම තීරණය කරන්න දෙනවා තේ වර්ගය. සීනි ප්‍රමාණය, අයිස් ප්‍රමාණය.
2: හරි හරි හරි.
1: ටොපින්ග්ස් කියලා කියන්නේ?
2: ඔව්.
1: ටොපින්ග්ස් මොනවද කියලා තෝර තීරණය කරන්න පුළුවන්. ආර්ථික විද්‍යාව මේකට කියනවා චොයිස් ආකිටෙක්චර් කියලා.
2: හරි.
1: චොයිස් ආකිටෙක්චර්. මේක ආර්ථික විද්‍යාව දන්නයි දන්නෝ. එතකොට ඔයාට හිතෙන්නේ වව්. මට ඕන විදිහට මේක ලැබුණා කියලා.
2: හරි හරි හරි.
1: හරි. හැබැයි ඇත්තම වෙන්නේ මේ හැම තීරීමක්ම හරහා ඔයාගෙන් තවත් වැඩිපුර සල් ගඩා ගන්න.
2: හරිනේ හරිනේ හරිනේ. ඇත්ත ඇත්ත.
1: ඔන්න බබල් ටී කෙරුවා.
2: අපි රැවටිලා.
1: මට නම් ඔය
2: මුලාවක ඉඳලා
1: තියෙන්නේ. සීරියස්ලි මං අද වෙනකම් බබල් ටී එකක් බීලා නැහැ.
2: ඇත්තමද කියන්නේ?
1: ඔව්.
2: ඇත්තම?
1: එකක් මං ආස නැහැ. එකක් මං 1000ක් දීලා තේ එකක් බොන්න ආස. මේවත් කමක් නැහැ.
2: අනේ.
1: ටී එකක් බොන්න රුපියල් 1000ක්. පිස්සු හැදේ.
2: ඒ වුණාට ඒක අර තියන අර චුටි චුටි චුටි චුටි
1: බබල් බබල්. හරි රසයි. ඊට වැඩිය මරු අර පෙට්ටි කඩේකට ගිහිල්ලා. පාන් කාලක් අරන් රුපියල් 100කට. රුපියල් 1 ඔව් චායි ටී එකක් බීලා රුපියල් 220යි. වේල් තුනටම තේ බිව්වත් 660.
2: තව ඉතුරු ඉතෙක්.
1: හොන්න හොමයි අපි ඉතුරු කරත්. ඒ ඉතුරු කළා තමයි මේ විදියට ලක්ෂ විදියට ජීවත්
2: වෙන්නේ. අත්ත අත්ත මම වාගේ ගහන්න හිටියේ මොකද ඒ රහස කියලා. දැන් තේරුණා.
1: රයිට්. පැල්ලත්ත කිරි ගැන මතක් කරන්න පුළුවන් රස ටී එකක් බොනකොට පැල්ලත්ත කිරි. සිරසියක් අපේ රටේ නිෂ්පාදනයක් ස්වභාවික කිරිසාරයේ පරිසං පොඩි කාලයක් ඇතුලේ පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුලේ තමයි කිරි ටික ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා ඔයා ළඟට ඉන්නේ. හරි. ඒ නිසා ඒක නැවුම් බව සොරකිනවා කියන එකයි මම මේ කියන්නේ.
2: හරි.
1: එහෙමනම් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කතා කරා වගේම අපි පහුගිය පැයේදී මේ පැයේදී තව පොඩ්ඩකින් මතක් කරා නම් ඊට කලින් මතක් කරනවා මේ ලංකා බැංකුව ගැන 2026 වසරේ ලංකාවේ වටිනාම සන්නාමේ යලිත් මේ කිරුළ දිනාගන්නේ ලංකා බැංකුව.
2: හරි.
1: බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා වාර්ෂික ශ්‍රේණිගත කිරීම අනුව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමේ විදිහට ලංකා බැංකුව නම් කරනවා. 2026 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 65යි.
2: යේ.
1: 65කුත් නෙමෙයි 65.5යි. ඒක කලින් අවුරුද්දට වැඩිය 14.1% වර්ධනයක්.
2: වව්.
1: ලංකා බැංකුව හොඳේ. ඔයා ගනුදෙනු කරන්නේ SMC බැංකුවක් එක
2: නෙමෙයි.
1: තව කියනවනම් ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම බ්‍රෑන්ඩ් රේටින් එක

0: සන්නාම වර්ධනය කියන කරුණු පදනම් කරගෙන තමයි වාර්ෂිකව සන්නාම ශ්‍රේණිගත කිරීම
1: කරන්නේ.
0: ඒ වගේම මේ ආයතනය සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් සහ ස්වාධීන මහජන සමීක්ෂණයකුත් කරනවා. ඒ පදනම්ම තමයි මේ කියන ශ්‍රේණිගත කිරීමේ කටයුතු සිද්ධ
1: කරන්නේ.
0: ලංකා බැංකුව ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වීම සඳහා ආදායම් මගින් ලාභ උත්පාදනය මගින් විතරක් නෙමෙයි මෙතන මේ කියන සන්නාමයට සුසුකම් ලබන්නේ. ලංකා බැංකුව ක්‍රියාත්මක කරපු සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂ පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, මූල්‍ය සාක්ෂරතාවය සමාජ සත්කාරක වැඩසටහන් වගේ තිරසාරත්වය සහ මහජන මතය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළා. ක්‍රියාත්මක කරපු හැමදේම මේකට හේතු වෙලා තියෙනවා කියලා
1: කියනවා.
0: ඉතින් මතක තියාගන්න ලංකා බැංකුව ගැන මිලියන සංඛ්‍යාත ගණන් කරුවන්ගේ විශ්වාසය සමග ඉදිරියට යන ලංකා බැංකුව තිරසාර සංවර්ධනයට දායක වෙමින් නවීන බැංකු කරන විසඳුම් හරහා ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න හැම වෙලෙම උත්සාහ
1: කරනවා.
0: ඒ BOC ගැන මතක් කරේ. වෙලාව 8:44.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Anda Radio ITN.
1: Mama nanda manam relax.
2: Anam manangala vaduna neda. Me expert hariyadam harine.
3: Onam sandivedanawakata prabalama vidyanukula visadama Otoshil Active Plus.
4: NLP hadahana Lankave wedima thaki dena thaki avastha wedima lutraya. NLP hadahana ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Lukaya, mare vedene une. Dokki giwane mare memory loss kila.
3: Memory loss?
2: Call the doctor. Yaru sunnade? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
5: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
7: Mama nande marama relax.
8: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679479
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන
1: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: විලාබුදින අවයයි.
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්දු සම්මත දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාරම්භයේ සම්තුහන් කරමින් කප් සිටුවීම සුබ මොහොතින් සිදු කරනවා. සිව මහා දේවාල අභ්‍යන්තර පෙරහැර අද සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙනවා. ලබන 18 වනදා සිට 22 වනදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ ලබන 23 වනදා. 27 වනදා දක්වා එවීදි සංචාරය කරනවා. ලබන 28 වනදා දිය කැපීමෙන් පසු දහවල් පෙරහැර පැවැත්වීමට නියමිතයි. 28 වනදා පසුරුවේ පෙරහැර මංගල්‍යයේ සාර්ථකව සිදු කළ බවට දීවන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය බාර දීමෙන් අනතුරුව මංගල්‍ය නිමාවට පත්වනවා. අමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශ කළා. සිය ට්‍රුත් සමාජ ජාලය ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පෙන්වා දුන්නේ සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය අමරිකාව සතුවන බවයි. තානාපති ක්‍රමවේද මගින් ඉරානයේ සමග පවතින ගැටලු විසඳා ගැනීමට කටයුතු කර තිබෙනවා. එහෙත් මේ වනතෙක් ඒ සාර්ථක වී නැහැ. මේ අතර ඉරානය පෙන්වා දුන්නේ තම ඉල්ලීම් ඉටුවනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම සිදුවන බවයි. ලකන මීළඟ පැවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ ਮੇਰੇ ਲੱਖਾਂ ਤੇਰੇ ਨੂੰ ਮੇਰੋ
1: ਅਵਰਦੁ ਹਤਕ ਤਿਸੇ ਮਤ ਪੈਨ ਮਦ੍ਰਵ੍ਯ ਵਲੀਨ ਬਹਿਰ ਵੇਲਾ ਹਿਟਪੂ ਬ੍ਰੈਡ ਪਿਟ ਬ੍ਰੈਡ ਪਿਟ ਕੀ ਲਗਿਆ ਨਾ ਸੁਪਰਕਟ ਨਾਲੂਆ ब्रैड पिट किया बिल क्यों मगे मोन दिया बने
2: माम बैले और आपे गेट हाँ पैदे हिट बो मैं ब्रैड आ देगा
1: ब्रैड पिट
2: पीटर आया देगा
1: देंगे आ और तो हाथाक किसी म मत पेन पाने या किये निक यार तम लोगों में याने जीवित आइन कल्ला तीब्बे का अबे यार एंजेलिना जोली एक में दिक्का साधु नानी
2: हरे
1: जोली गिंग दिक्का साधु नान डे पास से यार मानसिक वशेन मेक लोगों पीटने कुना
2: हरे
1: ආයි බොන්න පටන්ගත් දැන්ගේ ආයි බොනව අවුරුදු හැට දෙයක් විතර එනවා බොනව බොනව බොනව දවස ගානේ බොනව හවස හය හත වෙනකොට මෙයා තැබෑරුමි මෙයා කියනවා මේ ජොලීගෙන් දික්කසාද වීම ඒ මානසික වශයෙන් එයාට ආතතිය වගේ දැන් දැනෙන කාලේ දරුවන්ගෙන් වෙන් වෙච්ච එක ඇතුළු දේවල් එක්ක දැන් බලන්න සාමාන්‍යයෙන් අඳුරු ඌ තැබෑරුම් වල මේ වීදුරුවක් නේද මත්පැන් සහිත වීදුරුවක් අත තබාගෙන අර මිනිස්සු සත්‍ය කතා කරනවා කියලා
2: කියන්නේ
1: අර කළු කෝට් කබා දාගෙන උසාවි වල සත්‍ය කතා නොකරත් ගොඩක් මිනිස්සු අඳුරු තැබෑරුම් වල වීදුරුව අතේ තියාගෙන එහෙම කතා කරනවා කියලා කියන්නේ
2: තමන්ගේ
1: ජීවිතය ගැන පාපොච්චාරණය කරන මට වැරදුනා ඔය බීපු කෙනෙක්ගේ කතා කරලා බල කියන දේවල් ටික තමන්ගේ හිස්ට්‍රී එකේ හැමදේම වැරදිච්ච තැන් හරි ගිය තැන් ඒ කාලේ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා ඒ කාලේ කරපු කියපු දේවල්
2: හිතේ අර කියා ගන්න බැරි වෙච්ච දේවල් එහෙම කියනවනේ
1: කොහොම කියනවා ඉස්සරහා ඉන්න කෙනාට කියනවා එයා අහගෙන ඉන්නේ නැත්තම් කෝල් එකක් කරන් හරි කාට හරි කියනවා ඒ වෙලාවට කාට හරි කෙනෙක්ට මතක් වෙන ගෑන් ළමෙක් ඉන්නවනම් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා පිරිමි බිව්වම කෝල් කරන කාන්තාව තමයි එයා වැඩියෙන්ම ආදරය කරපු කාන්තාව කියලා.
2: හා.
1: ඒක හරිද?
2: ඒක තමයි මට කෝල් වෙන්නේ නැත්තේ
1: කාගෙන්.
2: මට කවුරුත් ආදරේ
1: නැහැ. මං කල්පනා කරනවා මේ. මොකද මං දවස් 7ට 7 දිනකට කෝල් කරනවා.
2: දෙයනේ. මේ වහගෙන ඉන්නවා නම්.
1: රයිට්. බ්‍රැඩ් පිට් කී කතාවෙන් එන්නේ මෙහෙම තැනකට. ඉතින් මේ මත්පැන් නිසා මිනිසුන්ගේ මනස විකෘති වෙනවා.
2: ඔව්.
1: ඊට පස්සේ බීපු මිනිස්සුත් එක්ක කතාවට යන්න එපා හොඳේ. එහෙමයි කියලා දුකහන්නේ වෙන්න ඕනේ. රයිට් මේ දැන් ඔයා දන්නව රටම එකට ජාතික වැඩසටහන. මේකේ කතාව වෙන්නේ මේ ඔය අරක්කු වීදුරුවයි සිගරට් එකයිටයි එහා ගිය ලොකු කතාවක්.
2: ඔව්.
1: රටේ
2: එකට වඩා විස දේවල් ගැන තමයි මේ කතා
1: කරන්නේ. දැන් ඔයා දන්නව ඔය මත්ද්‍රව්‍ය සම්බන්ධ එහෙම නැත්නම් පාතාල සිද්ධි සම්බන්ධ සිදුවීම් ගන්නවා රටේ සිද්ධ වෙනවා.
2: ඔව්.
1: ඊයේ බැකෝ සමන්ගේ අම්මට වෙඩි තියලා
2: ගියානේ.
1: ඉතින් අර මේ දරුවෝ කරන වැරදි නිසා අහිංසක දෙමව්පිය දුක් විඳිනවා
2: ජීවිතෙන්
1: වන්දිකේ වෙනවා තව පැත්තකින් දෙමව්පිය හරියට දරුවන් සමාජගත කරලා තිබුණා නම් බැකෝ සමන්ගේ අම්මට ඒ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ
2: අද බැකෝ සමන් කෙනෙකුත් නැහැ
1: නේද ඔව් බැකෝ සමන් හිරගෙදර ඉඳිද්දි අම්මට වෙඩි තියලා යනවා මේ වෙනකොට අම්මගේ ෆොටෝ එක වෙඩි වැදුණු ෆොටෝ එක සමාජ මාධ්‍ය
2: යපේ
1: සෑ කරනවා පව් පව් කිකිය සෑ කරනවා ඉතින් බලන්න මේ පාතාලයයි මත්ද්‍රව්‍ය දෙකම එකට යන්නේ නව දන්නවා මේ ඔය ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකෙන් එක පැත්තකින් පාතාලය නැති කරගෙන යනවා අනිත් පැත්තෙන් ගත්තම රටම එකට ජාතික ක්‍රියාන්විතය
2: ඔව්
1: නේ
2: ඔව්
1: ඒකත් යනවා ඒ කියන්නේ ඉවත් වෙනු කවුරු හරි ජාවාරම් කරනවා නම්
2: ඔව්
1: එයා ඉවත් වෙන්න ඕනේ ගැනුම් කරුවෝ විදියට නේද කුඩු බොන අය හෙරොයින් බොන අය ඇෂ් කුෂ් ගන්න අය ගංජා ගහනවා නම් අයින් වෙන කියලා මේ කියන්නේ හරි මෙතන යාළුවෙක් ගියත් මම එයාට කියනවා
2: ප්‍රතිකාර
1: අවශ්‍යයි ඊට පස්සේ අම්මලා තාත්තලා මේ සමාජයේ කරන හානිය එයින්ද පුතේ දැන්වත් නතර කරපන්
2: කියලා අපිට කියන්න වෙනවා. 19:24 කතා කරන්න මේ ඔයාගේ සහෝදරයා ගැන වෙන්න පුළුවන් අපි කියන්නේ. නැත්තම් ළඟම ඉන්න කෙනෙක් දෙමව්පිය වෙන්නත් පුළුවන්. මේ වගේ තැන් වලට බැහැ වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මේ කවුරුණත් කමක් නැහැ. ගොලන්ගේ සුභසිද්ධිය සඳහා 19:27 කෙන නම්බෙකට කතා කරලා අද මේ ගොලන්ගේ ජීවිත වෙනස් කරන්න වචනකින් හරි දායකත්වය දෙන්න.

0: නවයයි විනාඩි විසිය එකයි වෙලාව.
1: වෙලාව ගිහිල්ල තියෙන ඉක්මන.
0: අපි ආයේ හමුණු එන. ඉවත් නැතක හට දැනුණා.
1: හට දැනුණා ඔයා සින්දු කියන එක නතර කරා නම් හොඳයි කියලා.
0: පොඩි කාලෙම අපි සින්දු කියනකොට අපිට අත දුන්නා නම් අපි අද මේ ආදිත්‍ය නාරායන්ලට චැලෙන්ජ් එකක්.
1: හොඳ වෙලාවට මනසට.
0: එහෙනම් සංකයිය ලංකාවේ කොන්සර්ට් එක කරන්නේ අසංකයි සංකයි කියලා. සංකයා මේලා ජපන් ගිහිල්ලා ඉන්නේ. එහෙනම් මේක ඇහුණත් සංකයා වොයිස් ක්ලිප් එක යවන්නේ නැහැ. යව්වත් මන් දන්නවා සංකයා මගෙන් අහයි මල්ලි ඔබ අද උදේ ජෝක් එකක් කරා නේද?
1: ඒක මරුව ඈ.
0: ඒක මරුව ඈ. මරු කිව්වේ නම් දෙක මරුව ඈ. ෂෝ එකේ මරුව ඈ. අසංකයි සංකයි. එතකොට අන්න එහෙමයි වැඩේ නතර වෙන්න තිබුණේ. ආදිත්‍යගෙන් අයන් අරගෙන සංකයාගෙන් සංක කියලා ගැලලා ගත්තාම මගේ නම හැදෙනවනේ කොහොමද?
1: හැදෙනවනේ.
0: හරි.
1: මේ
0: ගායකයෙක් වෙන හීනයක් තියෙනවා නම්.
1: හරි.
0: විහිළුවට ගන්න එපා මේක. ලංකාවේ රියැලිටි තරඟ ගණනාවක් තියෙනවා. ඒවට ගිහිල්ලා සමහර විට ඔබ හෙම්බත් වෙලා ඇති. යනකොට ඒ අදාළ දවසේ ජයග්‍රාහකයෝ තෝරගෙන ඉවර ඇති.
1: ඔව්.
0: මට මතකයි මම 2006 විතර රියැලිටි එකට ගියා. 7 හෝ 6 මට මතකයි. ගියා දැන් හවස උදේ එන්න කිව්වා. ඔය ගහික්කඩුව පැති හෝටලේක තිබ්බේ. ඉතින් මම ඉස්සරියන් සින්දු කියන්න ආසයි. බැරි වුණාට ආසයි. අපි ඉතින් බැරියවටනේ මෙයා. ඉතින් 4ට විතර ගත්තා මාව ඔඩිෂන්. ඉතින් මම හොඳට සින්දු කිව්වා.
1: කියලා ඔයා හිතනවා. හරි.
0: හැබැයි මේ එතකොටත් ඒ දවසේ දැන් දවසකට තෝරගන්න 100ක් කියමු. 100 තෝරලා ඉවරයි.
1: හා එතකොට ඔයා
0: මම කොහොමත් හොඳට කියන්නේ. ඔය උදේ සින්දුල කියන්නේ උදේ සින්දුලයි මායි එක තරඟ හිටපු දෙන්නේ.
1: හරි.
0: හරි. ඊට පස්සේ 4 මාට විතර උදේශය දුවගෙන එනවා. පැත්තට බෑග් එකකුත් දාන ඉස්සරහට කෙට්ටුයි. සුදු ලිනන් ෂර්ට් එකක් ඇඳලා කළු බෑග් එකක් දාලා දුවගෙන ආවා. ඇවිල්ලා මේ ඉස්සරහට හම්බුනේ මාව. අපිව දන්නේ
1: නැහැ.
0: අපි ආව දන්නේ නැහැ. යා ජනප්‍රියත් නැහැ. අපිව දන්නෙත් නැහැ.
1: ඔව් සාමාන්‍ය කෝල් එකේ.
0: ඇවිල්ලා ඇහුවා මේ ඔඩිෂන් මං කෝ ඉවරයි වගේ. හැබැයි අන්නරු දෙමින් ඵලයන් කියලා.
1: හරි.
0: ගිහිල්ලා කියලා එළියට ආවා. සතුටින් එනවා එහෙම දත්ටි ගහේ ඉස්සරහට. මං ඒ මොකද? නම දන්නේ නැහැ. මොකද මචං? කිව්වා මේ කිව්වා ඉතින් මේ අද දවසේ කියපු හොඳම ගායනය කියලා නම් කමෙන්ට් එකක් දුන්නා කිව්වා.
1: ඒ කියන්නේ 100ක් තෝරලා ඉවර වෙලා තියෙද්දිත් මේ.
0: ඔව්.
1: හරි.
0: සුපිරි ගායනයක් කරපු හින්දා තමයි උදේෂ් ඉන්දුල එතනට ආවේ. ඊට පස්සේ උදේෂ් නතර වුණේ ලංකාවේ ඒ රියැලිටි එකේ අංක එක වෙලානේ. අද කොහෙද ඉන්නේ උදේෂ් ඉන්දුල? නේ. මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන විදිය.
1: බලන්න ඒකට ඔයා හේතුවක් කළානේ නේ.
0: ඔව් මං හැමතිස්සෙම ඔබ හැමතැනම කියනවා මට. මං ඒකෙන් ආලෝකයක් ගන්නවා.
1: උදේෂ් ඉන්දුල මේ මං හින්දා
0: තමයි උදේෂ් ඉන්දුල. අර දොරබෙන්නේ මමනේ. හරි. දැන් උදේෂ් මේ කතාව මතක් කරන අපි හැම වෙන ඕන තැනක. ඉතින් උදේෂ් ඉන්දුල ඒ වගේ ලංකාවේ හැම ජනප්‍රිය තරු වල හැම ගමන තීරණය වෙන හැම දවස් තියෙනවා. හැම මොහොත බල තියෙනවා තරඟ තියෙනවා. ලක්කන গোল্ডන් වොයිස් කියලා කියන්නේ හැම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔව්. ඒ හින්දා අපි ඔයාට මතක් කරනවා මේ අවස්ථාව ඔයාගේ මගේ අරගන්න එපා. උදේෂ් ලයික ගිහිල්ලා ශිහාන් ලයික ගිහිල්ලා ලංකාවේ රියැලිටි වලින් ආපු ලංකාවේ ජනප්‍රිය තරු මිලින්ද ලයික නේද දිල්කි ලයික තව කවුද ෆැලන් ලයික නුවන්දිකා ලයික තව තව අයත් එක්ක ඔයාටත් පුළුවන් දවසක
1: හරි
0: ඕපන් ස්ටේජ් එකේ ඉන්ඩෝ ෂෝ වල ඔයාගේ කියලා සින්දු ටිකක් කියන දවසක් ගැන හිනමවන්න.
1: ඒකට කියන්න ප්‍රේම අපි ලක්හනින් තමයි
0: ආයි. අන්න හරි. අපි ගැන නොකියුවත් ඔයා වගේ ජීවිතේ හිනෙට යන්න. ඉතින් গোল্ডන් වොයිස් එකට වගේ වොයිස් ක්ලිප් එකක් එවන්න.
1: සින්දු කියලා පොඩි කෑල්ලක් එවන්න. සමහරකට ඒ පොඩි කෑල්ලෙන් ඔයාගේ ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් ඔයාට.
0: අනිවාර්යෙන් දිගටම අපි අහගෙන ඉන්න গোল্ডන් වොයිස්. හරි. මේක තමයි තරගයේ සුපිරි තෑග්ගකුත් එනවා. ඉස්සරහට යන්න ඔහොම. හරි. හරි අපි මේ 9:25 මතක් කරන්න ඕනේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන.
1: හරි.
0: ඔයාගේ ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න. ඔයාලා කවුරු හරි ආවිල්ලා කියනවා මගේ ඇහි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔයා කියන විදිය කියන්න බෑ ලෙන්ස් ටෙක් එකට.
1: හරි. මගේ ඇහි සුදීවත් කරගන්න තියෙනවා. මට මේක කොහොමද කරගන්න පුළුවන්? කවද්ද කරගන්න පුළුවන්? මේකට කොහොමද යන සම්පූර්ණ වියදම? ඊට පස්සේ කොහොමද මම මේක ගැන පරිස්සම් වෙන්න ඕනේ? මෙන්න මේ හැම දෙයක්ම ඔයා අහන්න A to Z කියලා දෙනවා. හරිද එකිනෙවා හොස්පිටල් එකට එන තැන ඉඳන් ඔපරේෂන් එක කරලා ගෙදර ගිහිල්ලා කොහොමද ඉන්නේ මේ හැමදේම ඔයාට ඒ ටුයිසෙට් කියලා දෙනවා. මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 0706 478 478 ඇසේ සුදේවත් කිරීම විතරක් නෙවෙයි, දියවැඩිය සායන තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගයන්ශත් තියෙනවා. ඉතින් නවීන උපකරණ සහ විශ්වාසනීය සේවාවක් ඔයාට එකම තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෙන මේ නම්බරයකටත් කතා කරන්න පුළුවන්. 0112 785 858 කියන නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න පුළුවන්. 0106 478 478 හරි 0112 785 858 හරි.
0: රයිට්. එහෙමනම් මේ ඔය ලින්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කිව්වේ රජ අනුමත ආයතනයක්. බය වෙන්න එපා, ඕන කෙනෙකුට ලින්ස්ටෙක් ගැන ඔයා ඔයාගේ සහතිකය දෙන්න. මොකද එතන ඉන්න කාර්ය මණ්ඩලේ අපි මේ කියන හැම දෙයකටම වගකීමක් සහිතව තමයි නේද, වග කියන පිරිසක් නිසා තමයි අපි ඒ ගැන මෙච්චර විශ්වාසයෙන් කියන්නේ. 9:26 වෙලාව.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
7: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සාස්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Duck Hunter Radio ITN Ratata Waga Kiyana Radio
1: අවම බස් ගාස්තු රුපියල් කීයද 40යි 30 ගාණ
2: 30
1: යන්නේ නැහැ දන්නේ
2: නැහැ නේ නේ
1: 35 දවද නේද
2: 35 ඉතුරු දෙන්නේ නැහැ නේද 40 කර
1: මේ ඔය මෙට්‍රෝ බස් දාපු එකට මම දැක්කා ඔය බස් සංගම් මෙහෙම මිදක් පොඩක්
2: නේද විරෝධය පළ කරනවා මේ දවස්වල හොඳට
1: වැඩක් හරියට කරනකොට අපි දැන් රට ඉතින් හැමදාම ඔය ලදරම් බස් වල යන්න ඕනේ නැහැ නේ අර ස්ටෝක් ලේලන් කියන්නේ මේ දැන් අපි යන්න බෑ ඉස්සරහට හොඳ බස් වල ඉතින් බස් සංගම් ඇවිල්ලා ආයි මම දැක්ක කකුලෙන් අදිනවා එක එක කතන්දර
2: කියන
1: අනේ අයියෝ වන්දන මේ කර පුදු රටක්
2: දිනුනු වෙන්න දෙන්නෙත් නැහැ දිනුනු කරන්නෙත් නැහැ
1: මෙට්‍රෝ බස් දැම්ම විතරයිනේ ප්‍රශ්නයක් ආවොත් පස්සේ කතා කරලා පාට බහැලා මේක මොකක් හරි කරමු එහෙම නිදාමනේ අපේ රටේ ඉදී මේක බස් එක ගියාලා බාන නැවෙන් බානකොට දාන්න එපා දාන්න එපා පුදුම පුදුම
2: වැඩක් නැහැ ඕවා අපි විරෝධයි ඌ මොනවද තියෙන්නේ ඕකෙන් කියලා කියනවා
1: මම ඔය රුපියල් 40 කතා කිව්වේ රුපියල් 40 කට අද කාලේ ආවම් බස් ගාස්තු වගේ එකක් තමයි පුළුවන් නම් කවර් කරගන්න
2: තියෙන්නේ
1: රුපියල් 40 මෙන්න මොනවද කරන්නේ වැඩ එකක් ගන්න කියත් 50යි කියන්නේ හරි ජාතික ලොතරැයි මණ්ඩලේ වාර අවස්ථාවක් දීලා දෙන රුපියල් 40 කට ජීවිතේ වෙනස් කරගන්න රුපියල් 40 කට ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ පරම්පරාවෙම නේද සිහින සැබෑ කරන්න ඔයාලට පුළුවන්
2: ඒ වගේම රටේ දායකත්වයටත් ඔයාලට අවස්ථාව හම්බ වෙනවා
1: ඊයේ ගත්ත ටිකට් වලින් බලමුකෝ කොහොමද වාගේ වාසනාව කියලා මහජන සම්පත කේ අක්ෂරත් එක්ක අංක 7 අංක 1 අංක 0 අංක 3 අංක 9 සහ අංක 7 ගොවිසත ගතනම් R අක්ෂරත් එක්ක අංක 17 අංක 29 අංක 44 සහ අංක 68 මෙගා පව අංක ආ අංක අංක අංක අංක අංක කියන කලින් R අක්ෂරේ තියෙනවා ඊට පස්සේ ජය අංක අංක 14 අංක 36 අංක 60 අංක 62 සහ අංක 70 ධන නිදානේ ගතනම් W අක්ෂරත් එක්ක අංක 6 අංක 9 අංක 24 සහ අංක 48 හඳහන ලොතරයිය කුඹ ලග්නයේ සමග 7 21 25 62 හරි අද සම්පත ගත්තනම් 97 397 බිඳුව 397 කේ අකුරක් තියෙන්න ඕනේ
2: හරි
1: NLB ජය H අක්ෂරත් එක්ක අංක 3 අංක 4 අංක 1 සහ අංක 7 සුබ දවසක් ලොතරයි ගත්තනම් වෘශ්චික ලග්නයේ තියෙන්න
2: ඕනේ
1: අංක 26 59 60 ඔය ටික තමයි නම්බර්ස් ටික ගන්න ටිකටයක් බලන්න දිනුමක් තියනවාද කියලා දිනුමක් නැති වුණත් දුක් වෙන්න එපා ඔයා මේ රටේ සංවර්ධනයේ වෙනුවෙන් ඊ රුපියල් 40 වැය කළා තියෙනවා කවුරු හරි එවුවත් වාගෙන් කොහොමද වා රටේ සංවර්ධනයේ දායකත්වය දෙන්නේ ඔයා කියන්නේ ලොතරැයි මල්ලේ ටිකට් එකක් ගත්තා
2: ඔව් සරලයි
1: ලොකු ලොකු දේවල් කරන්නනේ
2: රුපියල් 40යි

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙල් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: උදේ 9:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: 9:43

0: cola, C cola. C cola.
1: C cola. C N.
0: C cola. එතකොට හැබැයි ගන්න බැරි රටවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කියුබාව සහ උතුරු කොරියා. නිල වශයෙන් අලවි කරන්නේ නැහැ ඒගොල්ලෝ.
1: ඔව්.
0: හරි. කියුබාවයි උතුරු කොරියාවයි. අමරිකානු වෙළඳ මෙව්වා එකක් හින්ද තමයි.
1: මොකද්ද මෙව්වා
0: එක? ඔක මම හිතන්නේ ওই මොකක් හරි මේ බද්දක් හරි මොකක් හරි ඇති ආර්ථික වශයෙන් මොකක් හරි බලපාන පණතක්. අන්න ඒ නිසා තමයි මේ රටවලට නිල වශයෙන් අන්න ඒ කියන කෝලා සමාගම් ඇතුළු වෙන්නේ නැත්තේ.
1: හැබැයි
0: ඔව් හැබැයි කළු කඩවල තියෙනවලු ඈ.
1: ආහ් ඔව්
0: ප්‍රසිද්ධියේ කඩවල ඉස්සරහ දාලා ওই කෝලා එක විකුණන්නේ නැති වුණාට මුදලාලිට කතාල මුදලාලි මේ කෝලාවක් ගන්න බෑද කියලා මුදලාලි වට පිට බලලා පොලිසියෙන් ඉන්නවාද කියලා බලලා
1: අර අපේ රටේ අර
0: අර
1: ආවගේ
0: 1962 ඉඳලා පවතින ඇමරිකානු වෙළඳ තහංචි නිසා නිල වශයෙන් ওই කෝලා විකුණන්නේ
1: නැහැ.
0: ඒතකොට උතුරු කොරියාව ගැන ගත්තාම දැඩි සම්බාධක නිසා සමාගමේ නිල බෙදා හැරීම නැහැ. කලාතුරකින් සමහර රටවල නීතිමය හෝ සැපයුම් ගැටලු නිසා මේ ඔය කියන කෝලා නැහැ. පොඩි ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශවල නැහැ.
1: ඔව්.
0: දැන් අපේ රටේ සමහර නිෂ්පාදන තියෙන්නේ ඒ ටවුන් වල නැහැ.
1: ඔව්.
0: සමහරේ වැහුවම මොනවද ඒ කියලා අහනවා. හා? එහෙමයි තියෙනවා.
1: ඔව්. හැබැයි අර කුඩා ප්‍රදේශවල නිකන් වගේ හෙන් මෙහෙන් ගන්න වගේ තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
0: ඔව්. ඒ කියන්නේ අර කළු කඩ ක්‍රමයට තියෙනවා.
1: ඔව් තියෙනවා. හරි.
0: මුදලාලිට කලින් කතා කරලා එහෙම මේ ගෙන්නලා තියලා එහෙම ගන්න පුළුවන්.
1: ඔව් කලින් ඕඩර් කරනවා.
0: ඔය අපේ රටේ තමහර තියෙනවා හන්දිවල පොඩි කඩ. ඒවැ මුදලාලිත් එක්ක කියලා ඔය සමහරු ඉන්නවා කියලා. අසුකුසු ගාලා මොනවද අත මිටම ලෝගෙන එනවා. මොනවද ඒ? මේ
1: මොනවද?
0: අපේ ඔෆිස් වල එහෙම සමහර ඔෆිස් වල ඉන්නවා. එක පාට තැන් තැන් වල මුළු වල කොරිඩෝ වල කොන් වල ගස් යට තාප්පයිනේ කසුකුසු ගාන මොකද්ද මිටමල ඕන යනවා
1: අපිට එන ප්‍රශ්න ඉති ඇයි අපිට දෙන්නේ මොන හරි කනවද ඒගොල්ලෝ
0: අනේ
1: අපිට කොරේ
0: මොනවද මන්ද පොඩි කොල කෑල්ලක් ගුලි කරපු කොල කෑල්ලක් ඔතපු එක
1: අපේ ඔෆිස් එකේ නැහැ නේ
0: අපේ වල නැහැ සමහර ඔෆිස් වල තියෙනවා සමහර කොළඹ දැන් තදාසන ප්‍රදේශවල ඔය මේ පිටකොටුව පැත්තට ගියාම හොඳටම තියෙනවා හා ඔය සුදු වැල්ල ඔය තියෙන එක එක පැති ඊට පස්සේ දකුණු පළාතෙත් ඇතැම් ප්‍රදේශ සෑහෙන තියෙනවා අද ඔය ස්කෝල වල ළඟ උනත් ඉන්න පොඩි ළමයි ඇඳ ගහලා එන්න කියලා කසුකුසු ගාලා මොනහරි කොල කෑල්ල දීලා කීයක් කරගෙන යනවා මද්ද්‍රව්‍ය ජාවාරම් කාරෙන්ගේ ස්වභාවයක තමයි කවුරු හරි පැත්තකට අර ගහලා කසුකුසු ගානවා නම් සුවර් එකට ඌ ජාවාරම් කාරේ
1: එතන මොකක් හරි එකක් තියෙනවා ඒකට අගලා හොයලා බලලා දැනුම් දෙන්න
0: නැත්නම් ඉතින් හංග හංග ඔක කරන්න
1: ඕනේ නෑනේ
0: නේ
1: ප්‍රසිද්ධිය දෙන්න පුළුවන්
0: සමහරු ඉන්නවලු අර ඊයේ මං ඔය ප්‍රවෘතියත් එක මට මතක් වුණේ ඔය ප්‍රසිද්ධ ස්ථානවල එහෙම මල් ගස් යට වැලි ගොඩවල් වල
1: හංගල යනවා
0: සැපියුම් කරු හංගනවා යනුම් කරුට අදාළ තැන කියනවා ලෑන්ඩ්මාක් එක කියනවා
1: ඔව් ඔව්
0: ඔව් ආවල් තැන තියෙන කොට්ටන් ගහ යට
1: තනකොළ ටික
0: එක්ක ගඩොල් කැටයක් තියෙනවා ගඩොල් කැටේ යට තියෙන්නේ තාම දියුණු sannivedana ක්‍රම බාණ්ඩ හුවමාරුව සඳහා ඈත අතීතයේ ඉඳලා අපිට තිබුණු මේ ශ්‍රී විභූතිය එක්ක බලන්න මාර
1: ගම්බීරත්වය දැනෙනවා
0: ඔය මොන තිබුණා නම් මම මේ රට සංවර්ධනය කරන්න කියලා හිතෙන්නේ නැත්.
1: උදාරයි.
0: ඔබ පාවිච්චි කරා නම් නේ ওই සූක්ෂම ක්‍රම. ඔය ඇඟ ඇතුලේ එහෙම හංගගෙන ක්‍රම.
1: ක්‍රම.
0: නේද? වෛද්‍ය විද්‍යාවට චැලෙන්ජ් කරනවානේ සමහරව. රටම එකට ජාතික වැඩසටහන ගැන කියන්න ඕනි. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් මෙහෙම කෙනෙක් ගැන දන්න ඕන. ඔය විෂමද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජාවාරම් කරන ඕනම කෙනෙක් ගැන තොරතුරක් දන්න ඕන නම් 19:27 කතා කරලා කියන්න. හා මොකද ඊළඟ પરම්පරාව බේර ගන්න ඕනේ මේකෙන් අපි වැඩිහිටියෝ විදියට වගකීතු මිනිස්සු විදියට අපි මේ කතාව මතක් කර ගන්න ඕනේ ඔයාගේ පවුලේ කෙනෙක් ඉන්නව නම් දන්න කෙනෙක් ඉන්නව නම් ඔෆිස් එකේ කෙනෙක් ඉන්නව නම් සමාජේ කවුරු හරි ඉන්නව නම් එයා අපි එතනින් ගලවගම් රටම එකට ජාතික ක්‍රියාන්විතය.
1: ඉතින් අපේ අපේ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, නෑදෑයන්ට හැමෝටම ආදරේ නම් අපි අපේ රටට ආදරේ නම් අපි යාලට කාලය දෙමු. යාලගේ හිනවලට ශක්තියක් වෙන්න, ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට වගේ අංශවලට යාව ගුලන්ව යොමු කරලා යහපත් ජීවන රටාවකට ඒගොල්ලන්ව දිරිමත් කරමු. මොකද ඔයා මේ අද ගන්න හොඳ තීරණය හෙට දවසේ ලොකු ජීවිත ප්‍රමාණයක්, ගොඩක් ජීවිත ප්‍රමාණයක් බේරගන්න උදව් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් 19:27 කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිත බේරගන්න උදව්වක් වෙමු.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ වාට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඒ කියන්නේ ඔයා දන්නවා වහලෙට මේ දවස්වල හරියටම හරියන ගැළපෙන ෂීට් එක

0: තමයි රයිනු රූෆින් කියලා කියන්නේ.
1: ඔව්.
0: මේකේ විශේෂත්වයක් තියෙනවා.
1: ඇතුළ පැත්තේ තියෙනවා මැටල් ලේයර් එකක්. ඒකෙන් එළියේ තියෙන උෂ්ණත්වය පාලනය කරලා ඇතුළට පොඩි කූල් එකක් දෙනවා. එතකොට එළියේ තියෙනවා ජල විකර්ෂක ආලේපනයක්. ඉතින් ඒ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් ඉවත් වෙලා යනවා. කළු වෙලා දියසිවල බැඳිලා පරණ පෙනුමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඉක්මනට තිරාපත් වෙන්නේ නැහැ. ඒ හින්දා හැමදාම අලුත් විදිහට ශක්තියෙන් උසස් තත්ත්වයක් එක්ක තියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා අදම ඉල්ලන්න ඕනේ. ඔයා වහල මාරු කරන්න ඉන්නවා නම් අලුතෙන් ගයක් හදන්න ඉන්නවා නම් ඔයා තෝරගන්න ඕනේ එකම වහල තමයි Rhino Premier Roofing Sheets.
0: එකම වහල නෙමෙයි එකම ෂීට් එක.
1: ෂීට් එක.
0: ඔයාගේ වහලිට.
1: Yes.
0: හරි.
1: Yes.
0: නැත්නම් කඩේට ගිහිල්ලා
1: වහලයක් දෙන්න.
0: මට වහලයක් දෙන්න.
1: ඒකත් එකත් වහලයක් නෙමෙයි ෂීට් එකක් තෝර.
0: Rhino Roofing Premier Sheet එක කියලා ඔයා වහලි ගහගන්න. බාස්කෙටි කල්ලා. හරි. රයිට්. එතකොට ඊළඟට Doma Marksman Group එක ගැන මතක් කරනවා. මේ දවස්වල ඒගොල්ලන්ගේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා නම් CV එකක් දාන්න මෙන්න මේ නම්බර එකට.
1: 0767-760-909 තමයි නම්බර එක. ඇස්රම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි බර්තු තියෙනවා මේ දවස්වල. පරක්කු කරන්න එපා. අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔලෝස් වලට පෙන්ලා ඉඳලා තියෙනවා නම් ටග්ලා ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට කණ්ඩායම හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් නම් ඒත් ඒගොල්ලෝ සුදුසුකමක් විදියට සලකනවා. හොඳ වැටුපක් ගන්න පුළුවන්. හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැතුව.
0: Marksman Holdings ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ලොකුම සේවාවක් කරපු ආයතනේ. Doma ඇතුළු යන්ත්‍රෝපකරණ හඳුන්වා දුන්න ආයතනේ. හොඳ ඔෆිස් එකක්, හොඳ මැනේජ්මන්ට් එකක්, හොඳ පරිසරයක් වඩ වැඩ කරන්න තියෙනවා කියලා සාතික වෙන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දවස්වල දන්නවා ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට ලබා දෙන කටයුතු විශේෂම අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි යළි ජාලයේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපන ලබන දරුවන්ට ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඉතින් ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා MDCA පෙරේර මහත්තයා, ඒ වගේම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත අදාළ මූල්‍ය දායකත්වයේ පිරිනමීම පවුගේ දවසක සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි රුපියල් 40ක් වියදම් කරනකොට රජයේ ඒකාපත්‍ය අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රණවීර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේ ජාතික වකුගඩු අරමුදලටත් මේ අවශ්‍ය කරන දායකත්වය දෙනවා. ඒ මුදල් සපයනවා. ඉතින් ඒ නිසා රුපියල් 40ක් කියන්නේ ලොකු වටිනාකමක්. ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් එක්කත් මතක් කරන්නේ. මොකද ඔයාගේ ගෙදර තියෙන මොන් නිෂ්පාදන පෙළක් දැන් පේයාව කියලා ගත්තොත් උනට හෙම්බිරිස්සාවට මේ ඇඟේ පතේ දැනෙන වේදනාවට ඒ සියල්ලට ඔව් හරියටම හරියන ප්‍රොඩක්ට් එක තමයි පේයාව කියලා කියන්නේ.
1: එතකොට වැල්මේ පැණිය තියෙනවා. අර උගුරේ අමාරුවක් හැම තියෙනවා නම් ඔන්න වැල්මේ පැණිය මෙලදී ගන්න පුළුවන්. ඒ වගේම පිම්පල්ස් එහෙම තියෙනවා නම් කුරලැස් හොය ගන්න පුළුවන්. එතකොට ඔයාලට කටේ ප්‍රශ්න තියෙනවා නම්, විදුරුමස් ප්‍රශ්න තියෙනවා නම්, දත්වල ප්‍රශ්න තියෙනවා නම්, ක්‍රිමිරාජ මුඛ සෝදනය තියෙනවා. එතකොට ගැස්ට්‍රයිටිස් වගේ ප්‍රශ්න තියෙනවා නම් සඳුන් පැණිය තියෙනවා. ඉතින් මේ ඕනම නිෂ්පාදනයක් වාගේ වෙළඳ සැලට හරි ෆාමසියට හරි ගෙදරට හරි ගෙන්ව ගන්න ඕනේ නම් 0112-753-889 කියන නම්බරයකට කතා කරන්න පුළුවන්.
0: රයිට්. එහෙමනම් සින්දුවක් අහමු. සින්දුවක් අහලා ඇවිල්ලා අපි යන්න යනවා. තව වෙලා තියෙනවා අපිට. 9:51.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177 479
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
7: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මු සැමට දැනුම් දීමයි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
10: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
11: ලකාණ්ඩ රේඩියෝ ITN
12: වෙලාව උදේ 10යි
13: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
14: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: ලක්කන්ද ප්‍රවෘත්ති
12: ලක්කනි ප්‍රවෘත්ති සමගින් බම්බ වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
15: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
16: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මු සැමට දැනුම් දීමයි
13: සහයෝගීතා අනුග්‍රහය
17: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
11: ලකඩ දේශීය ප්‍රවෘත්ති
12: ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසමින් ව්‍යාජ ගිණුම සකස් කර දෙදෙනෙක් අතරංගොඩගෙන තිබෙනවා ඔවුන් ළඟ තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන කිහිපයක් හමු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පවසන්නේ. අත්නගුණක සැකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. වසර 30කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ සහ යුරෝපීය ප්‍රදේශ රැසක ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දුර්ලභ සූර්යග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදා වුණා. බ්‍රිතාන්‍යයේ බොහෝ ප්‍රදේශවලට සූර්යාගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සඳින් ආවරණය වී ඇති ආකාරය දැක ගැනීමට හැකි වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයේ ඇතැම් ස්ථානවලට සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැర్శණය වී තිබෙනවා. රුසියාවේ සයිබීරියා උතුරු ප්‍රදේශයේද ඒ දැක ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. පූර්ණ සූර්යග්‍රහණය විනාඩි 2කට අඩු කාලයක් පැවතුණා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
11: 24 පෑම සිරුවෙන් ලකුණ ප්‍රවෘත්ති.
18: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
19: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RITN රටට වග කියන රේඩියෝ රීත වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සබෝදාසන කවුද 10යි විනාඩි 4යි

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

සුබම සුබ උදෑසනක් හද අලුත් දවසක් අලුත් වෙලාවක් අපි මේ විදියට පටන් ගන්නවා හාට් බීට් එක. ඔයාට පුළුවන් ලස්සන සින්දු ගොඩාක් මග මාත් එක්කම අහන්න. උදේ 10 ඉඳලා දවල් 1 වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. මේ වෙලාවේ ඔය ඔෆිස් එකට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඔයා වැඩ ගොඩාක් එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට පුංචිම පුංචි මහන්සියක්වත් දැනෙන්නේ නැති වෙන්න මං ඉන්නෝනේ ඔයා ළඟ. ඉතින් ඔයාට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න මාත් එක්ක එකතු වෙන්න. FM 103.5 93.7. ඔයාට 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. ඔයාට අනිම සින්දුවක් අහනකොට පොඩ්ඩක් හරි නෑ වගේ පාළුයිනේ. එතකොට ඔයාට පුළුවන් කැමති කෙනෙක් එකතු කරගන්න. එකතු කරගෙන මේ පැත්තට මැසේජ් එකක් එවන්න. ඉස්සෙල්ලාම අද බලමු අපි කවුද වාසනාවන්තයා හරි වාසනාවන්තිය හරි වෙන්නේ කියලා. එහෙම හොඳයිනේ. ඔයාලට මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවානේ. අද නම් දවස පටන් ගත්තේ පුංචි වැස්සක් එක්ක, පොඩි වැහි පොදක් එක්ක. හැබැයි අපිට කොහොම හරි දවසේ වැඩ ටික කරගෙන යන්න වෙනවනේ. වැඩ ටික කරගන්න පුංචි උදව්වක්, ලස්සන සින්දු ටිකක් ඇහෙන ගමන් ඔයාට හිත සතුටින් වැඩ ටික පටන් ගන්න පුළුවන්. අද ඉතින් අලුත් පැය 24ක් පටන් අරන් තියෙන්නේ. ඊයේ දවස කොහොම වුණත් ඔයාට අද දවස හිත සතුටින් වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මාත් එක්ක මේ ලස්සන සින්දුව අහමුද? ශිහාන් මීරංගගේ සින්දුවක් තමයි මම රැස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු උදේ 10:00 විනාඩි 14.

0: enjoying life. Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටරසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටරසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටරසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: ඕනම
2: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਮਾ ਲੱਖਣ
1: ਲੱਖਣ ਹਗੇ ਨਿੰਨ ਵੇਲਾ ਵ ਉਦੇ 10:30

උදේ 10 විනාඩි 30 කියන්නේ කොච්චර වෙලාව ගිහිල්ලාදනේ? කමක් නෑ, ඔයාට සින්දු ටික හැවනකොට වෙලාව යනවා තේරුන්නේ නෑ නේද? මන් දන්නවනේ ඉතින් ඔයා ගැන. ඉතින් ඔයා මාව අහගෙන ඉන්නකොට ඔයාට පුංචි මහන්සියක්වත් දැනෙන්නේ නැති වෙන්න, වෙලාව චුට්ටක්වත් වැඩිපුර යනවා කියලා දැනෙන්නේ නැති වෙන්න, වැල ටික කරනකම හරි පහසුවට නිදහසේ ඉන්න පුළුවන්. සින්දුවක් අහනකම සමහර සින්දු තියෙනවනේ අපිටම දෙකීවි කියලා හිතන. ඉස්සෙල්ලා අපි ලස්සන සින්දුවක් අහලා වෙයි මන් පෙරේරාගේ. ඉතින් ඒ සින්දුවෙන් පස්සේ මට හිතුණා චුට්ටක් විතර වත්තක කතා කරොත් හොඳයි කියලා. එහෙම හොඳයිනේ. ඒක නිසා මම හිතුවා මේ වෙලාව වත් එක ගොඩක් කතා කරන්න. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඔයාටත් මාත් එක්ක කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක මන් දන්නවනේ. ඉතින් අද අගෝස්තු මාසේ 13 වෙනිදානේ පෙරහැරක් එහෙම බලන්න යන ආසාවෙන් හිටියේ. ගිය අවුරුද්දේ මිස් වුණ අයට ඔන්න පුළුවන් මේ අවුරුද්දේ යන්න. අද අගෝස්තු මාසේ 13 වෙනිදා උදේ 6:17ට සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිද්ධ කර ඉතින් කප් සිටුවීමෙන් පස්සේ 17 වෙනිදා ඉඳලා ඉතින් දින පහක් නාතෝ විෂ්ණු කතරගම එහෙම ඒ විතරක් නෙමෙයි පත්තිනි මේ කියන සිව් මහා දේවාලයවල අභ්‍යන්තර පෙරහැර පැවැත්වන්න කටයුතු සූදානම් කරලා දෙනවා. ඊට පස්සේ පළවෙනි කුඹල් පෙරහැර අගෝස්තු මාසේ 18 වෙනිදා වීදි සංචාරය කරනවා. ඉතින් ඔන්න කලින් බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඔයාට යන්න පුළුවන්. අගෝස්තු මාසේ 22 වෙනිදා වෙනකම්ම මේ පෙරහැර පැවැත්වෙනවා. අවසන් මහා රන්දෝලි පෙරහැර තියෙන්නේ 27 වෙනිදා. ඉතින් පෙරහැර බලන්න යනකොට සමහර අයට අමතක වෙනවානේ මම මොකටද මේ ආවේ කියලා. එක අර ගොඩක් විනෝද දෙයකට යොදා ගන්න නැතුව යාර පුළුවන් නම් ඒ යන භක්තියෙම ගිහින් වැඩ ටික කරගෙන එන්න පෙරහැර බලලා එන්න. එහෙම නැත්නම් විනෝද ගමනක් කරගන්න නැතුව සමහරක් විතර දුර ඉඳලා එන කෙනෙක්ට මේක සමහරක් විතර විනෝද ගමනක් යන්න පුළුවන්. ඉතින් කලින් අපි දැනුවත් කරලා තිනවා මේකෙන්. ඔයා යනකොට ඔයා කන්න බොන්න මොන හරි ඉටිකොලේක දෙයක් දාගෙන යනවා නම් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් වෙන්න පුළුවන්, පොඩි පැකට් එකක් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් අරගෙන ගිහිල්ලා අරගෙන එන්න මතක් කරලා. ඒක පාර පැත්තේ දාන්න පන්න පෙරහැර වුණාට පස්සේ තමයි මිනිස්සුන්ගේ සමහර දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයා එහෙම වෙන්න එපා. ඔයා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම ආපහු අරගෙන එන්න. ඉතින් මාව අහගෙන ඉන්න ඔයාට මේ පුංචි ආදරණීය මතක් කිරීමක් ඒ තමයි කරේ. අපි අමුද බලන්න මේ වෙලාවේ ආදරේ පුරෝගෙන කවුද මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. හાર્ට් බීට් අහන්න FM 93.5 93.7 කවුද මාව අහගෙන ඉන්නේ? අද මුලින්ම වස්සනවන්තිය කවුද වෙන්නේ? එහෙනම් chat එකේ අන්තිමට යන්න වෙනවා. මුලින්ම මට මැසේජ් එක දැම්මේ කවුද කියලා බලන්න. කවුද ඉන්නේ? බලමු බලමු බලමු. අද වස්සනවන්තයෙක් ඉන්නේ. හයි යෂ් මැනික කියලා තියෙනවා. ඉතින් මා පානදරින් තමයි මට මැසේජ් එක ඇවිල්ලා දෙන්නේ තොසර. ඔයා තමයි ඉතින් අද වස්සනවන්ද. ඔයාට තැහක් දෙන්න ඕනේ heart beat එකකින්. දවල් එක වෙනකන් අහගෙන ඉන්නකො. තොසර ඔයා ළඟ වැඩ කරන හැම කීප දෙනෙක් ඉන්න ඒ අය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. කුමාර අයියා ඉන්නවා, ඒ වගේ මාසා අක්කා, ඩෙන්සිල් මාමා, සීතා ඇන්ටි, සිරෝමි ඇන්ටි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහට පහගෙන ඉන්න හඩ්බීට්. හෙලෝ යෂුමැනික, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් දිලිනිය ආට. පරිස්සමින් ඉන්නව නේද බැටියෝ කියලා අහලා තිනව. වනේ මං ගොඩාක් පරිස්සමට ඉන්නවා. ඔයා පරිස්සමට ඉන්නව නේද? පෙරහැර හැම බලන්න යන්නේ නැද්ද? පඩක් කියන්න බලන්න මොකද කරන්නේ කියලා. යනවා නම් කියන අපිත් එන්න බලාගෙන ඉන්නේ. ඔයාලා ඔයාගේ ලස්සන හිනාව හැමදාම තියාගන්න හරිද? ඕකේ. මාතලේ දිලිනි බොහොම ස්තෝතියි. ඉතින් ආදරෙන් මැසේජ් එකක් එවනවට හැමදාම හරිම වෙලාවට ඉක්මනට එවනවා කොහොම හරි 10 වෙනකොටම. එහෙම තමයි ආදරේ තියෙන කොට නේද? ගුඩ් මෝර්නින් කියලා තියෙනවා වෙනද වගේම දෙගිනිගත් හින් තැපල් කාඩේ ආලියෝ මේ වෙලාවේ සද්දට ලකන හනගම ලස්සන සින්දු ගොඩක් අහන ගමන් මම වහගෙන ඉන්නවා. බොහොම හොඳයි. වැරදික පහසුවට මහන්සියක් නැතුව දැනෙන්න නැතුව කරගන්න ලකන වැඩි කරගෙන අහන්න හાર્ට් බීට්. මේ වෙලාවේ ඉන්න වාව දෙදෙනිය මහත්මයා, ඒ වගේම චන්දනී මිස්, රිෆ්කා මිස්, සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මංචල හේමන්ත තමයි වෙනද වගේම ආදරින් මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් අද උදේම වැඩ ටික පටන් අරගෙන තියෙනවා නේද? චතුරංග සුරංග එවකම චම්පික නිරෝධ ආවත් එකතු කරගන්න මාලෙබෙන් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. වැඩ කර හැමෝම එකතු කරගෙන අපි අහමු නේද ලස්සන සින්දුවක්. අපිවත් එකතු කරගන්න ආද අපේ ගෙදර හැමෝම ඉන්න වාගිනි ගතේ සහන් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ගෙදර හැමෝමත් එක්ක සද්ද වැඩි කරගෙන අහන්න.
ඇත්බිටහගෙන ඉන්නකොට මට හිතනවාට දෙයක් මතක් කරන්න ඕනි කියලා. ඒ මොකද? ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔයා ජීවිතේ හොඳ දෙයක් හිතුවනම්, ඔයාගේ පුංචි දරුවෙක් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ ගුණදායක දෙයක්, බය නැතුව දෙන්න පුළුවන් දෙයක් හොය හොය හිටියනම්, ක්‍රියාශීලී නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඔයා දන්නවා පැල්වත්ත කියන නම එදා ඉඳන් අද වෙනකම් වෙළඳපළේ ඉන්නවා. ඉතින් ලේසි නැහැ බ්‍රෑන්ඩ් එකක් හරි විදිහට පවත්වාගෙන යන හොඳ වෙළඳ නාමයක් එදා ඉඳන් අද වෙනකම් වෙළඳපළේ තියාගන්න. ඉතින් ඒ දින විශ්වාස නිසාම සහ ගුණාත්මක බව නිසාම තමයි එදා ඉඳලා අද වෙනකම් මේ විදිහට වෙළඳපළේ ඉන්නේ පැල්වත්ත නිෂ්පාදන. ඔයා ක්‍රියාශීත නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඔයා මතක් කරලම ගන්න මතක කරන්න එපා. පැල්වත් යෝගට් ටිකක්, පැල්වත් අයිස්ක්‍රීම්, පැල්වත් බට මිකින ඕන දෙයක් ඔයා මිලදී ගන්නකොට පැල්වත් කියන නමින්ම මිලදී ගන්න මතක කරන්න එපා. ඒ ගැන ඔයාට මතක් කරනකොට අපි හමුද ලස්සන සින්දුවක්. සමහර වෙලාවට අපි ළඟ නැති වුණාට සමහර අය අපි හරියට මතක් වෙනවනේ. ඕ ඒ සින්දුව අහලා බලන්නකො. ගොඩක් වෙලාවට මේක දැනෙනවා දුර ඉන්න කෙනෙක්ට, පොඩක් ඈත සමහරක් විට ලංකාවෙන් ඈත ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ලොකු රසාවකට ගිහිල්ලා ටිකක් ඈත්ලා ඉන්න කෙනෙක්ට මේක දැනෙනවා වැඩිනේ. අහලා බලන්න සෝමතිලක ජයමහා මහත්මයාගේ ලස්සන සින්දුවක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමුහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779
5: උදේ 10:41
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

ඔදේ 10 විනාඩි 45 වෙලාව ඔයාට හාර් මීට හගෙන ඉන්න පුළුවන් යාෂෙක්. උදවල් එක වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ. ඔයාට මොඩේ පුළුවන් කැමති සින්දු ගොඩාක් ගන්න. ඔයා කැමති සින්දු අහන්න. ඉතින් මේ ඕන දෙයක් පුළුවන් හාර් බීට් එක. මේ වෙලාව මේ මට ආට මතක් කරන දෙයක් තියෙනවා. ඒ මොකද? ඒ තමයි මම අහගෙන ඉන්නකොට ඔයාට ජීවිතේ සිහිනයක් තිබුණා නම් ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැය මණ්ඩලය තමයි ලොතරැයි නවයේ මහගෙදර වෙන්නේ. ඉතින් මේ මහගෙදරින් ඔයාට අරගෙන එනවා ධන නිධානයේ ලොතරැයි පත්‍රය පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ සිහිනය වෙනස් කර ගන්න පුළුවන්. ඔයා මොන හරි දෙයකට පොඩි ස්ටෙප් එකක් පළවෙනි ස්ටෙප් එක තියලා තිබ්බනම් සමහරක් විට ඉස්සරහට යනකොට ගියක් හදා ගන්න වෙන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා මොන හරි බිස්නස් එකක් ගන්න හදන්න පටන් ගන්න බලාගෙන ඉන්න පුළුවන්. මේ හැම දෙයකම සමහරක් වෙලාවට මුදල් පොඩක් හිටිනවනේ. ඇන හිටිනවා කියලා කියන්නේ සමහරක් විට ඒ වගේ මුදල් අවශ්‍යතාවයක් වර තියෙන බලන් මේ හැමදේම එක පොඩක් ආපස්සට යන්න වෙනවද. ඉතින් ඔයා ඉස්සරහට අරන් යන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රයේ සෝදානම් වෙලා ඉන්න ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනයේ දිනුම් මදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. ඉතින් ඔයා ලංකම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. ඉතින් වාසනාවට පරක්කු වෙන්නපා ඔයාගේ උත්සාහය තියෙනකොට ඔයාට පුංචි උදව්වක් කරන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රය සූදානම් වෙලා ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ආරු දෙන්නේ ඉස්සරහට යන්නනේ පුංචි තල්ලුවක් අපි දෙනවා. ඉතින් ඒ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. අපි යමුද බලන්න මාව කවුද අහගෙන ඉන්නේ කියලා මේ පොද වැස්සත් එක්ක. පොද වැස්සේ කවුද මාව අහගෙන ඉන්නේ? හයි අක්කි කියලා දෙනවා සුපරදී පරිදි. අපි වැඩ කරන ගමන් ඉන්නේ. වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම තමයි ඉන්නවනි. අදත් අපි වෙනස්තර සින්දුකට එකතු කර ගන්න කියලා තිය�නවා. කවුද මේ 466? චුටක් ඉන්න මම මේ මැසේජස් ටික බලා ගන්නක. අදත් අපි ලස්සන සින්දුවක් දෙන්න කියලා දින රුවන් කසුන් ඒ වගේම රුක්සිරි අපේ ලීලා රත්න. ඒකෙ මං ඉස්සරහට දාන විශේෂ රූපදේ කියන්නේ නැතුව තමයි කියන්නේ. ලීලා රත්න හොව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. හැමෝම එකතු කරගන්න රත්නපුරෙන් රංග තමයි මැසේජ් එක දාලා දෙන්නේ. රංග ඔයත් හරි හරි වැඩ තමයි කරන්නේ නේ. තාඩිකෙන් මං ඒ කැලෝ කියනවා හයි. දැන් ලීලා රත්න තහගෙන ඉන්න හැමෝම හගෙන ඉන්න. ඉතින් හැමෝටම දැන් මම ලස්සන සින්දුවක් ගුඩ් මෝර්නින් ලක්කන කියලා තියෙන අපි අවහනම ලස්සන සින්දුවක් දෙන්න ඩ්‍රින්ක් පහේ කණුවෙන් පුංචි වන්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න FM 93.5 93.7 අපිවත් මතක් කරන්න කියලා තිනව සරච්චන ඩ්‍රයිස් ඔබ මතක් කරා ඕන. ගලේ කඩේ රයිගම පැත්තෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් වැඩ කරන තැනක ආගි කඩයක් තියෙනවා නම් ඒ තැනක සද්දර වැඩි කරලා ලක්කන දාලා තියාගෙන සමහර පිට පාරේ වෙනකොට හරි යන කෙනෙක් සින්දුව ඇහිලා ඉන්න පුළුවන් කඩේට. කඩේට ඇවිල්ලා අවශ්‍ය නැති වුණා සමහර විට මොන හරි අරගෙන යන්න පුළුවන්. ඉතින් වාගේ බිස්නස් එක සරු වෙනු. ඒක නිසා තමයි කියන්නේ සද්දේ වැඩි කරගෙන ලක්කන අහන්න කියලා. ආනන්දවවත් එකතු කරගන්න ඕනේ. හයි ඔයාට කොහොමද සුදු කියලා හලලා තින මං ගොඩාක් හොඳින් ඉන්නවා. අපිටත් දෙන ලස්සන සින්දුවක් අපි ආයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දිනවා මේ වෙලාවේ. නෙළුම් ශශිකලා ඒ වගේම ජීවා අනිත් හැමෝමත් එකතු කරගන්න කියලා දින. ඉතින් අපි ආදරෙන් අහමුද ලස්සන සින්දුවක්.

අධිකාරිගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් ඒ සින්දුව අහන්න පුළුවන් ඔයාටයි මටයි මේ විදිහට. පෙම්හේන සින්දුව තියෙන්නේ. අහලා ඇවිල්ලා අපි කතා කරමුනේ උදේ 10:50යි.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: FM 93.5 FM 93.7 ලකන Radio ITN
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන Heartbeat

අපි සමහරක් වෙලාවට දවස පටන් ගන්නකොට අපේ හිතන්නේ හොඳ විදිහට පටන් ගන්න පුළුවන් කියලානේ. සමහරක්ල සමහර කෙනෙක් කියන පුංචි වචනකින් දවස පටන් ගන්නකොට වගේ හිතරි දෙන්න පුළුවන්නේ. සමහර කය කියනෝනේ අනිත් අය කියන දෙවලුව වැඩි ඔලුවට ගන්න එපා කියලා. හැබැයි අපි සෝන වෙලාවක වැඩ කරන තැනක වෙන්න පුළුවන්, අපි කොහෙද හරි ගියාම වෙන්න පුළුවන්. සමහර කය හිතන්නේ නැතුව කියන පුංචි වචනකින් ඔයාගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්නේ. සමහරක් විට ඔයා ගොඩාක් සංවේදී කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සංවේදී අයගේ හිත හරියට රිදෙනවානේ. ඉතින් එහෙම තමයිනේ, අපි ජීවිතේ අපිට මොන වගේ අවස්ථාවක් ආව ඒ හැමදේම දරාගෙන අපිට ඉස්සරහට යන්න වෙනවානේ. හිත රිදවගෙන අන්න කණ්ඩල මේ මොන දේ වුණත් කොහොම හරි අපිට ඉතින් ඉස්සරහට යන්න වෙනවා, වැඩ ටික කරගන්න වෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් ජීවිතේ කියන්නේ. දුක සතුට මේ හැමදේම එක ඉස්සරහට යන ගමනක්නේ. ඉතින් අද අගෝස්තු මාසේ 13 වෙනිදා ඔයාටත් ඉතින් මේ වගේ දේවල් ඉතින් වෙලා ඇතිනේ. රසමුසු දේවල් කියන්න බලන්න මේ පැත්තට එන්න. උදේ 10:56 වෙලාව ඔය ලස්සන සින්දුවක් තියෙනවා මට ඔයාට මට යහන්න. ඒ සින්දුව අහන්න කලින් මම එකතු කරගන්නම් ජීවන්ත ඔයාව. ගුඩ් මෝර්නින් කියලා තිනෝ අඩත් ගුඩ් මෝර්නින්. හાર્ට් බීට් අපවත් සින්දුවකට එකතු කරගන්න යාගේ ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන පොතු පිටිය වාද්දුවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන සම්මන්ත. ඉතින් ආට ජයෙන් ජයම වෙන්න ඕනේ වගේ කඩේ හැමදාම දිනු වෙන්න ඕනේ. ඉතින් පොන්චි විශ්වකක් එකතු කරේ හાર્ට් බීට් එකෙන්. අය බොවන් ලක්කන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා තියෙනවා. චුටි දුව මදුෂි වයිෆ් වින්දික ඉන්නවා. මාන්සිය අන්නත් එක සුපිරි සින්දුවක් දෙන්න කියලා තිනු වසන්ත ඔයාට දෙන්නම්. ඉතින් ඔයාට කොහොමද මේ සින්දුවක් නොදී ඉන්නේ? ආදි හින්දි සින්දුවක අපි ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව අහන්න පුළුවන්. ඉතින් ඊට කලින් තව ඉන්නවා එක්කෙනෙක් එකතු කරගෙන යමුනේ. ජයේ මාමා වෙනද වගේ මාදරෙන් ඉන්නු. ජයේ මාමා ආව එකතු කරගන්නකොට කොටාවේ මේ වෙලාවේ සතුරු ලක්කන අහගෙන ඉන්න උපුල් බොස් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් ද ජයේ මාමා තමයි මට මැසේජ් එක දාලා දීලා හැමෝම එකතු කරගෙන අපි හමු මේ ලස්සන හින්දි සින්දුව.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බඹ වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතු නිරත වූ ඉන්දියා ධීවරින් නව දිනක අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ධීවර යාත්‍රාවක් සමග නාවික හමුදාව තලින් මන්නාරම උරුමලේ තුඩුවට ඔබෙන්නෝ මෙරට මුහුදු සීමාවේදී වැටලීමක් සිදු කළා. මුහුදුපත්ලට හානි සිදු කරන ක්‍රම භාවිතයෙන් ඔවුන් ධීවර කර්මාන්තින් නිරතව සිට ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවරය සහ යාත්‍රාව මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දීමට නියමිතයි. ගාසා තීරයේ ජනගහනයෙන් අතිබහුතරයකට ජලය හෝ සනි පාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ බාධා මතුව ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. 113කට අධික පිරිසකට එම ගැටලු මතුව තිබෙනවා. පානීය සහ ආහාර පිසීමේ අවශ්‍යතාව වෙනුවෙන් දිනකට ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට නොහැකි වීම ගැටලු රැසකට හේතු වී තිබෙනවා. ප්‍රවාහන කටයුතු වලටද බාධා එල්ල වුණා. ඒ අනුව ජලයේ එක් රැස් කිරීමේ ස්ථානවල අධික පිරිසක් රැඳී සිටින බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලක්කන ප්‍රධාන පැවැති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 3යි.

මේකල හැබැයි අපි පටන් අරගෙන තියෙන අලුත් විදිහට අලුත් සින්දු දෙකක් මහලාව මේ පටන් ගන්නකොටම නිවුස් එකෙන් පස්සේ ඉතින් මට පුළුවන් මේ පැයදි ලස්සන සින්දු ගොඩක් අහන්න. මේ වෙලාවේ මොකද කරන්නේ? වැඩ ගොඩාක් එක්ක දෙන්නේ පොඩක් හිත පොඩක් නොසන්සන් කරගන්න එපා. හිත සන්සන් කරගෙන අපි හමු ලස්සන සින්දු ටික. වැඩේ කොච්චර තිබුණත් ඔයා ඉතින් ලස්සන සින්දුවක් අහනකොට ඔයාගේ හිතට පුංචි නිදහසක් දැනෙනවානේ. සමහර සින්දු අර තියෙනවානේ හරියට බෙහෙතක් වගේ. එහෙම සින්දු අහන ගමන් ඔයාට වැඩ ටික කරද්දී ඔයාට පුංචි මහන්සියක්වත් දැනෙන්නේ නැහැ. ඔයා මේ වෙලාවේ ගෙදර ඉඳගෙන මාව අහන කෙනෙක්. ගෙදර ඉඳගෙන මාව අහනකොට ඔයාගේ අස් කරන්න, අත ගන්න, මකුළු දැල් කදන්න, එහෙම නැත්නම් දැන් දවල්ට උයන්න මේ හැමදේම තියෙනවානේ. ඒ හැමදේම කරනකොට පොඩක් ඉතින් වැඩ වැඩි වෙනවානේ. ඉතින් වැඩ ගොඩාක් එක්ක මාව හිත සතුටින් අහගෙන ඉන්න පුළුවන් ඔයාට දවල් එක වෙනකන්. 0703 93 5 93 7 මේකෙන ෆෝන් නම්බර් එකෙන් කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට ඉක්මනට එන්න දවල් එක වෙන්න කලින්. අදත් අපි ඔයා එක්කමයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ලස්සන සින්දුවකට අපි මේ එකතු කරගන්න නංගි කියලා තියෙනවා. සුබ කවුද මේ? නුඹ මෙත්තදී නුඹ මහත්තයා හේමන්ත දුසිල්වා අම්මා ඉන්නවා. ඒ වගේම එයාගේ අයියා නිමල් තිලකසිරි එකතු කරගන්නවා මේ වෙලාවේ. සුදු අක්කා ඉන්නවා. ඒ වගේම මනෝහාරි, ප්‍රනාදෝ, ඒ වගේම අනෝමා අක්කා ඉන්නවා. ප්‍රභානංගි, ගාමිණී අයියා, දොඩම් ගසලන්දෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මැණිකේ වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක ආදරයට ගිර නමද කියලා මට හිතාගන්න චුට්ටක් විතර අමාරුයි. මැණිකේ දොඩම් ගසලන්දෙන් කියලා තමයි තියෙන්නේ කමක්ද? මේ හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ගුඩ් මෝර්නින් ඔයාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් ඔයාලා සුබම සුබ දවසක් වෙන්න ඕනේ. ඔන්න මාසෙකින් විතර චූටි නිදහසක් හම්බුණා කියලා දින ඔයාට මැසේජ් එකක් එවන්. ඉතින් බලන්නකෝ ඉතින්. ඔයා හරි නරක යන්නේ. එහෙම තමයි ඉතින් ෂොප් එකක් කරනකොට වැඩ ගොඩාක් කරාද ඉතින් අර එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් වැඩ වැඩි වුණාම මේ හැමදාම ඉතින් මං එනවා උදේ 10 වෙනකොට හાર્ට් බීට් එකත් එක්ක. උපුලාව එකතු කරගන්නම් පන්වැල්ලෙන් හරි මාන්දරින්. ඔයාගේ සැලොන් එකේ සද්ද වැඩි කරගෙන දාන්න ලක්කද? ආන හැමෝටම නිදහසේ වැටි කරගන්න ලස්සන තව කෙනෙක්ව ලස්සන කරන්න බලවන්නේ සින්දු අහන ගම. ඉතින් තව කෙනෙක්ව ලස්සන කරන්න ලස්සන හිතක් තියෙන්න ඕනේ නේ. ඉතින් ඒ වගේ හිත හැමෝටම පිටින්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් නේද ඔයා වෙන්න ඕනේ මගේ හිතන විදිහට. ඔයාව එකතු කරගන්න හරි මාදරින්. ඒ ජී අනුර මුස්සල්ලා ඔයාවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. මේ වෙලාව විසද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා දලගුම හම්බෙක මේ හන්දියේ. කොහම හොඳයි ලොතරැයි කෝඩුවේ ලොතරැයි විකුණන මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. පෙරේරා හෝටල් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන අහනවා කියලා තියෙනවා. එතන ඉස්සරහා දෙනවා ටයර් කඩයක්. ටයර් කඩේ හැමෝම එකතු කරගන්න කියලා දින සෝමරත්න ඩයස් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි මාජරින් එකතු කරගන්න හැමෝම. සුබෝදි වෙරිහිරි සමිති ආනන්ද හේමපාලේ ඉන්නෝ මේ වෙලාවේ මාව අහගෙන. කුර කරුණාදාස, ඒ වගේම සමෝදාස, රංජිත් ඉලෙපෙරුම, නන්දලාල් සිරි කුමාර ඉන්නවා මේ වෙලාවේ සද්දටම ලක්කඩ අහගෙන. ජයතිස්ස, ඒ වගේම ලක්ෂ්මණුත් එකතු කරගන්න ඕනේ. ලක්ෂ්මන් හොඳ වෙන්න කියලා දින මට ඉතින් ආසනේ වෙන්නේ ඉන්නේ. පොඩක් දැනුවත් කරන්න බලන්න. කොහොමද යාට ඉතින් සමාධිගේ සහ සමන්තිගේ උපන්දිනි. සුබපතන ජයවීර, ඒ වගේම දෙනුවන් ධම්මිකා, කුමුදු ප්‍රීතිකා ඉන්න කියලා තින සමාධි, ඒ වගේම සමන්ති. ඔය දෙන්නාට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එක අපි ඔගේ යාළුව හැමෝම, ඒ වගේම පවුලේ හැමෝම ඔයාලට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරන ඔය දෙන්නාට තොයිස්ලාද. එහෙම නැත්නම් ඔය ඉතින් එකම දවසේ බර්ත්ඩේ සෙන්නත් පුළුවන්නේ. කොහොම හරි ඔය දෙන්නට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එකෙන් සද්ද වැඩි කරගෙන අහන ලස්සන සෙන්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. ලස්සනම ලස්සන දවසක් වේවා කියාට කියලා තිනෝ ඉනෝකා කණ්ඩලම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ආදරේ කියලා තිනෝ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තිනෝ. ඉතින් සෙන්දුවක් අහන ගමන් අපි යමුද ජෝඩුවක් දාලා ග්‍රවුමක්. එනෝද යන වාත් එක්කම මේ ලස්සන සෙන්දුව මගින් ඔයාට ගජිදඟ සෙන්දුවක් තමයි මේ අහන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
6: අඳුර ඇවිදින් ඇහැට ඇනෑන කොහේ දැයි නුඹ අහන හින්දා සොඳුර අහසේ කෙළවරක මම

අපි නොදැනුවත්තුම අපි අරන්ගෙන මතක සහ සංසාරගත හැඟීම්වල තියෙන එකතු. ඒ නිසාම මේ සංසාරගත බැඳීමක ඡායාවන් එහෙම නැත්තං ඉවක් එහෙමත්තං සංවේදීතාවයක් තියෙන නිසා ඒ කියන කෙනා එනකන් අපි මග බලන අවස්ථාව අපේ ජීවිතේ නෝනද.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heartbeat.
1: Heartbeat අහගෙන ඉන්න වෙලාව 11:30යි.

කළයි විනාඩි 31යි වෙලාව බලලා අපි මේ පැත්තට ආවනි. ලස්සන සින්දු ටිකක් ඇහුවා මල්කුමරිය. මල්කුමරිය කියනවා දයාටත් සනාගේ ලස්සන සින්දු අහලා තමයි අපි මේ ආවේ. ඔතින් මේ සින්දුවෙන් පස්සේ අපිට කතා කරන්න චුට්ටක් දේවල් තියෙනවා. ඉතින් මට හිතුණා අත් එක පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. අපිට සමහර දේවල් කියනකොට එක පාරට දෙයක් මතක් වෙනවා. හරි. මේ වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. හරි. කියලා මොන හරි අපි කන දෙයක් වෙන්න පුළුවන්. මොන හරි ගණදරුවක් කරද්දි වෙන්න පුළුවන්. මේ හරි මොන හරි දෙයක් අපි කරද්දි අපිට මතක් වෙන ඉහළින්ම තියෙන නමක්. ඉතින් මේ වගේ දෙයක් තමයි ජාතිය මහා පහන් ටැඹ ලංකා බැංකුව කියලා කියන්නේ. මොන හරි අපි ගණදෙනුවක් කරන්න යනකොට මොන වගේ තැනක අපි සල්ලි තියන්න ඕනද කියලා පොඩ්ඩක් කල්පනා කරනකොට අපිට මුලින්ම මතක් වෙනවා බයක් සැකක් නැතුව විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැන තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් වසර 85ක් මේ වෙනකන් විශ්වාසයේ තිබ්බ තැනක් තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ගණදෙනු කරුවන් වෙනුවෙන්ම කැප වෙලා හිටියා. ඉතින් ඒ කැපවීමත් එක්කම ඉහළම වටිනාකමක් ලැබිලා තියෙන ලංකා බැංකුව වෙනුවෙන් ඉතින් මේ වෙනකොට ග්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා ඒ කියන්නේ ක්‍රේඩ් කීර්තිමත් මේ වගේම ස්වාධීන සන්නාම තක්සේරු කරන ආයතනයක් තමයි බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා කියලා කියන්නේ. එක්සත් රාජධානී බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනයට අනුබද්ධිත ආයතනයක් වෙනවා වගේ මේ ආයතනය ශ්‍රේණිගත කිරීමක් සිදු කරලා තියෙනවා. ඉතින් සන්නාම ආයෝජනය ඒ වගේම සන්නාම ප්‍රාග්ධනය සන්නාම වර්ධනය මේ කියන කරුණු පදනම් කරගෙන වාර්ෂිකව සිද්ධ කරන ශ්‍රේණිගත කිරීමක්. ඉතින් මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක ලංකා බැංකුවට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ සිය සන්නාම ශක්තිය තවදුරටත් වර්ධනය කරගෙන 2026 අවුරුද්ද වෙනකොට සන්නාම 500ක් අතරින් ලංකා බැංකුවට ලංකාවේ නම තියෙන එකම බැංකුවක් විදිහට එකතු වෙන්න පුළුවන් උණු බැංකුව තමයි ලංකා බැංකුව. ලංකා බැංකුවට මේ තරම් වටිනාකමක් හම්බුනේ ඔබ නිසාම තමයි. ඉතින් ලංකා බැංකුව ගොඩක් වෙලාවට දැන් ගනුදෙනු කර කිරන එක විතරක් ගැනම හිතන්නේ නැහෙනි. දැන් ලංකා බැංකුව ගනුදෙනු කරද්දී ලාභ උපයන්න විතරක් ගැන හිතන්නේ නැතුව පුළුවන් විදිහට ඔවුන්ගේ හැකියාව තියෙන පරිදි ගනුදෙනු කරුවන් ගැනම හිතනවා. ඒ නිසාම තමයි සුවිශේෂී පාරිභෝගික සේවාවන් ලබා දීලා තිනවා. වේගවත් ඩිජිටල් අනුවර්තනයක් සිදු කරලා තිනවා. මූල්‍ය සාක්ෂරතාවය විතරක් මේ සමාජ සත්කාරක වැඩසටහන් මේ හැමදේම ක්‍රියාත්මක කරනවා ලංකා බැංකුවේ ඔබ ගැන හිතන නිසාම තමයි. ඉතින් අල්මි ප්‍රවර්ධන වැඩසටහන් මේ නොකිය හැම දෙයක්ම තව ගොඩාක් දේවල් තියෙනවා. මේකට ඇතුළත් වෙන්න ඕන දේවල් තියෙනවා. හැමදේම එකට එකතු කරගෙන ලංකා බැංකුව මේ වෙනකොට සුවිශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා තියෙන ඒ ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය රැකගෙන. ඉතින් ඔයාට වගේ සල්ලි ටික බය නැතුව තියන්න පුළුවන් එකම තැන තමයි ලංකා බැංකුව කියලා තියෙන. ඉතින් ඔයාට සල්ලි ටිකක් ඔයා මෙහි ළඟ ඉන්නකන් ඔයාට ඈත කෙනෙක්ට යවන්න පුළුවන් නම් BOC Flex app එක හරහා ගනුදෙනු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට බය නැතුව වගේ සල්ලි ටික විශ්වාසයෙන් තියන්න හොඳම තැන තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් ගනුදෙනු කරද්දී අපිට මොකක්ද හොඳ බැංකුවක් කියලා සමහරක් විට ඔයා හිත හිත ඉන්න පුළුවන්. හිත හිත ඉන්න දෙයක් නෑ. ඔයා බය නැතුව යන්න ලංකා බැංකුවට. කිරීමක් එක්කම අපි අමුතු බලන්න මොනාහරි වාගේ ගෙදර ඉන්නවනම් වයසක කෙනෙක් ඇස්පෙරීමේ මොනාහරි දුර්වලතාවයක් තියෙන පුළුවන් ඇසේ සුළ ඇවිල්ලා තියෙන පුළුවන් මේ දේවල් එක්ක සමහරක් විට යාගේ දෛනික වැඩ ටික කරගන්න බැරි වෙනවානේ. දැන් ඇහැ පේන්නේ නැති වුණොත් අපි අතපය නැති වුණාට වඩා අමාරුයි අපිට ඇස් දෙක පේන්නේ නැති වුණොත්. ඉතින් ඔයාට පුළුවන් ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ආච්චි කෙනෙක් වෙන්න පුළුවන් සීයා කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ ආදරණීය කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා බය නැතුව යන්න ලේස්ටෙක් අයි හොස්පිටල් එකට. ඉතින් ඔයා බත්තර මුල්ලේ තියෙන ඔයාට ඇසේ සුදි වත් කර කරන ග්ලූකෝමස් ආයන ඒ වගේම ඇස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන්. ඇස් කණ්ණාඩි ගන්නකොට දැන් වෛද්‍යවරුන් අනිවාර්යෙන් අපි පරීක්ෂා කරනවනේ. සමහරක් විට වෙන තැනක ඔයාව පරීක්ෂා කරනකොට ඔයාගේ ඇස් පරීක්ෂාවට වෙනම මුදල් අය කරන්න පුළුවන්. හැබැයි ලෙන්ස් ටෙක් අය කිය හොස්පිටල් එකේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නොමිලේ ඇස් පරීක්ෂා කරගන්න පුළුවන් වෛද්‍යවරුන් හමු වෙලා. ඉතින් ඇස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට එකම තැනින් කරගන්න පුළුවන්. ඔයා ළඟම තියෙන නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවද කොස්සොත්තු වත්තර මුල්ල මේ කියන ලිපිනයට යන්න. ඉතින් ගිහෙල්ලා ඔයාගේ ඇස් දෙක බලා ගන්න. ඇස් දෙක හරියට පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඇස් දෙක පරිස්සම් කරගන්නකොට ඔයා හරිම තැනකට තමයි යන්න ඕනේ.
ඉතින් යන්න කලින් කෝල් එකක් දෙන්න 0.75 64 78 478 0.75 64 78 478 මේකින ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් දෙන්න 0112 78 58 58 මේකින ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාලට වෙලාවක් වෙන් කරගන්න. එහෙම නැත්නම් තව ටිකක් විස්තර දැනගන්න මේ ඕන දෙයක් පුළුවන්. ඉතින් ඔයා කෝල් එකක් දෙන්න ලෙන්ස් ටෙක්යි කියා හොස්පිටල් එකට. මේ වෙලාවේ කවුද මම වහගෙන ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ. ඉතින් ගාමන්ට් එක්ක මේ වෙලාවේ සද්දගෙන මම වහගෙන ඉන්නවා බරන්දන පැත්තේ. ඉතින් චාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර ඔබ එකතු කරගන්න රෙදී ගොමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හයි යශක්කේ, කවුද මේ? වඩකින්. හැබැයි මම තරහයි, මොකද මං හිතන්නේ මේ ෂෙවොන් වෙන්න ඕනේ. ෂෙවොන් ඔව එකතු කරගන්න ඊළඟ ලස්සන සෙන්දුවට. ඉතින් ඔහොම දුක හිතෙන්න එපා නේද, කොහොම හරි මං ඔව එකතු කරගන්න ඕනේ. සුබ දවසක් ලක්කඩ කියලා දිනා මොල්ලේරියාවෙන් රොෂානිව තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ලස්සන සෙන්දුවට එකතු කරගන්න ටෙනාරා, ඒ වගේම පුතා හිමරුවන් ටෙනාරා දුවත් අහගෙන ඉන්නවා කියලා තේනවා. ඉතින් ගොඩාක් ආදරේ, ওই විදිහටම මාව අහගෙන ඉන්න. අපි හමුද බලන්න පොඩ්ඩක් හින්දි සෙන්දුවක් අහලා අවිල් අපි කතා කරමුනේ. පොඩ්ඩක් නතන ලෑස්තිලා ඉන්න, පොඩ්ඩක් අර මූඩ් එක ෆික්ස් කරගන්න. සිංහල සින්දු ටික කිව්ව පොඩ්ඩක් හමු හින්දි සෙන්දුවක් හාද.

0: ரேடியோ ITN
1: உதே 11:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටසයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටසයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
5: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
5: Marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domaso entry wikitime yantrika sadambara himikaruwe kubanna. Adumama tanna 21.7 679 579.
2: Sahayogita anugrahaya. Run paumata uparima mudala apin lakshayatama poliya rupiyal 480k vitarai. Ganu denuwai ratran. Palli guruge rannaya.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: FM 93.5 FM 93.7 ලකන්න.

මාව හනගමන් ඉන්නකොට ඔයාට පුළුවන් අස්වර සින්දුකෝ ඩාක් අහන්න. ඒ අහනකොට ඔයාට විශේෂ කෙනෙක් යතුමලන් එකතු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඉතින් ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනි මාව අහගෙන ඉන්න ගම. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන ගැන කියනකොට ඔයා දන්නවනේ විශ්වාසවන්ත කෙනෙක් නිෂ්පාදන ටිකක් වම මිලදී ගන්න බලන් ඉන්නවන. ඔයාට පැල්වත්ත කියන වෙළඳ සන්නාමයත් එක්කම මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට්, එහෙම නැත්නම් පැල්වත්ත ඓස්ක්‍රීම්, මේකේ ඕන දෙයක් හොර පැල්වත්ත කියන නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. එවිතරක් නෙමෙයි, දැන් වඩ මතක් කරන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනයට වස්සනාවේ ආශිර්වාදය අරගෙන එන දන නිධානයේ ලොතරේ පත්‍රය ගැන වඩ මතක් කරන්න ඕනේ. එදින සුබ සිහිනයක් හැබෑ කරගන්න බලන් හිටියනම්, ජීවිත මොන හරි අලුත් දෙයකට සල්ලි යොදවන්න බලන් හිටියනම්, සල්ලි අඩුපාඩුවක් තිබ්බනම් වාර පොන්චි රුපියල් 40ක් වේදන් කරලා දන නිධානයේ ලොතරේ පත්‍රය අරගෙන බලන ඔයාගේ ජීවිතයේ සිහිනයට අනිවාර්යෙන් වස්සනාවේ ආශිර්වාදය අරගෙන එනවා. ජාතික ලොතරේ මණ්ඩලයෙන් තමයි ඒ මතක් කිරීම ආට කරන්නේ. අපි අම බලන්න මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. හાર્ට් බීට් චැට් එක පැත්තට, චැට් එක පෙරීලා ඉතරලා ගිහින් තියෙන ඉතින් බොහොම සතුටුයි. බොහොම ස්තුතියි මම අහගෙන ඉන්නවට මේ විදියට. මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ? කුරුණෑගල මාස් පොතු පැත්තට යන්න තමයි මේ හදන්නේ. සර් ඉන්නවා, සගින අම දාලා නේ නරක ගෝලයෝ ටිකක්. චමත් මල්ලි එකතු කරගන්න කියලා දිනා කඩා රත්න මාමා, නිසංසලා නැන්ද, නලින්ද, මිහිරංග, චමිත්, එවැගේම මලීෂ, මේ සෙට් එකම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙන හැමෝම එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවට මේ මැසේජ් එක මට එවුවේ කනිෂ්ක. අනේ මේක කියවන්නකෝ කියලා තියෙනවා. ඔන්න මම කියවුවා. Very good morning, ආටත් very good morning වෙනෝනේ. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. පැතුම් තමයි පාදුකින් මැසේජ් එක දාලා දෙන පැතුම් ওই විදිහටම මාව අහගෙන ඉන්න. ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ ලස්සන සින්දුවට. මහරගම පැත්තට යන තමයි හදන්නේ ලස්සන රෙදි තියෙන තැනක්. ඉතින් මහරගමින් මාව අහගෙන ඉන්නෝ මේ වෙලාවේ කලමනාකර ඩිලංක රන්දීෂෝන්, ඒ වගේම රසික ගයාන් සිරිවංශත් ඉන්නෝ, ඒ වගේම ගෞමිණී රසිත චුට්ටි ඉන්නවා, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා තව ගොඩාක් ඉන්නෝ. අපි ඔක්කොම ටික මතක් කරමුනේ. ඒ වගේම හර්ෂණී, සුභා, දිනෝෂා, කමනි, චන්ද්‍රානි, ඒ වගේම ඉරේකත් ඉන්නෝ මේ වෙලාවේ. දෙල්ප චිත්‍ර, ඒ වගේම නායිනි, මේ හැමෝම එකතු කරගන්න හරිම ආදරෙන්. සින්දුව කියලා තියෙනවා, සින්දුව දෙන්න පුළුවන් ද කියලා හිතනවා ජීවන්ත. ඔයාලට අපි බලමු මේ සින්දුව මේ ටයිම් එකේ දෙන්න පුළුවන් වේද කියලා. අනුෂාමට කෝල් කරා කොළඹ ඉඳලා. ඉතින් ආවෙකතු කරගන්න හරි ආදරේ. හරි ලස්සන කටහඬක් තිබ්බේ, හරි ආදරණීය කටහඬක් තිබ්බේ. ඉතින් එයා කියනවා අපේ FM කීනේ හැමෝගේම වොයිසස් ටික හරි ලස්සනයි කියලා. කවුද කියලා අඳුර ගන්න බැරි තරම්. එහෙම තමයිනේ. ඉතින් කමක් නෑ, ওই විදිහටම ආදරෙන් අහගෙන ඉන්න. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ කාංචන අනුරාග දෙගේ. ඉතින් ඒ සින්දුව අහලා අපි ඉක්මනට මේ පැත්තට එමුනේ. 11:48.

0: Kanda Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: Heartbeat අහගෙන ඉන්නකොට ආඩු පුළුවන් ලස්සන සින්දු ගොඩාක් මාත් එක්ක හනකොට ඔයාට කැමති සින්දුවක් තිබුත් ඉක්මනට මේ පත්තර එවන්න. ඒ සින්දුව මම අනිවාර්යෙන් ආඩු දෙනවා. එවගේ ඉල්ලපු සින්දුවක් තමයි මරීනා සින්දුව. ඒක තමයි ඊළඟට මම ලෑස්ති කරගෙන ඉන්නේ. සින්දු අහන්න යන කලින් මට හිතුණා අඩමුංචි දෙයක් මතක් කරන්න. මේ වෙලාවේ පොඩක් විතර බඩගිනියනේ ලන්ච් ටයිම් එක ඉඳ හදන්නේ. ඉතින් ලන්ච් ටයිම් එක යනකොට බඩගින්න පොඩක් වැඩිපුර දැනෙනවනේ. සමහරක් විට ගෙදර ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ මාව අහගෙන ඇති. මාව අහගෙන ඉන්නකොට මට හිතුණා වාට කැම ටික රස කරගන්න පොංචි රස රහසක් කියන්න. හද ඔයා මොනහරි කෑමක් රස කරගන්න පුංචි බබෙක් එන්නවා නම් ගෙදරක, එයාට සුවඳට ගුණට රසට කෑම ටිකක් දෙනවා නම් පැල්වත්ත බටර් එකක් පාවිච්චි කරා. ඉතින් පැල්වත්ත බටර් ගන්නකොට ලුණු සහිත ලුණු රහිත මේ කියන විදිහට ඔයාගේ කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් පුංචි දරුවෙක් ඉන්නවා නම් සමහරක් ලුණු දාන්න නැතුව අපි දෙන. ඉතින් මේ වගේ කෙනෙක්ට ලුණු රහිත බටර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු ලුණු රසට කැමති කෙනෙක් එන්නවා නම් සුදු ලුණු බටර් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ කැමති තනුව කැමති විදිහට පැල්වත්ත සමාගම වෙළඳ සන්නාම ඉතින් ඔයාලට අරන් හැමලා තියෙන රස රහසක්. ඉතින් ඔයාලට පුළුවන් කැම ටික රසට ගුණට සුවඳට හදා ගන්නකොට පැල්වත්ත බටර් ටිකක් දාන්න. එවගේම කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ. ඉතින් අපිට අය හම්බ වෙන්නේ වල් දවල් නිවුස් එකෙන් පස්සේ. නිවුස් එකට කලින් ඔයාට මට ඒ කතා කරන දේවල් තියෙනවානේ. අපි බලමු ඉක්මනට හඩ්බිච් චැට් එක පැත්තට ගිහිල්ලා. සුබදහවලක් කියලා තියෙනවා. කොටියා කුමර නිල්මිනි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. නිල්මිනිව හරිම ආදරෙන් එකතු කරගන්න. එයාගේ දුවගේ අද බර්ත්ඩේ එක. කවුද දුවගේ නම? දාලා නෑ දුවගේ නම. දුව බියුමි සෙව්වන්නේ. ඉතින් දුවට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා එයාගේ අම්මා, එවැගේම තාත්තා ජයලා, පුතා අසංක, එවැගේම කංචක. මෙ හැමෝම එකතු කරගන්න කියලා තියෙන චුටි දංගේ අකේ නාදී උයනවා. මෙ හැමෝම එයාගේ ආශුටි අක්කට විශ් කරනවා කියලා තියෙන. ඉතින් ආදරෙන් එකතු කරගන්න නිල්මිනි, එවැගේම බියුමි සෙව්වන්නේ. ආට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට්බීට් එකනොත්. එවගේම මේ වෙලාවේ තව ඉන්නවා ආයේෂෝ ආවෙකුදු කරගන්න මාවිතිකම ප්‍රියන්ත අයියගේ වැඩ කරන තැන ඉන්නේ. ඉතින් එතන ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. මේ වෙලාවේ ගීත මඩම් ඉන්නවා, නේත්‍රා, එවගේම රාධා, තරිඳු, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ඉතින් අපි වෙලාව හරි ඉක්මනට යනවනේ. ඉතින් අපිට කතා කරන්න දැන් වෙලාව මදි. හැබැයි අපි දවල් 12 නිවුස් එකෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන්. කොහෙවත් යන්න නැතුව හොම්මම ඉන්න. හාට 11:55.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී

0: настала.
1: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පුද්ගලිකව හෝ කණ්ඩායමක් අරඹයා නොවන බව ජනපති කියයි. දිස්ත්‍රික් 7කට අද දැනෙන උණුසුමක්. ඇසළ පෙරහැරේ කප්සටු වීමේ චාරිත්‍රය සුබ නැකතට. ශ්‍රී ලංකා ඉන්දීය ධීවර ගැටළු විසඳන්න කඩිනම් පියවර. මන්ත්‍රී හිස්බුල්ලා වත්කම් ගැන ප්‍රකාශයක් දෙන්න අල්ලස් කොමිසමට. ඊශ්‍රායල් රැකියා දෙන බවට වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවේ. දවල මන්දිර මාදලේකම් ඉවත්ීමේ සූදානමක. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරඹයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති විශේෂ හමුවේදී මේ අදහස් පළ කර තිබෙනවා. පැයක පමණ කාලයක් පැවති මෙම හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක බවයි. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ හමුවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 22 විවස්සා සංශෝධනය කෙරෙහි අවධානය යොමුණා. ඊට අදාළව නීතිඥ සංගමේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමද සිදුමුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළා. යුක්තිය පසන ලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ විමර්ශනයේ නඩු පැවරීම සහ අධිකරණයන සියලු අංශවල ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් සඳහන් කළා. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත් ඉහළ ලැංවීමට රජයේ කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
2: සබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඊළඟ අපේ සභාපතිතුමා කරුණ ඉදිරිපත් කරනකොට කිව්වතුමා පුද්ගලෙක් මකිසේත් ඔබතුමා පුද්ගලෙක් ලෙස සලකන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මාය අදහස බාරගන්නේ. දෙවන ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ, තව කෙනෙකුට ගන්න බහුතරය, තව කෙනෙකුට ගන්න පුළුසුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්. මගේ ප්‍රවේශය ආණ්ඩු ව්‍යවස්ථාව තුළ මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න, මම යන්න ලෑස්ති වුණේ. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි හිත නෙමෙයි. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. මුද හරි කියන්නේ පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශත. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම් හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්තල යන්න ලෑස්ති. තමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ සීජේ පුටුවේ වාඩි වෙන්න ඕන කියලා පෙළ ගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේද? ඒතොර ඒවත් තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත් වරප්‍රසාද. ද ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනෑම වෙනස්කම, වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සමාසලකන්නේ, මේක සලකන්නේ මේ අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම. ඊට පස්සේ එනවා, ඇයි එහෙමනම් තව අය ගියා, එයාට කලින් කරන්න තිබුණා නේද? දැන් මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දින කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කරාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කවදාවත් සිද්ධ වෙන්නේ නෙවෙයි. ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ මා එක මේ මාසයක් විතර ඇතුළත මා අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත මා එක මම ඔබට කියන්නම්. මේක තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. කවුරු තමයි ළඟ අභියාචන අධිකරණයේ යම අවස්ථාව තිබෙන්නේ. මම හොයලා බලපුවම මේ නඩුව අවසන් අධීරයේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. එහෙනම් එතුමා අපි අභියාචන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් මේ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. ඒ නිසා කිසිදු මායිතාවක් නැහැ. මම පුද්ගලික යනත් එක් බලාගෙන පුද්ගලික සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නෝවේ. යුක්තිය ඉටු වෙන්න ඕනකම තියෙන නඩුව පවරලා නඩුව ඉක්මනින් විභාග කිරීමද නඩුව පැවරීම දක්වා එන ගමනද ඒකත් වැදගත් ඔබතුමා කිව්ව පරිදි. අද අල්ලස්සෝ දූෂණ කොමිස සභාව තිබෙන්නේ කොළඹ එකක තැනක විතරයි. මම අපේක්ෂා කරනවා අල්ලස් කොමිසම සහකා කාර්යාල 24ක් රට පුරා අරින්න. 1,200,000 අපේ කාඩරක ඉන්න පොලිසිය අද පොලිසියෙන් 72,000. මේකෙන් තමයි අපි මේ පරීක්ෂණ විමර්ශන ගැන කාර්යභාරය ඉටු කරන්න අපේක්ෂා කරන්නේ. ඒ නිසාම පොලිසියට අලුතින් 10,000ක් බඳව ගන්න ඊළඟ විමර්ශනය සඳහා සහය දෙන්න සහ නඩු කිනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව. ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්නයක් තියෙනවා. දක්ෂ අධ්‍යක්ෂින් සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳව ගන්න අවසර ලබා දීලා තිබෙනවා. අධිකරණයට එන්න පෙර පූර්ව වැඩ කටයුතු ටික සූදානම් කරනවා.
1: දිස්ත්‍රික් හතකට අද දිනේ සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වය පවතින බව කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේගේ හේතුවෙන් දිස්ත්‍රික් 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9කට අයත් පවුල් 12182 පිරිසක් පීඩාවට පත් වුණා. පානීය ජල අර්බුදයක්ද මතුව තිබෙනවා. අම්පාර මොණ්ඩාගල සහ බදුල යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට පානීය ජල අර්බුදය මතුව ඇති බවයි වාර්තා වන්නේ. පීඩාවට පත් ජනතාවට බාධාවකින් තොරව පානීය ජල ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. යාල, වෙල්පත්තුව, කුමන සහ බූන්දල යන වනෝද්‍යානවලට බෞස මගින් ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. සූරිමලයෙන් ජලය ලබා දෙන පද්ධතියක් සහ නල පද්ධතියක්ද වනෝද්‍යානවල පිහිටුවීමට බලධාරීන් කටයුතු කළා. වියලි කාලගුණයේ හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් රැසකම ජලය සීග්‍රයෙන් පහත යමින් පවතිනවා. බස්නාහිර සබරගමු සහ වෑයම් පළාත් මෙන්ම මහනුවර නුවරඩිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කල්මු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාරම්භය සන්තුහන් කරමින් කප් සිටුවීම සුබ මොහොතින් සිදු කරනවා. සිව් මහදේවාල අභ්‍යන්තර පෙරහැර අද සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙනවා. ලබන 18 වනදා සිට 22 වනදා දක්වා කුමල් පෙරහැර පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ ලබන 23 වනදා. 27 වනදා දක්වායි වීථි සංචාරය කරනවා. ලබන 28 වනදා දිය කැපීමෙන් පසු දහවල් පෙරහැර පැවැත්වීම නියමිතයි. 28 වනදා පස්සරුවේ පෙරහැර මංගල්‍යය සාර්ථකව සිදු කළ බවට දේවල් නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශයේ බාර දීමෙන් අනතුරුව මංගල්‍යය නිමාවට පත්වනවා. 23 වන ආණ්ඩුක ව්‍යවස්ථාව ගෙන ඒම කිසිදු ආකාරයකින් අධිකරණ ස්වාධීනත්වයට සහෝ නීති ආධිපත්‍යයට බාධාවක් නොවන බව ජනවරමේ නීතිඥයෝ සංගමය ප්‍රකාශ කළා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඉතිහාසය තුළ අධිකරණ ස්වාධීනත්වය විනාශ කිරීමට දායක වූ විපක්ෂ කණ්ඩායම් වලට වර්තමානයේදී අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කිරීමේ කිසිදු අයිතියක් නැති බවයි ඔවුන් පවසන්නේ. එහිදී අදහස් පළ කළ නීතිඥ තිස්ස මරහේන මහතා
0: 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 සහ 63 දක්වා තිබෙන්නේ. ඊට පසු වසර 48ක් වෙනකල් අධිකරණ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිද්ධ වුණා. නමුත් කිසිම අවස්ථාවක විනිසුරුවරයෙකු සේවය කළ යුතු වයස් සීමාව සම්බන්ධයෙන් සංශෝධනයක් ඇවිල්ලා නැහැ. කාලීන අවශ්‍යතාවයට අනුකූලව රජය විසින් ගෙන ඇති තීරණයක් තමයි මේ වයස් සීමාව සම්බන්ධයෙන් වූ කාරණාව. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිශ්චයකාරවරුන් තමන්ගේ සේවා කාලයේ අවසානයේදී වෙනත් වෘත්තීන් නැත්නම් වෙනත් ආයතනවල තනතුරු දරනවා. එකෙන් අදහස් වෙන්නේ වසර 65න් විශ්‍රාම ගියාට පසුත් ඒ අයට යම් තනතුරු සහ යම් සේවාවන් කිරීමේ හැකියාව පවතින බව. අපේ මතය තමා මේ ශිෂ්ටාචාරවරුන් නැවත අධිකරණ ක්ෂේත්‍රය තුළම රඳවාගෙන ඒ අයගේ මහඟු සේවාව මේ ක්ෂේත්‍රය තුළට ලබා දීමට හැකියාවක් තියෙනවා. ඒක විශාල වටිනාකමක්.
1: නීතිඥ ධම්මික හෙට්ටිකුඩ මහතාද අදහස් පළ කළා.
3: එක් එක් කණ්ඩායම් විසින් මතයක් පතුරවනවා. කරු ඉදිරිසුරුතුමන්ලාගේ වයස තව වසර දෙකකින් දීර්ඝ කිරීම එක් පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන වට කරගෙන පහර දෙනු. මේක එහෙම තත්ත්වයක් නෙවෙයි. මේක අපි බලන්න ඕන නීතිය ඇහෙන් මේක ඇත්ත මොකද්ද කියලා. එතකොට ඒක හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ වසර දෙකකින් ඉස්ලාමික කාලයේ දීර්ඝ කිරීම පමණක් නෙවෙයි. මේ හා සමගාමී යනවා මහාධිකරණවල සිට පහළට කරු විනිශ්චයකාරතුමන්ලාගේ සංඛ්‍යාව වැඩි කිරීම සහ වයස දීර්ඝ කිරීම. එතකොට මේ දෙකම එකවර වෙලා තියෙනවා. දැන් ඔබතුමන්ලා දන්නවා ඇති ආණ්ඩුකම ව්‍යවස්ථාවෙම තියෙනවා අධිකරණයේ කටයුතු වලට බැඳියක් වීමක්, ඒ අධිකරණයට අපහාස කිරීමක්. ඒ අධිකරණයට අපහාස කිරීම සිද්ධ වෙනවා දැනට මේ විපක්ෂයේ කණ්ඩායම් විසින් මේ කරගෙන යන වැඩේ.
1: රටේ තිරසර ඉදිරි ගමන සඳහා පුළුල් ආර්ථික සහ ආයතනික පරිවර්තනයක් සිදු කිරීමේදී වෘත්තිවේදීන්ගේ දායකත්වය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණ්‍යාමන සූරිය සඳහන් කළා. අසන තොරතුරු වේගින් පැතිර යන මෙවන් යුගයක සාක්ෂි සහ විද්‍යාත්මක පදනම් මත පිහිටා අදහස් දැක්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රැක ගැනීම වෘත්තිවේදීන්ගේ ප්‍රධාන වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා වෘත්තිවේදීන්ගේ සංගමයේ 39 වාර්ෂික සම්මේලනය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකාව පෙරට ආර්ථික අර්බුදයෙන් ඔබ්බට තේමාව යටතේ. සංගමයේ නිල සංග්‍රහව අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැනීමද එහිදී සිදු වුණා. රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතියට වෘත්තිවේදීන්ගෙන් ලැබෙන දායකත්වයේ වැදගත් වන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා ඉන්දිය ධීවර ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කරන බව අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් ඉන්දියාව ඇරයුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කිල්නුචි දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජා මුහුණදෙන ගැටළු වලට විසඳුම් ලබා දීමේ අරමුණින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ධීවර ක්ෂේත්‍රයේ නැංවීම සඳහා වන සංවර්ධන පියවර, ජීවනෝපාය අභියෝග සහ ඊට දිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. ඉන්දිය ට්‍රෝල යාත්‍රා නීති විරෝධී ලෙස ඇතුළු වීම හේතුවෙන් ජීවනෝපායට දැඩි බලපෑම් එළිවි ඇති බව කිල්නොච්චි ධීවර ප්‍රජාව සඳහන් කළා. ගැටළු වලට විසඳුම් සෙවීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ධීවර තොටුපළ ගැඹුරු කිරීමේ අවශ්‍යතාවද එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී MLA හිස්බුල්ලා මහතා අල්නසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පෙරවරුවේ පැමිණියා. වත්කම් සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්නස් කොමිසම කර තිබූ දැනුම් දීමකට අනුවයි ඔහු පැමිණ තිබෙන්නේ. ඊශ්‍රාලයේ රැකියා ලබා දෙන බව පවසමින් ව්‍යාජ ගිවිසුම් සකස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් ළඟ තිබී විදෙස් ගමන් බලපත්‍ර 7ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන කිහිපයක් හමු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පවසන්නේ. අත්අඩංගුවක සැකකරුවන් කඩුවල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. ශ්‍රී ලංකා මුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතු නිරත වූ ඉන්දිය ධීවරින් 9 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ඒ ධීවර යාත්‍රාවක්ද සමග නාවික හමුදාව තලිමන්නාරම උරුමලේ තුඩුවට ඔබෙන් වූ මෙරට මුදු සීමාවේ වැටලීමක් සිදු කළා. මුහුදු පතුලට හානි සිදු කරන ක්‍රම භාවිතයෙන් ඔවුන් ධීවර කර්මාන්ත නිරතව සිටි ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර සහ යාතාව මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත බාර දීමට නියමිතයි. ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලංකාව විශිෂ්ට රාජ්‍යයක් බවට පත් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. දූෂිත දේශපාලඥයන් පිරිසක් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද වත්මන් රජය නීති ස්වාධීනත්වයේ උපරිම ලෙස ආරක්ෂා කර ඇති බවට ලෝකයේ පිළිගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ හොරණේ මිදෙල ප්‍රදේශයේ පැවති ජාතික ජනබල වේගයේ ජන හමුවකට එක්වෙමින්
4: ආර්ථිකේ මැජික් කරන්න බෑ. ඒ කලින් මැජික් කරපු නිසා තමයි වැටෙන කොට තොස් ගාලා වැටුනේ. අපි එහෙම නෙමෙයි, මේක ස්ථාවර කරලා තියෙන්නේ පදනම ශක්තිමත්. ඒ පදරම ශක්තිමත් නිසා ඒක දිත්තවගේ දැවැන්ත සුලි ගුණාට උඩට හොලවන්න බෑ. මැද පෙරදිග අර්බුදයකට හොලවන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, මොන සංවිධානයක් ආවත් ප්‍රශංසා මුකෙන් කතා කරන්නේ ඒකයි මේ රට පිළිබඳව. ඒ වගේ ආයතන වලට කනට දානවා විපක්ෂ මන්ත්‍රීවරු හිටපු රට පාලනය කරපු අය මේගොල්ලෝ මෙහෙමයි කරන්නේ අරමයි කරන්නේ කිය කියා බොරුත් කියනවා. අනිපද මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුවේ හොරුවල්ලයි කියන එක. දැන් මොකද වෙනවනේ? ඒ වැල්ලෙනකොට තමයි ඒ කලබල වෙන්නේ. විපක්ෂ ඉන්න කණ්ඩායම් විවිධ වේෂෙන් ඉන්න අය ඒගොල්ලෝ පහර දෙන ස්ථාන ටිකක් තියෙනවා. ඒ ඉලක්ක කරනවා පොලිස් ප්‍රතිවරයා, ඉලක්ක කරනවා CID කී අධ්‍යක්ෂවරයා, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ ඉලක්ක කරනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඊට පස්සේ මේ ටික ඉවර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයේ නඩු පැවරීගෙන එනකොට දැන් අධිකරණයට ටාගට් කරනවා. ඔබට පේනවා විවිධ දේශපාලන කඳවුරුල හිටපු අය එක අත්තේ වහලා තිනවා නඩු ගැන එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ? නීති හරියට ක්‍රියාත්මක වෙන පටන් ගන්න තියෙනවා. යහපාලන ආණ්ඩු තියෙන කාලේම උසාවියට කෙනෙක් ගෙනාවාම බන්දනාගාර බස් එකට නගින හිනාකට පුරවගෙන අද්දේ කොස්සගෙන. දැන් එහෙම නැහැ. ඇයි? දැන් දන්නවා හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. එනිසා ඔය විපක්ෂ මන්ත්‍රීවරු මොනතරම් බෑන්ග්‍රි ගහගෙන ගියත් මේ ආණ්ඩුව අධිකරණත තියෙනවා කියලා ඒක කවුරුත් පිළිගන්නේ නැහැ.
1: මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රගති සමාලෝචනය අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අභිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එම ආයතනයේ ලබා ඇති ප්‍රගතිය සහ පරීක්ෂණ පිළිබඳව එහිදී සොයා බලා තිබෙනවා. නවෝත්පාදනය සහ විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳවද සාකච්ඡා වුණා. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නව වෙබ්අඩවිය විවෘත කිරීමේ සිදුවේද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගාවලියේ තවත් අධ්‍යයනක් අද පැවැත්වෙනවා. තරංකරුවන් සහ තරංකාරියන් රැසක් අද දිනේ තම ගායන කුසලතා ඉදිරිපත් කිරීමට එක්ව සිටින බවයි අපනියෝජිත ගිහාන්ගේත් ඉෂේර පවසන්නේ. 35,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර තිබෙනවා. තරංකාරී මට්ටමින් ජයග්‍රහණය සඳහා ඉදිරිපත් වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
5: අයිබෝන් ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක් සිල් දනාටම ප්‍රාර්ථනා කරනවා. අපි ලකන ගෝල්ඩන් වොයිස් තරංගාවලිය ආරම්භ කළා. ඔබ දන්නවා රේඩියෝ ඉතිහාසය වෙනස් කරමින්, රේඩියෝ ඉතිහාසය වර්ණවත් කරමින් ඉදිවන වර්ණවත්ම ප්‍රාසංගික වේදිකාව තමයි මේ විදිහට ලකන ගෝල්ඩන් වොයිස් තරංගාවලිය අපි ආරම්භ කළ තිබෙන්නේ. ඉතින් මේ වන විටත් තරගකරුවන් 35,000කටත් අධික සංඛ්‍යාවකගේ අයදුම් පත්‍ර අපිට ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේදී පළමු අධියර දෙවන දවස මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිත් එක්ක හණු තරගකරුවන් තරග කාරණයන් රසක් එකතු වෙලා ඉන්නවා.
6: රසක් ඉන්නවා. අපි ඒ අතරින් තරංග කාර්යයක් සහ තරංග කාර්යයක් තෝරගත්ත චුට්ටක් කතා බහ කරලා බලමු. කොහොමද විස්තර, කොහොමද මෙතෙන්ට ආවේ, මොනවද මෙතෙන්ට එන්න හේතු වුනේ කියලා අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු නේද? අපිට නම කියන්නකෝ.
7: මම නොමිකා නිරෝෂණේ පෙරේරා.
6: හරි. නොමිකා කොහෙන්ද ආවේ?
7: මම තලවතුගොඩේ ඉඳලා තමයි ආවේ.
6: හරි. දැන් මේක අභියෝගයක් වෙයිද? අභියෝගේ බාර ගන්න ලෑස්තිද? කොහොමද මේ අභියෝගෙට මොන දෙන්නේ?
7: අනිවාර්යෙන් අභියෝගේ බාර ගන්න ලෑස්තිලා අද ඇවිල්ලා ඉන්නේ.
5: හොඳයි. හනු මේ පැත්තේ නොමිකා ඉදිද්දි ඔන්න මම තවත් තරග කරුවෙක් කැඳවාගෙන ආව මේ පැත්තේ. අපිට පොඩ්ඩක් නම කියමුකෝ.
8: මගේ නම උදයන්ගල්විස්.
5: පුළුවන් වෙයිද අභියෝගයක් දෙන්න මේ අයට?
8: අනිවාර්යෙන් පුළුවන්. ඒ උත්සාහ කරනවා. මොකද මම හිතුවෙත් නෑ අවස්ථාව ලැබෙයි කියලා. මම වැඩ කරන්නේ කොළඹ මහනගර සභාවේ. ඉතින් මම ගීත ගානට ගොඩක් දස්සය ගීත වලට මම ඇලුම් කරනවා. මම කැරෝකට නිතරම ෆලෝ කරනවා. ඉතින් මම හිතනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතන්නේ ගුවන් විදුලි නාලිකාවක් කරන හොඳ වැඩසටහනක් අපේ රටේ ඉන්න අස්සම් මුල්ලක් නැරී ඉන්න ආධුනික ගායිකාවන්ට මුල් දන්න දෙන තෝතැන්න බවට පත්ය කියලා මම හිතනවා.
5: හොඳයි. බෙහෙන ස්තුතියි. ඉතින් අනු මේ විදිහට තමයි අද දවසේදී මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපි ආරාධනා කරනවා ඔබට ෆෙමනු 93.5 FM 93.7 රටට වගකින රේඩියෝ විදිහට ලක්කන රේඩියෝ වැත් එක්ක අපිත් එක්ක දවසම රැඳෙන්න. අපි පෑන් පෑ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ, වගේම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා ලක්කන පරිශ්‍රයේ සිට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්කන ගුවන්විදුලි නියෝජනය කරමින් මම ගිහන් ගෙති ශේර.
6: මම අනුරාධ පෙරේරා.
1: මලපා පිටකිරීමේදී ඇතිවන විවිධ ආබාධ නොතකා හැරීමෙන් දරුණු සෞඛ්‍ය අර්බුද ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් සඳහන් කළා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිදී අදහස් පළ කළ ආමාශ ආන්ත්‍රික සහ අක්මා විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා.
9: වැසිකිලි යන වාර ගාන වැඩි වෙන්න හෝ යන මලපහවල ස්වභාවය ගොඩක් දියාරු ස්වභාවය, බුරුල් ස්වභාවය, නිතර නිතර යන්න ඕන ගතිය, මෙන්න මේ ස්වභාවයන් ගැන කතා කරනකොට සරලම දේ තමයි අපිට කියන්න පුළුවන් මේ ෆුඩ් ඉන්ටොලරන්සස්. ඒ කියන්නේ සමහර කෑම ජාති ගත්තම කෙනෙක්ට తాවකාලිකව දවස් කීපයක් යනකම් මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. තෙල් වැඩි, ඊට පස්සේ ලිපිඩ මේද වැඩි, ඊට පස්සේ විවිධ රසායන ද්‍රව්‍ය දලා තියෙන ගොඩක් සකසන ලද කිරි අධික ආහාර මේ වගේ දේවල් ගත්තම තාවකාලිකව ඕන කෙනෙක්ගේ පොඩි වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේක තව දිගට තියෙනවා නම් මේක අත්දකින්නේ ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්. මේ කියන්නේ අපි කියන්නේ අපි යම්කිසි අපි ගන්න කෑම වර්ගයක් නිසා හෝ අපේ මානසික ස්වභාවයක් නිසා අපේ බඩවැල් සහ මොළේ අතර තියෙනවා බොහොම සංකීර්ණ සම්බන්ධයක්. අපි ගොඩක් ආතතියක ඉන්නවා නම් අපිට ස්ට්‍රෙස් එක වැඩි නම් ඇන්සයිටි කාංසාව මේ දේවල් අපිට තියෙනකොට ඉබේම මේක දැනෙනවා අපේ බඩවැල් වල. තව එකක් තමයි මේ ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියන එක. ඒ කියන්නේ බඩවැලේ ඇතුල් බිත්තියේ තුවාල ඇති වෙන තත්ත්වයක්. ඊට පස්සේ සමහර ඖෂධ නිසා ඕන කෙනෙක්ගේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් අපි සැලකිල්ලට ගන්න ඕන දෙයක්. එතකොට කෙනෙක්ට මලබද්ධය වගේම බඩ බුරුලට යාමත් එක්ක ලේ යනවා නම් මේක බොහොම අවදානම් සහගත රෝග ලක්ෂණයක්. ඉතින් මේක එක්ක වැඩි සෙල්ලම් කරන්න නැතුව මං හිතන්නේ හොඳයි වෛද්‍ය උපදෙසකට යොමු වෙන එක.
1: ලබන සතියේ සිට රජයේ සහතිකමින්ට වීමන දී ගැනීමට හැකිවන බව සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කළා. වීමන දී ගැනීමට රජයෙන් ණය පහසුකම් ලබා තිබෙ හේතුවෙන් ඒ සඳහා පහසුකම් ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යුකේ සේමසිංහ මහතා අදහස් පළ කළා.
10: භාණ්ඩාගාරය හරහා එහෙම නැත්නම් දිසාපති හරහා එම මුදල් ලබා දීම සඳහා ඍජු ක්‍රමවේදයක් සකස් කරන්න කියන ඉල්ලීම වීමෝල් හිමියන් විදිහට අපි සිද්ධ කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිවරයා ඒ කාරණාව ඉතාමත්ම හොඳින් තේරුම් අරන් අපට මහ භාණ්ඩාගාරයේ මුදල් ඍජුවම දිසාපතිවරු හරහා සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ලබා දීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කටයුතු කළේ. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන්ට මෙම ණය මුදල් ලබා දීමේදී අසාධුගත තත්ත්වයේ කිසිසේත්ම බලපාන්නේ නැහැ. වීමෝල් කර්මාන්තකරුවෙක් විදියට වීමෝල් හිමියෙක් විදියට ඔවුන්ගේ කර්මාන්තයේ නියැලෙන්නේ නම් ඔවුන්ට මෙම මුදල් ලබා ගැනීම සඳහා අවකාශය උපරිමයෙන් තිබෙනවා. අපි හිතනවා එළඹෙන සතිය ඇතුළත මෙම ක්‍රියාදාමය ආරම්භ වුවොත් රට පුරාම නාඩු වී කිලෝවක් රුපියල් 120ක මිලකට යටත්ව මේ සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන් වී මිලදී ගැනීම ආරම්භ කළොත් මහා පරිමාණ වීමෝල් හිමියන්ටත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා රුපියල් 120ක මිලකට යටත්ව වී මිලදී ගන්න. එසේ සිද්ධ වුණොත් පසුගිය කාල වකවානුව තුළ වී සම්බන්ධව තිබුණු එම වෙළඳ මාපියාව වෙනස් වෙලා විශේෂයෙන් ගොවියට සාධාරණ කිෂ්ඨ වෙයි කියන දේ අපි දකිනවා.
1: අනුරාධපුර නගරයේ ගංගෝත්‍ර පාලනය කිරීම සඳහා ජලමන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අනුරාධපුර නගරයේ ඇතිවන ගංගෝත්‍ර තත්ත්වයේ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ වුණා. ඒ අනුවයි කොම්පිච්චින්කුලම් සිට මල්වතුය දක්වා උමන් මාර්ගය ඉදිවන්නේ. උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජනදාස මහතා මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක් වුණා. 16 වෙනි දකුණු කොරියා ජාතික බාල දක්ෂ ජම්බෝරියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි පැවති සංස්කෘතික සංදර්ශන ප්‍රසංගයේදී ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. ඊට රටවල් 21ක බාල දක්ෂයන් 3000ක් සහභාගී වී තිබෙනවා. ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ විවිධ පාසල් නියෝජනය කරන බාල දක්ෂයන් 32 දෙනෙකු සහභාගී වුණා. කරුණාගර පැමිණි ජයග්‍රහී කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා. දබලබන්දිර මාදලේකම් කැරොලයින් ලෙවින් මේ මාසයකදී සිය තනතුරෙන් ඉවත් වෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. දරුවන් ඇතුළු පවුලේ සමාජිකයන් සමග කාලය ගත කිරීම වෙනුවෙන් ඇය එම තීරණය ගත් බවයි සම්පූර්ණයෙන් තීරුම් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කැරොලයින් ලෙවිට් ඉදිරියේදී සිය ප්‍රධානතම බාහිර උපදේශකවරිය ලෙස කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. 28 හැවිරිදි කැරොලයින් සැලකෙන්නේ දවල මන්දිරට පත්වූ ඉතිහාසයේ ලාබාලතම මාදලේ කම්වරිය ලෙසයි. මේ අතර වසර 30කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍ය සහ යුරෝපීය ප්‍රදේශ රැසක ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දුර්ලභ සූර්යග්‍රහණයක් නැරඹීමට අවස්ථාව උදා වුණා. බ්‍රිතාන්‍ය බොහෝ ප්‍රදේශවලට සූර්යග්‍රහණයේ 90%කට වැඩි ප්‍රමාණයක් සඳින් ආවෙණිය ඇති ආකාරය දැක ගැනීමට හැකි වූ බවයි ජාතික මාධ්‍ය සඳහන් කළේ. ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයේ ඇතැම් ස්ථානවලට සම්පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී තිබෙනවා. රුසියාවේ සයිබීරියා උතුරු ප්‍රදේශයේද දැක්කනීමට හැකි වූ බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. පූර්ණ සූර්යග්‍රහණය විනාඩි දෙකකට අඩු කාලයක් පැවතුණා. අයර්ලන්තයට එරෙහි 4 වන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 42කින් ජය ගැනීමට අෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුර පහර දුන් අෆ්ගනිස්තානය පන්දු අර 50 අවසානයේ කඩලු 9කට ලකුණු 243ක් රැස් කළා. සෙඩිකුල්ලා අටල් ලකුණු 143යි. පිරිතුන්ම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දු අර 48කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 301ක් පමණයි. ඇන්ඩි බර්බනි ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.
11: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පුද්ගලික හෝ කණ්ඩායමක් අරඹයා නොවන බව ජනපති කියයි. දිස්ත්‍රික් 7කට අද දැනෙන උණුසුමක්. ඇසළ පෙරහැරේ කප්සට වීමේ චාරිත්‍රය සුබ නැකතට. ශ්‍රී ලංකා ඉන්දියේ දේවර ගැටලු විසඳන්න කඩිනම් පියවර. മന്ത്രി ഹിസ്ബുല്ലാ വത്കം ഗന പ്രകാശയക് ദെന്ന അല്ലാസ് കൊമിസമട. ഈശ്വരനക്യാ ദിന ബവട വഞ്ചാക്ല ദിദനിക് അതരംഗ്വേ. ദവല മന്ദിര മാദലേകം ഇവത്തിമേ സൂദാനമക. ലക്കന മേലങ്ക പ്രയോതി പ്രകാശയ പസറു എകട ബലാപ്രതുവാന. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
12: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
13: ඉකොනොමික් ගෝල්.
14: රටක ආර්ථිකයට මෙන්ම සමස්ත සමාජ පද්ධතියටම බරපතල තර්ජනයක් එල්ල කරන මුදල් විශුද්ධිකරණය පිළිබඳවයි අද දවසේදී අප ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කරන්නේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය තුසිත කුමාර මහත්මා. මහාචාර්යතුමනි, ආර්ථික විද්‍යාවට අනුව මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ කොමක්ද?
15: මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ යම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් මුදල් හෝ වත්කම්. ඒවා නීත්‍යානුකූල ලෙස උපයාගත් වත්කම් ලෙස පෙනෙන ආකාරයට නීත්‍යානුකූල ආර්ථික කටයුතුවල යෙදවීම අපිට දක්වන්නට පුළුවන්. උදාහරණයක් විදිහට නීති විරෝධී ලෙස උපයාගත් මුදල් හෝ වත්කම් භාවිතා කරමින් නිවාස මිලදී ගැනීම, ඉඩම් මිලදී ගැනීම හෝ වෙනත් වත්කම් මිලදී ගැනීම හෝ ආයෝජන කටයුතු වල යොදවා ලබා ගන්නා මුදල් වලින් වෙනත් ආර්ථික නීත්‍යානුකූල ආර්ථික කටයුතු පවත්වාගෙන යමින් අර කලින් නීති විරෝධී ලෙස ආකාරයට උපයාගත් මුදල් නීත්‍යානුකූල ලෙස ලබාගත් මුදල් ලෙස පෙන්වීම තමයි අපි මුදල් විශුද්ධිකරණය කියලා අදහස් කරන්නේ.
14: මුදල් විශුද්ධිකරණය නිසා රටක ආර්ථිකයට ඇතිවන ප්‍රධාන ගැටලු මොනවද?
15: මුදල් විශුද්ධිකරණය නිසා සිදුවන ගැටලු අතර ප්‍රධාන ස්ථානයක් ලෙස මේ අපරාධ වැඩිවීම දක්වන්නට පුළුවන්. මොකද යම් අපරාධයක් සිද්ධ කිරීම තුලින් ඔවුන්ට ලැබෙන මුදල් නීත්‍යානුකූල බවට පත් කරගත හැකි නම් ඒ ආර්ථිකය තුල අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ යන්නට පුළුවන්. ඒ වගේම තමයි උපයාගත් ආකාරය සැඟවිය හැකි නම් රජයට බදු ගෙවීම මගහැරීම තුලින් රජයේ බදු ආදායම විශාල ලෙස පහළ යන්නට පුළුවන්. ඒ වගේම තමයි දේපල මිල කෘතිම ලෙස ආර්ථිකයේ ඉහළ යාමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූල වන ව්‍යාපාරවලට මෙම නීත්‍යානුකූල නොවන ව්‍යාපාරවල සිදුවන කටයුතු නිසා අසාධාරණ තරඟකාරීත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි රජයේ ආයතන පිළිබඳව මහජනතාව තුල තියෙන විශ්වාසය අඩු වෙලා යන්නට පුළුවන්.
14: මුදල් විශුද්ධිකරණයේ සිදුවන ප්‍රධාන අදියර හා එය ආර්ථිකයට කරන හානි මොනවාද?
15: මුදල් විශුද්ධිකරණය සිදුවීමේදී ප්‍රධාන අදියර තුනක් යටතේ එය සිද්ධ වෙනවා. මුලින්ම සිද්ධ වෙන්නේ නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල් මූල්‍ය පද්ධතියට ඇතුළත් කරනවා. එය බැංකු ගිණුම්වල තැන්පත් කිරීමක්, එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීමක් හෝ දේපළ මිලදී ගැනීමක් සිදු කරන්නට පුළුවන්. දෙවන අවස්ථාව තමයි අපි මුදල් පද්ධතියට මේ ඇතුළත් කිරීමෙන් පසු මුදල් සැඟවීමක් කරනවා. ඒ කියන්නේ සැබෑ මූලාශ්‍රය මොකක්ද කියන එක හොයා ගැනීමට බැරි වෙන ආකාරයට කටයුතු කරනවා. විශේෂයෙන්ම විවිධ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම, එමත් නැත්නම් විදේශ ගිණුම් භාවිතා කිරීම, ව්‍යාජ සමාගම් හරහා ගනුදෙනු කිරීම හෝ වෙනත් වත්කම් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ වෙන්නට පුළුවන්. මේ තුලින් අපි අර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයාගත් මුදල් කුමන ආකාරයෙන් පැමිණියේද යන්න සංගවා තබනවා. තුන්වන අවස්ථාව තමයි මේ නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් ආදායමෙන් ලබන්නා වූ ආදායම නීත්‍යානුකූල ලෙස ආර්ථික කටයුතු වල යොදවනවා. මේක අපි ඉන්ටිග්‍රේෂන් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මොකද මේ තුලින් වෙන්නේ අවසානයේ අර නීති විරෝධීව ලබාගත් මුදල් නීත්‍යානුකූලව ලබාගත් මුදල් බවට පත් වෙනවා.
14: මුදල් විශුද්ධිකරණය පාලනය කිරීම හරහා ජනතාවට සහ රටකට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
15: මුදල් විශුද්ධිකරණය පාලනය කිරීම තුළින් අර මම කලින් ඉදිරිපත් කළ ගැටලු මගහරවා ගැනීම තුළින් ආර්ථිකයට විශාල වාසියක් ලැබෙන්නට පුළුවන්. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ රටේ අපරාධ අවම වෙනවා. මොකද අපරාධ තුලින් ලබා ගන්නා මුදල් වලට නීත්‍යානුකූල වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔවුන් අපරාධ කටයුතු වල යෙදවීම අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දේශීය මූල්‍ය පද්ධතිය ශක්තිමත් වෙන්නට පුළුවන්. මොකද මහ බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන වලට රටේ මූල්‍ය පද්ධතිය පාලනය කර ගැනීම පහසු වෙනවා. ඒ වගේම තමයි රටේ ආර්ථිකයේ බදු ආදායම ඉහළ යාමත් සිද්ධ වෙන්නට පුළුවන්. මොකද බදු ගෙවීම ඉහළ යන නිසා. ඒ වගේම ආයෝජන කාර්යක්ෂමතාවයත් ඉහළ යන්නට පුළුවන්. හැම අපේ සාධාරණ ව්‍යාපාරිකයින්ට සාධාරණ තරගයක් දීමට සිද්ධ වෙන හින්දා. ඒ වගේම රටේ ජාත්‍යන්තර කීර්ති නාමය මේ තුලින් ඉහළ නංවා ගැනීමට පුළුවන්. මොකද දූෂණයෙන් තොර රටක් වෙන නිසා ඒ හරහා අපේ ආයෝජන ඉතාම ඉහළ යාමක්, විශේෂයෙන්ම විදේශ ආයෝජන ඉහළ යාමට මෙය හේතු වෙන්නට පුළුවන්.
14: මුදල් විශුද්ධිකරණය යනු හුදෙක් නීතිමය ගැටලුවක් පමණක් නොව සමස්ත රටේම අනාගතය සහ සංවර්ධනය අඳුරු කරන බරපතල ගණයේ අපරාධයක්. එවැනි මූල්‍ය අපරාධ පිළිබඳව පුරවැසියන් ලෙස නිරන්තරයෙන්ම දැනුවත් වීමේ වැදගත්කම පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
13: Economic Goal. Economic Goal.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
17: දවල් 12:33යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන් දීමයි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: දවල් 12 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: දවල් 12 විනාඩි 41යි ලන්ච් ටයිම් එකනේ. චුට්ටක් විතර පරක්කු වුණා එප තමයි ඉතින්. ඕ මෙතන වැඩ ගොඩාක් වෙනවනේ. ඉතින් අපි උත්සාහලා ලස්සන සින්දුවක් අහලා මේ පැත්තට ආවනේ. ආ ලන්ච් ටයිම් එකේ මොකද කරන්නේ? කෑම කන්න දුවේ මොකද කරන්නේ නේද? සමහර කයට වෙලාවෙ කෑම කනවා. ඉතින් ආව නැත්නම් ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඔයාගේ ෂොප් එකේ සද්දෙට ලක්කන දාලා වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නව නේද? මන්ති දන්නවද ඔයා ගැන? මම අහගෙන ඉඳ ගමන් ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. ඔයාට කැමති තැනකට, කැමති ලෝකෙකට යන කැමති සින්දුවක් ඉල්ලගන්න. අර මනෝ ලෝකෙකට යන්න වගේ. මේ ඕන ලෝකෙකට යන ඕන තරම් සින්දු අපි ළඟ තියෙනවා. හාඩ් තියෙන සින්දුවේ නම කියන සින්දුව ගැන කියන්න විතරයි. ඔයාට පුළුවන් ඒ විදිහට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. ඒ විදිහට මොන් නැති වෙලාවේ මේ පැත්තට මැසේජස් ගොඩාක් යවපුවා ඉන්න. ඒ අයව චුට්ටක් මතක් කරන්න තමයි මේ හදන්නේ. බර්ලහේනි සුසංජ සම්පත් ඔව එකතු කරගන්න ඕනේ. යන්න කලින් මැසේජ් එක කියවලා යන්න කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාව මම එකතු කරගත්තා ඊළඟ ලස්සන සින්දුවට. පින්නවල පැත්තට යන්න තමයි හදන්නේ, අලියානාතාගාරේ පැත්තට. ඒ ළඟ ගෙදරක් තියෙනවානේ. ඒ ගෙදර ඉන්න ශන්දි කියලා කෙනෙක්. එයාව එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. හස්බන්ඩ් සමින්ද ඉන්නවා. ලස්සනම ලස්සන සින්දුවක් කියලා තියෙනවා. සතුටින් ඉන්න ජය වේවා කියලා තියෙනවා. ඔයත් ගොඩාක් සතුටින් ඉන්න ශන්දි. ඉතින් ඔයාට ජය වෙන්න ඕනි. යශ් යශ් යශ්. මේ මොකද මේ? මට දෙන්න සිත්‍යායේ සිත්‍යායේ ගීතය. සිත් සිත් සිත් ගීතය. අපි බලමු මේ වෙලාවේ සිද්ධ දෙන පුළුවන් වේද කියලා. සුනන්දනිස් වගේම රූපසේන, ඒ වගේම නෙතික පුතා ඉන්නවා මේ වෙලාවේ. ලක්හඬ අහගෙනවා එකතු කරගන්න. මෙන්නිස් මොකද ඔයා හෙලෝ කියලා කියන්නේ? හෙලෝ කියලා තමයි මටත් ඔයාලට කියන්න තියෙන්නේ. හින්දි සින්දුව කියලා තිනෝ බිහන්සා. අපි යහුව කලින් පැයේදී අපි බලමු මේ පැයේදී දෙන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට. වැඩ කරන දෙන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හොමගමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ලක්හඬට කියලා තියෙනවා. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? කවුද කවුද මේ? ජානකීද? නෑ, ජානකී මොනිකා, ශානිකා, බිනෙල්කා, ආර්වී, කියෝමි, සයමී ඉන්නවා, ටානියා ඉන්න මේ හැමෝම ඉන්නේ. ලක්හඬ අහගෙන ජපානි තමයි ඉන්නේ. ජපන් බෝනිච්චෝ සිට හැමෝම එකතු කරගන්න කියලා දෙන ඊළඟ ලස්සන සින්දුවට. සුබ දවසක් ලක්හඬ කියලා තියෙනවා. ලක්හඬ හැඩ වැඩ කරන තවත් එක් ආදරණීය නිවේදිකාවක්. බොහොම ස්තුතියි. අද තමයි ඔයාට මැසේජ් එකක් දාන්නේ පළමු වතාවට. ඒ කටහඬ හුරුයි. සතියන්ති ප්‍රෝග්‍රෑම් එක කරන්න ඔයාවද කියලා ඔයාගෙත් ඔය කටහඬ ඔය මන් තමයි. මාව සින්දුකට එකතු කරගන්න කියලා දින බලන්නක ඉතින්නේ. කොහොමද කටහඬින් හරි කෙනෙක් අඳුර ගන්න පුළුවන්? ඒ තරමට ඔයයි මමයි ළඟයි නේද? ඉතින් අපි ආදරණීය අපි වහන අයට ඉතින් බොහොම ස්තුතියි. මේ තරම්ම වෙලාවක් වෙන් කරගෙන වාගේ වටින වෙලාවෙන් පුංචි මැසේජ් එකක් මේ පැත්තට එවනවට ඉතින් අපි ගොඩක් ආදරෙයි. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් නෙවෙයි, දැන් ගුඩ් ඊවනින් නෙවෙයි, දැන් දහවලක් වෙලා තියෙන්නේ. ඉතින් ආව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුර. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? යාර සමහරක් වෙන ගුඩ් මෝර්නින් වෙන පුළුවන්නේ. රුමේනියාවලින් චන්දන තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චන්දන ආව එකතු කරගන්න. වෙනද වගේම කොච්චර දොර හිටියත් එයා මාව හාගෙනෙනවා, හාර්ට් බීට් හාගෙනෙනවා. ලස්සන සින්දුවක් අහන්න අපි ඉතින් රටක හිටියාම අර ලංකාවේ අගේ දැනෙනවා වැඩිනේ. එතකොට සමහර ලංකාවයි ළඟ නැති වුණත් රේඩියෝ චැනල් එක දාලා ලක්හඬ දාලා පොඩ්ඩක් අර ළඟින්ම ඉන්නවා කියලා දැනෙන්න පුළුවන්. සද්දේ වැඩි කරගෙන අහනකොටනේ. ඉතින් හැම තමයි කොහොම මොන දෙයට කියත් පවුල වෙනුවෙන් යන්නේ. පවුලකට දාන්න රට යන්නේ. ආට සුබ පතනවා. ආගේ වැඩ ටික සාර්ථකව කරගන්න එකතු කරගන්න කියලා දිනවා. ආදරණීය අම්මා බිරින්ද, තෙලිනී ඉන්නවා, ගිහන්ස, හිමන්ස පුතාලා දෙන්න මේ හැමෝම එකතු කරගෙන අපි අහමුද. මං ඉතාලියේ තනි වුණා සින්දුව. රට ඉන්න හැමෝම එකතු

0: රටට වග කියන රේඩියෝ.
1: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න. ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනම නම් සතියේ දිනවල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: නවල් 12:54 වෙලාව මාව හගෙන ඉන්න අද අපි ලක්හඬ පරිශ්‍රයේ ITN පරිශ්‍රයේ ලක්හඬ මැදිරිය විශේෂ වැඩසටහනක් වෙනවා. එතමයි අපි කලින් කියවනේ ඔයගාගේ ලස්සන කතානින් ලස්සන ගීතයක් කියලා අපිට වර්ණ කියලා අපි එහෙම තෝරගත්තා එන්න. ඉතින් ඒ තෝරගත්ත 35,000ක් අතරින් ඇප්ලිකේෂන්ස් එක පොඩි ප්‍රමාණයක් අපි තෝරගෙන තියෙන. ඒ තෝරගත්ත අයගේ රෙකෝඩින් අද දවසේ මේ වෙනකොට ක්‍රියාත්මක කරන. ඉතින් ඔයාලට ඉදිරි දිනේදී ඉතින් ඒවා අපිට අහන්න පුළුවන් දවල් එකේ ඉඳලා 4 වෙනකන්. ඉතින් ඔයාගේ බලන්න ඔයාටත් මේ වාසනාව හම්බ වුණාද කියලා. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් මගේ නම ගොඩාක් අය. අපි ඊළඟ අවස්ථාවෙ උත්සාහ කරමුනේ. සමහරක් අයද සමහර දේවල් පළවෙනි අවස්ථාවෙම හම්බ නොවෙන්න පුළුවන්. හැබැයි ඊළඟ අවස්ථාවේ ආත අනිවාර්යෙන් අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඔයාගේ 100 අපි අහුන් කන්දෙන් නිසාම තමයි ලක්කන. ඉතින් මේ වගේ වැඩසටහනක් ප්‍රථම වතාවට ගුවන් විදුලියකින් සංවිධානය කරන්නේ. ඉතින් ගෝල්ඩන් වොයිස් විදිහට ඉස්සරහට ඇයි අනිවාර්යෙන්ම අපි බලාගෙන ඉමුනේ ඔය ලස්සන ගීත වාගේ ආදරණීයන්ගේ කටහඬින් අහන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ වගේ ලොකු වැඩ කොටක් අද ලක්කන පරිශ්‍රයේ සේද වෙනවා. ඉතින් මාව අහගෙන ඉන්න ඔයාටත් පුළුවන් ඉතින් ඊළඟ අවස්ථාවේ මේකට සම්බන්ධ වෙන්න. ගොඩාක් මට කෝල්ස් ඇවිල්ලා තියෙනවාද. ඉතින් සමහර ගොඩක් එක කෝල් එකක්වත් මම හිතන්නේ සමහරක් විතර වන්න ආන්සර් කරන්න බැරි වුණා. ඉතින් මේ තරම් ලොකු වැඩ ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි මම මැසේජ් එකක් කියනවා මිස් කරන්න නැතුව. කවුද මේ? දවසම සුන්දර වේවා කියලා තියෙන මගේ මිස්සු කෙල්ලට යෂ්. ඉතින් බොහොම ස්තුතියි. මේ කවිය කියන්නම්. තයිෂ් මහලක් තනන්න බැහැ සුදු මැණික තියෙන ආදරේට කවි කවි සියයක් ලියන්නම් මං ඔයාගෙන තියෙන හද කැක්කුමට. දවසින් දවස ඔබ දිදුලන මැණික ලක්හඬ සරසන්නට මුළු හදවතින්ම පතනවා බුදුසරණයි මගේ මැණික ඔයාට. රත්නපුරේ තමරා කුමාරි තමයි හරිම ආදරේ මේ වගේ මැසේජ් එකක් කියවලා තියෙන්නේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන් අපිත් එක්ක ඉන්න ආදරණීය කෙනෙක් ඔබ බොහොම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන සින්දුවට. ලුවරින් සංජීවත් ඉන්න ඔයාව එකතු කරගන්න ඕනේ. හායි අක්කී එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ? පිටිපරින් තක්ෂීලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සංජීව මං හිතන්නේ තරහ වෙලා කෝල් එක අන්සර් කරේ නැහැ කියලා. ඒත් අද චුටි වැඩ ගොඩාක් වැඩි. ඒකයි එහෙම වුනේ. අක්කේ අක්කේ යශ අක්කේ ගුඩ් මෝර්නින්. දැන් ගුඩ් මෝර්නින් නෙමෙයි. ඉස්කෝල් නිවාඩු නිසා බවුලේ පාඩුවේ ඉන්නකොට කම්මැලිකමක් යන්නත් එක්ක මට දෙන්න පුරසන සින්දුවක් කියලා තිනු අම්මා තාත්තා නංගිව එකතු කරගන්න කියලා දෙනවා. අනු තමයි දරණීගලින් මට මැසේජ් එක දාලා තිනේ. බොලස් සිංගලින් 10වවත් එකතු කරගන්න හරි මාදරික්. අම්ම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනු. අලව්වෙන් ගීතිකාව එකතු කරගන්න පොල හැමෝමත් එකතු කරගෙන දොම්බ පැත්තර යන තමයි හදනේ අශෝකයි ඉන්නවා මේ වෙලාවේ. කොහොලේනෙන් ජය කලනී ආව එකතු කරගන්නම් හරි මාදරින්. සුබ දවසක් වේවා ලක්හඬ හාට් බීට් කියලා තිනවා යෂ් මැණික අෂ්ණම යෂ්. ඕකේ ඔයා වහගෙන ඉන්නේ මාරවිල ශිරාණි දමයන්ති එකතු කරගන්නම් ඔවා ඊළඟ ලස්සන සින්දුට හාද කියලා හල් දෙනවා. ඕකේ තනියම ඉන්න කියලා තියෙන. ඉතින් තනියම ඉන්නකොට පාඩුව මහස්සිය තනිකම නැති වෙන. ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන සින්දුව අහන්න. රම්බුඩ යක්කල පැත්තර යන්න තමයි හදන්නේ. ලස්සන සින්දුව කියලා තියෙනවා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? බාටි වෙනුවෙන් දෙන්නේ කියලා තමයි තියෙන. දාපු කෙනාගේ නම නැහැ. අරිද සංගලෝවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මාත් හට් බීට් අහගෙන ඉන්නවා. අභිෂේකගේ ලස්සන සින්දුවක් කියලා තිනවා වොයිස් එකට. ස්තුතියි. නිෂූතුමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි මට දැන් යන්න වෙනවා. ජාමිය ඇවිල්ලා ඉන්න යහපැත්තේ. අද වැඩ ගොඩාක් එක්ක. ඉතින් වාටත් පුළුවන් මේ විදිහට ලස්සන සින්දුව අහන්න මේ පැත්තට එන්න. මං අතට ගිහලා එන්නම්. පරිස්සමට සතුටින් එන්න. ආදරෙයි මම යෂ්.

0: rhythm, vibe, beat, it could mix better. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි
2: මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන් රිගිනලිය ප්‍රවෘත්ති සංස්කන්දය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: විගමනික ශ්‍රමිකයන්ගේ විශ්‍රාමට ලබා දීම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදේශ සේවා නියුක්තිකාරංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මුදල් අමාත්‍යාංශයෙන් සහ විදේශ සේවා නියුක්තිකාරංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදුවනවා. විගමනික ශ්‍රමිකයන් දෙවීන්ට පැමිණ අවස්ථාවල රැගෙන එන භාණ්ඩවලට තීරුබදු සහනයක් ලබා දීමටද අවස්ථාව යොමු කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. කොලොම්බියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 265 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 3500ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. සුන්බුන් අතර සිරිවේසින්න පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමයි අරමුණ. 500කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් වෙති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. නිවාස 9550ක් විනාශ වී තිබෙනවා. ලකන බීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

නොවල් එකයි විනාඩි 10යි. දැන් බලනවාද මේ මොකද වොයිස් එකට වෙලා තියෙන්නේ කියලානේ. අද චාමි ලොකු වැඩක්නේ. චාමිට එන්න විදිහක් නැහැ. ඒක නිසා යාට යශ් එක්කම තමයි හවස 4 වෙනකන් ඉන්න වෙන්නේ. චාමි අද ගෝල්ඩන් වොයිස් එකේ වැඩ වෙනුයින් අප කැප වෙලා වැඩ. දැන් චාමි නැහැ. ඉතින් චාමි වහන්න එපා. ඇහුවල කමක් නෑ. මං ඉතින් මුලින්ම කිව්ව පටන් ගන්න කරි චාමිට මොකද වුනේ කියලා. ඉතින් චාමි හෙට එනවා, බය වෙන්න එපා. චාමි නැතුවාට අපි අහමු ලස්සන සෙන්දු ටික. ඉතින් ලස්සන සෙන්දු ටිකක් මොලාස්ටි කරගෙන ඉන්නවා. අපි අහමු නේද මුලින්ම සුපන්ගේ සෙන්දු. ඒ සෙන්දු අහලාමින් අපි කතා කරමු. දවල් 1යි විනාඩි 10යි. එයාට බලුවන් ඔය කැමති කෙනෙක් එකතු කරගන්න කැමති සෙන්දුවක් අහන්න. 0703 93 5 93 7 මේකේ ඉන්න ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්න මේ සින්දුව මගෙන් ඔයාට.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
7: evening drive with chamit and charu
8: sama anugrahaya
7: maxwin samuha vyaparayithun gen wabita harina dan navanimawakin ena do masuan kri wiketime yantrika sadambara himikaru ekumanna aduma mutanna 01177679579
8: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලස්සනම ආතර කතා මුලින්ම ඇහෙනගන්නේ ඇස් දෙකෙන්
2: කිරි කාලේ කාලි ආඛේ කොයි උජලි
1: ඇස් වලින් කියූ කතා හිතේ ලියවෙන මතක මැවෙන ආදරණීයම පැය තුනක්
3: සතියේ දිනවල දහවල් එකට All time beats with

එකයි විනාඩි 28. අද ඕල් ටයිම් බීට්ස් විත් චාම් විනදී යශ එක තමයි ඉන්න තියෙන්නේ අවසාතර වෙනක. අද එහෙම තමයි තියෙන්නේ. අද ගෝල්ඩන් වොයිස් එකේ රෙකෝඩින් වැඩ ටික පටන් ගත්තානේ. එතකොට පොඩක් විතර බිසි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ තරම්ම මහන්සි වෙන්නේ, මේ තරම්ම වගේ වොයිස් එකට කටහඬට වටිනාකමක් දෙන්න මහන්සි වෙන්නේ. ඉතින් අද අපි වැඩ ටික කරගෙන යමු දවල් අවස 4 වෙනකන්. අද විශේෂ දවසක් නේ, ලෝක වමත්කරුවන්ගේ දිනය. ඔයත් වමතෙන් ලියන කෙනෙක්ද? මම නම් ඉන්නා වමතෙන් ලියන පැත්තේ අයගේ සංගමේ, වමත්කරුවන්ගේ සංගමේ. ලෝකෙම 10%ක් විතර ජනගහනෙන් පිරිසක් තමයි වමත්කරුවන් විදිහට හඳුන්වන්නේ. දැන් වමතෙන් ලියනවා කියන එක විශේෂද? ගොඩක් නිර්මාණශීලී අය ඉන්න වගේම අර අලුත් අලුත් නිර්මාණ කරන හැකියාවක් තියෙනවා කියලා ওই සමීක්ෂණ වලින් එහෙම තහවුරු වෙලා තියෙනවා වමත්කරුවන්. ඉතින් වමතින් ලියන කෙනෙක් නම් ඔන්න පොඩක් ඉතින් කොළයක උස්ස ගන්න. ඔන්න ඔයාගේ විශේෂ දිනය තමයි අද. ඉතින් වමත්කරුවන්ගේ දිනය. ඒකට මතක් කරන ගමන් අපි අපුද බලන්න ඕල් ටයිම් බීට්ස් විත් චාමි එක්ක, නැතුව යශ එක්ක කවුද අද ඉන්නේ කියලා බලන්න. මේ වෙලාවේ මානන්දර පැත්තර යන්න හිතුණා. මානන්දර මధుර පෙටියේ තුෂර අහගෙන ඉන්නවා යා වැඩපලේ. මේ වෙලාවේ හැමෝම ඉන්නවා කියලා දෙනවා. මොබස්සෝතේ අපි වාගෙන ඉන්නවද? කුමාර අයියා ඉන්නවා, අසාකා, සිරෝමි, ඒ වගේම සීතා ඇන්ටි, ඩෙන්සිල් මාමා, මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ඊළඟ ලස්සන සින්දුවට. අද ලෝක වමත්කරුවන්ගේ දිනය. මමත් සමාජිකයෙක්. අහමු මිහිරි ලස්සන ගීතයක්. හොරණ මහින්ද කුමාර ඔයාවත් එකතු කරගන්නම් හරිම ලස්සන සෙන්දුවකට. ඉසුරු මදුෂාන්දින්නවා, යමුනා, චන්ද්‍රිකයි වගේම ලක්ෂ්මී, ජයන්ති, බුත්සෙන්, සුදත් සිල්වා, දෙනියායෙන් සසන්ත, මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ඊළඟ සින්දුවට. සුබ දහවලක් වේවා කියලා තිනවා. අර සුබම සුබ දහවලක් වෙන්න ඕනේ. මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. මාරවල ශිරාණි ඔයාව එකතු කරගන්න. මහත්තයා රොහන් පුතාලා දෙන්න ඉන්නවා. ඒ වගේම ශිහාන්, මදුවන්ත, මරතගහමුල අක්කා ඉන්නවා. ඒ වගේම සුදර්ශිනී, අම්මා රේටා, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ලස්සන සින්දුවක් අහන්න. ඕල් ටයිම් බීට්ස් විත් යෂ්. කොහොමද ඒක? අපි ලස්සන සින්දුකර එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ ගුඩ් ආෆ්ටර්නූන් කියලා තියෙනවා. අංකල් කෙනෙක් කිව්වා ඒ ආරියදාස් අංකල් ඔයාට ලස්සන සින්දුවක් දෙන්න. ඔය විදිහට මහගෙන ඉන්න පැතුම් තමයි පාදුක්කෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ. අපි හමුද රුවන් හෙට්ටිආරච්චිගේ ලස්සන සින්දුවක් කොම්මලියේ.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
3: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: දවල් එකයි විනාඩි 40යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දින ගහන මද්දානේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්පෑ තුන
1: ඕල් ටයිම් බීට්ස් විත්

0: වේමත් කලාව
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුණා
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: එක තනිකරම ඇ

තවල් එකයි විනාඩි 45යි වෙලාව මම අහගෙන ඉන්න. ඕල් ටයිම් බීට් අහගෙන ඉන්න වෙලාව මතක් කරානේ. ඉතින් අපි බලමුද මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සුබ දහවලක් වේවා කියලා තියෙනවා. අනේ සුබම සුබ දහවලක් වෙන්න ඕනේ. ඔයාව අහනවා කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න.

ඉන්නවාමෝයගෙන සුමනවා හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. හැබැයි වාරියම කතාවක් කිව්වකට මං චුට්ටක් විතර තරහයි. අයිබෝ ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ජායලින් තමයි ඉරෝෂණී මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගුවන් හමුදාව වෙන්න ඕනේ ගුවනේ මිතුරන් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න හවස 4 වෙනකන්. ලංච් එකට ගියේ නේ? ඔව් ලංච් එකට ගියේ නේ. ඉතින් මොනව කරන්නද? කොහොම හරි රස්සාව අපි කරන්න ඕනේ නේ. එකතු කරගන්න කියලා තිනවා විරක් වැඩි. කොට්ටාවේ ජය මම ඔයාව හරි මාධ්‍යයෙන් එකතු කරගන්න. උපුල් බොස් ඉන්නවා, පොඩි බොස් වරුණා, ලක්ෂ්මි මිස්, ඒ වගේම දිස්නා මිස්, චම්පා මිස්, දානුක්, දනුෂ්ක, ඒ වගේම මදුසංක ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ඊළඟ ලස්සන සින්දුවට. ජය මම ඔයාව හරි මාධ්‍යයෙන් එකතු කරගන්න. ඉතින් එදා ඉඳලා අද වෙනකන් අපිත් එක්ක ඉන්න ආදරණීය ඉතින් ඔයාලා නිසා තමයි අපි අද මේ විදිහට ඉන්නේ. මේ තරම් වැඩ ගොඩාක් කරන්නේ. ඉතින් අද ගෝල්ඩන් වොයිස් එකේ රෙකෝඩින් තියෙන ඉස්සරහට බලාපොරොත්තුවෙන් ඉන්න අයිබෝවන් කියලා තියෙනවා. මඩපාත සුබෝධි වැලිහිටි සංගමී ආනන්ද හේමපාලේ ඉන්නවා. එවගේම කරුණාදාස, සොඹදාස, රංජිත්, ඉලෙප්පේරුම, නන්දලාල්, එවිතරක් නෙවෙයි සිරි කුමාර, ජයතිස්සත් එක්කම ලක්ෂ්මණුත් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳලා තනිකම කියන වචනෙට අරුතක් නැති වුණා. මගේ නවඹට හේතුව සැනසීම ඔයාමයි. හැම දවසක්ම ලස්සන වෙන්නේ ඔයා මගේ ළඟ ඉන්න නිසායි. ජීවිතේ අවසාන හුස්ම දක්වාම ඔයා එක්ක මේ ගමන යන්නයි මගේ එකම ප්‍රාර්ථනාව. කවුද කියලා නෑ මේ ලස්සන නිසඳ සෙව්ව කියනා. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න. හැබැයි ඉතින් නමත් එව්වනම් තමයි හොඳ. අපට දෙන්න කොලස්සන සින්දුවක් විභාගවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනෝම ඉන්නවා, නිලන්තේ, සුනීතා, විජිත ඉන්නවා, මාව අහගෙන සරෝජා ඔයාවත් එකතු කරගන්න හරිම ආදරෙන්. සංජීවනී වගේම යාළුව කට්ටියම එකතු කරගන්න කියලා තියෙන අරුණිත් ඉන්නවා. අරුණි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අපි හැමදාම හැම වෙලේම මහන් ඉලක්කඩ. ඉතින් ඔයාට ඇහුම් කන්දන එකම චැනල් එක. ඉතින් හරි ආදරෙන් ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ෂෙවෝ නොයාව එකතු කරගන්නම්. ඉතින් හරි ආදරෙන් චානු ඉන්නවා රත්තොටින්. හීනයක් ප්‍රේමයක් සින්දුව ඉල්ලලා තිනු රහලල් විස්කි. අපි වගමිය සින්දුව දෙන්න පුළුවන් වේදි කියලා. ඕෂධ රත්තිට මොනාද මේ කියන්නේ? ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබ දහවලක් කියලා තියෙනවා පිළියන්දරින් බවහගෙන ඉන්නවා. මේ වෙලාව අපි ගවර්න්මන්ට් එකේ හැමෝමත් එකතු කරගෙන සිසිරස ඉන්නවා, තනෝජ මිස් ඉන්නවා, කුමාරියක් ඔව එකතු කරගන්න කියලා තියෙනවා, ගීතා අක්කයි වගේම රම්‍ය අක්කා, ෆිරෝෂින් රෝෂිනි, ඒ වගේම උදය, කීර්ති, රමණි, කුමාරි, මේ හැමෝම එකතු කරගන්නවා. නාමලිත් ඉන්නවා සද්දරමලක් කඩහගෙන. ඒ හැමෝම එකතු කරගෙන අපි අහමුද හින්දි සින්දුවක්. මේ සින්දුව මගෙන් ඔයාට 1:50.

0: NLP 14 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP 14 ඔබත් අදම NLP 14 බලා ගන්න.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ලක්නි ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දෙවිනපුරා හෙට ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා. ග්‍රාමීය පාලම් 800ක දෙවන්ත ව්‍යාපෘතියක්ද ඒ අතර වනවා. ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමයි වැඩසටහන්වල මූලික අරමුණ. වෙළඳ සංකීර්ණ කොන්ක්‍රීට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, දේශීය ආහාර නිෂ්පාදනය සහ සැකසු මධ්‍යස්ථාන අතර වැඩසටහන් 100කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
0: අෆ්ගනිස්තාන ළමුන් 140ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු හෙළිවුණා. සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. ලදරුවන් දස් දෙනෙකුගෙන් එකයි කොට ඉන් දැඩි පළ පැම් එල්ල වී ඇති බවයි වාර්තාවෙන් හෙළිවුණේ. පෝෂදායි ආහාර වේලක් නොලැබීමත් ඊට හේතු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවල විශේෂ අවධානය යොමු යුතු බවයි සේව් ද චිල්ඩ්‍රන් ආයතනය සඳහන් කළේ. ලකනේ මේලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පැම් සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවල් දෙකයි විනාඩි හතරයි.
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මග තුට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: දවල් දෙකයි විනාඩි 16යි. මම වහගෙන ඉන්නකොට මේ වෙලාවේ මැසේජස් ගොඩාක් එවලා තියෙනවා. චාමි චූටි වැඩක ඉන්නේ. ගොඩක් අය අහලා තියෙනවා. කමක් නෑ. ඔයාලා මට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න. ලස්සන සඳෑවක් අද සඳෑවක් නෙවෙයි තාම දහවලක් නේ. සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්න. චතු රෝසි වගේම ශ්‍රියා ශියානි ශිරානිද යන්න මාටි ප්‍රේමා ඉන්නවා සමීරා එවගේම කුසුම් සමන්මලී සඳලී කීර්තිනන්දා එවිතරක් නෙමේ රොමාලිත් ඉන්නවා මේ වෙලාවෙ ලක්කනහගෙන එයාගේ නංගි ඔමාලි අයියාගේ සර් ඉන්නවා හසන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගීතිකා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ආදරේ හොඳේ ලක්කන හැමදාම අහනවා කියලා තියෙනවා ඔය විද්‍යාවටම ආදරෙන් ලක්කන අහගෙන ඉන්න ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න පුළුවන් හවස 4 වෙනකන් සුබ දහවලක් කියලා තියෙනවා කුඩවාදුව සම්පත් එක්ක සම්පත් එතන ෂොප් එකක් තියෙනවා එතනින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා බොස් සම්පත් ඒ වගේම පහන් රේණුකා මානෙල්ල ඉන්නවා නන්දනි ඒ වගේම නයනා උදේෂී රාධිකා දිලේක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගේ ගෙදර ඉන්න යාගේ පුතා මහස්පර්ණ වගේම ලොකු පුතා මේ හැමෝම වමත්කරු ඉතින් අද වමත්කරුවන්ගේ දිනේ කියලා තියෙන ඉතින් පොඩි සතුටක් තියෙන මාත් ඒ ගොඩේ ඉන්නවා කියන එහෙම තමයි දින්නේ දෝ මෙන්න ඉන්නවා තවත් වමත්කරු එක ගිනිගත් තියෙන තැවල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දරම ලක්කන දාලා තියෙන ඔඩදිනේ මහත්මේ වගේම චාන්දනී මිස් රිෆ්කා මිස් ඉන්නවා සංගීතා මාව අහගෙන ඉන්නවා ස්නුවන් ලලිත් නලින් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට මංජර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මංජර තමයි වමත්කරුවෙක් කියලා කියන්නේ ඉතින් වමත්කරුවන්ට සුබ වෙන්න ඕනේ නිර්මාණශීලී හැකියාව වැඩි කියලා දන්න ඉතින් ඒකනේ ඉතින් හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන හින්දු සින්දුවක්

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්?
1: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya NLP Hadahana Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahana Balaganna.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කාලේ බෙදා ගන්න ඕනෙම නම් සතියෙ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාම් ජාම්.

තවල් දෙකයි විනාඩි 25යි.

0: බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් දෙකයි විනාඩි 32යි. ඔල් ටයිම් බීක් සහගෙන ඉන්නකොට ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් ඔයාලට. මේ වෙලාව විමුක්ත කරහනින් 21 වැඩ ගොඩාක් එක දින්නේ දැන් ලන්ච් ටයිම් එක ඉවර වෙලා තියෙන්නේ. ඉතින් පොඩක් නිදිමතක් එහෙම වෙලද තියෙන්නේ. නිදිමත එනකොට සද්ද වැඩි කරගෙන අහන්න ඔයාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහනකම පොඩක් විතර කම්මැලිකමක් දැනුණත් පොඩක් රේඩියෝ එක කන තියාගෙන ඉන්නකො. එදිනට මහන්සියක් පහලවක් නැතුව සද්ද වැඩි කරගෙන සින්දු අහන ගමන් වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ගෙදර මොනහරි බිස්නස් එකක් පටන් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නම්, එහෙම නැත්නම් අලුත් දෙයක් පටන් ගන්න කෙනෙක් බලන් ඉන්නව නම්, එහෙම නැත්නම් ඔයා ගෙදර තියෙන පොලිටික වේලලා අරගෙන ඒ පොලිටිකෙන් පොල් තෙල් ටිකක් හිඳ ගන්න, එහෙම නැත්නම් පොල් තෙල් බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නම්, ඔයාට තමයි මම මේ මතක් කරන්නේ. ඔයා ගෙදර ඉඳලාම සෞඛ්‍ය සම්පන්න විදිහට පොල් තෙල් නිෂ්පාදනය කරගන්න හොඳම විසඳුමක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. මම මේ කියද්දී තව දන්නව ඇති සමහරක් විතර. හැබැයි අලුතෙන්ම අහන කෙනෙක්ට විශේෂයෙන් මේක වැදගත් වෙයි. එදමයි ඩෝමෝ හෝම් ඔයිල් මේකර් එක ඔයාට මිලදී ගන්න පුළුවන් වෙළඳ පොලේ තියෙන පොල් තෙල් වෙනුවට. ඔයාට හොඳ පිරිසිදුවට සෞඛ්‍ය සම්පන්න විදිහට නැවුම් පොල් තෙල් හදාගන්න පුළුවන් හොඳම මැෂින් එකක් තමයි ඩෝමෝ හෝම් ඔයිල් මේකර් කියලා කියන්නේ. සිංගල් පේස් විදුලිය මතින් ක්‍රියාත්මක කරන ඒවා විතරක් මේ පැහැට ධාරිතාවය බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වට ලබා ගන්න පුළුවන්. ඉතින් බය නැතු ඔයාගේ ගෙදරම පොල් තෙල් ටික හිඳ ගන්න. ඉතින් හොඳ පිරිසිදුර ලබා ගන්න, ගෙදර පුංචි බබාලා ඉන්නව නම් ඒ ළමයි වෙනුවෙන් හොඳ පිරිසිදුර කැම ටිකක් හදා ගන්න. ඔයා ඩෝම හෝම් ඔයිල් මේක එක මිලදී අරගෙන බලන්න. ඉතින් ඔයාට පොල් තෙල් විතරක් නෙමේ රටකජු, කජු, සූර්යකාන්ති, වට්ටක්කා, අඹ, කොහොඹ, එඬරු මේ කියන දේවල් සඳහා බෙහෙත් වර්ග වලට පාවිච්චි කරන තෙල් ටිකක් හිඳ ගන්න. මේ හැම දෙයක්ම මේ ඩෝම හෝම් ඔයිල් මේක එකකින් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩ නිමාවක් තියෙන නිසා අර ගෙවි යන මලකඩ කන මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට මම මතක් කරන්නම් ෆෝන් නම්බර් එක 011767579 011767579. මේකෙන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මිල රුපියල් 88000ක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලා ඔයාල කෝල් එකක් දීලා මේ ගැන තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් හොඳට ගෙදර කැම්ප ටිකක් හදාගන්නකොට පිරිසිදුකම ගැන ඔයා හිතනවා නම් ඔයා ඩෝම හෝම් ඔයිල් මේක එකම අරගෙන බලන්න. මේ සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා ජීවිතෙන් මේ මොකද මේ ජීවිතෙන් ඉවත් කළ නොහැකි වෙනස් නොවන කර්ම හතරක්. මට ප්‍රශ්නයක් දාලා තියෙනවා සරත් චන්ද්‍ර ඩ්‍රයිස් ඔබ එකතු කරගන්න මම ඒකට උත්තරේ දෙන්නම් ඊළඟට. අගෝස්තු 12යි ඒ කියන්නේ දවසේ 16 වෙනි උපන්දිනය සමරුව කෙනෙක් කවුද මේ? අමිතිරි ගල පාසල අසල ටුෂිනි කවිෂා දුවට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. ටුෂිනි කවිෂා ඔයාට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කන අපි. ඒ වගේම දෙහි අත කන්නේ මුවගම්මන පුංචි අම්මා එයාට විශ් කරනවා. බාප්පා ඉන්නවා රණක මල්ලි චෝටි මල්ලි සදෙව් මේ හැමෝම එකතු කරගෙන ඒ ටෂුනිට හැපි බර්ත්ඩේ කියලා කියනවා කියලා කියනවා. ඉතින් හැමෝම එකතු කරගන්නම් ඒ විශ්වකට ලස්සන සින්දුකුත් දෙන්න. පෙටිගල බරුළු හැනි සුසන්ද සම්පතෝව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. දිග මැසේජ් එකක් දාලා තිනෝය. අම්ම සින්දුවකට එකතු කරගන්න කුරුණෑගල මාස් පුත ෂොප් එකකින් තමයි මැසේජ් එක මට අවිල්ල තියෙන්නේ. බොස් ගාමිණී ඉන්නවා, ෂොමත් මල්ලි, කරුණාරත්න මාමා, නිසන්සලා නැන්දන, නලින්ද, ඒ වගේම මිහිරංග, චමිත්, මලීෂ, ඕෂා, ඔෂාන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා දෙන කරිෂ්ක හැමෝම එකතු කරගෙන අපි අහමුද ලස්සන සින්දුවක්. මේ සින්දුව හරි ලස්සනයි. පදක් කම්මැලිකම නැති වෙන, නිදිමත නැති වෙන, පදක් නටන්නත් පුළුවන් ඔයාට. දවල් 2:37

0: දවල් දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවල් 2යි විනාඩි 41යි වෙලාව බලලා අපි මේ පැත්තට ආවනේ නේ. චූටි කාලේ අපි අම්මත් එක්ක කොහේ හරි යනකොට පස්සෙන් යනවනේ දෙල්ලිල. පස්සෙන් යනකොට දැන් සමහරක් විතර අම්මා යණ යණ තැන යනවා. ඔය බැංකුවකට එහෙම ගියාම අපිට සමහරක් වෙලාවට පොලිමේ ඉඳ වෙනවනේ නේ. අර සල්ලි ගනුදෙනුවක් ගැන කියනකොට මට නම් මතකයි එදා ඉඳලා අම්මා කියන්නේ අපි යන්න ඕනේ ලංකා බැංකුවට කියලා. සමහර විට ඕඩත් ඒ වගේම ඇහිලා ඇති. ගනුදෙනු කරන්න පුළුවන් හොඳම විශ්වාසවන්ත තැනක් තියෙනවා නම් ඒ ලංකා බැංකුවම තමයි. ඉතින් ජාතියේ පහන් තැඹ කියලා කියන්නේ ඉතින් ලංකා බැංකුවට. ඉතින් ලංකා බැංකුව ගැන ආඩ පුංචි දෙයක් මතක් කරන තමයි මේ හදන්නේ. බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ලංකා ආයතන කියලා කියන්නේ ක්‍රීඩිමත් වගේම ස්වාධීන සන්නාම තක්සේරු කරන ආයතනයක්. ඉතින් එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනයට අනුබද්ධිත ආයතනයක් වෙනවා වගේම ඉතින් සන්නාම ආයෝජනය වගේම සන්නාම ප්‍රාග්ධානීය සන්නාම වර්ධනය මේකින් කරුණු ටික පදනම් කරගෙන වාර්ෂිකව සිද්ධ කරන ශ්‍රේණිගත කිරීමක්. ඒ ශ්‍රේණිගත කිරීමත් එක්ක ලංකා බැංකුවට එකට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ 500 දෙනෙක් තෝරගන්නවා. ඉතින් බැංකු සන්නාම 500ක් අතරට ශ්‍රේණිගත වූ එකම ලංකාවේ තියෙන බැංකුව තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ලාභය ගැන විතරක්ම නෙමෙයි හිතන්නේ. ලංකා බැංකුව ගනුදෙනු කරුවන් ගැන හිතන නිසාම ගොඩක් වෙලාවට අලෙවි ප්‍රවර්ධන වැඩසටහන වගේම ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ඒ විතරක්ම නෙමෙයි පාරිභෝගික සේවාව හොඳම විදිහට ගනුදෙනු කරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි වේගවත් ඩිජිටල් අනුවර්තනයක් සිදු කරලා තියෙනවා. ඉතින් ඔයාට සල්ලි ටික හරි ඉක්මනට තව කෙනෙක්ට යවා ගන්න සල්ලි ටික පරිස්සමට තියාගන්න මේ හැමදේම ගැන හිතන නිසාම ලංකා බැංකුව මේ ශ්‍රේණිගත කිරීම එක ලංකාවේ එකම බැංකුවක් විදිහට ඒ ශ්‍රේණිගත කිරීම වල ලංකාවට එකතු වුණු එකම බැංකුවක් තමයි ලංකා බැංකුව කියලා කියන්නේ. ඉතින් ඔයාගේ සල්ලි ටික හරි පරිස්සමට තියාගන්න බය නැතුව තියාගන්න. ඉතින් ලංකා බැංකුව ගාවටම යන්නනේ. ඉතින් මේ වගකීම හරි විදිහට මිටුකර බැංකුවක් තමයි ලංකා බැංකුව කියලා. ඉතින් ඔයාගේ බය නැතුව ඔයාගේ සල්ලි ටික දැන් තියන්න පුළුවන්. හොඳම තැන සමහරකට සල්ලි ටික ලොකු ගාණක් තියෙනකොට බැංකුවකට තියලා ඇවිල්ලා පොඩක් පොඩක් සැකෙන් ඉන්න පුළුවන්. මේ සල්ලි ටික ඇත්තටම පරිස්සමට තියේද? නැහැ. ලංකා බැංකුව කියලා කියන්නේ ඒ තරමටම විශ්වාස කරන්න පුළුවන් බැංකුව. ඉතින් ඔයාගේ සල්ලි ටික බය නැතුව ලංකා බැංකුවට මරුගෙන යන්න. මේ වෙලාව මේ මාව කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න යන්න තමයි මේ හදන්නේ ඕල් ටයිම් බීට්. මේ වෙලාව මේ ඉන්න මා සුප දහවලක් කියලා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන මා කවුද මැසේජ් එක දාලා තියෙන කියලා නම් කියලා නැහැ. අම හිතන අද තමයි අපිට ඉස්සෙල්ලාම මැසේජ් එකක් දාපු කෙනෙක් වෙන්න ඕනේ. නම යවුවනම් තමයි හොඳ කමක් නේ. අපි වැඩේ කරගෙන යමු. ලස්සන සිද්ධු ටිකක් අහමු. අවසන් අතර වෙනකන් පුළුවන් මම වහගෙන ඉන්න. මට මේ කවුද මේ I love you ලක්කඩ කියලා තියෙනවා. අපි ලක්කඩ අහගෙන ඉන්නේ ගොඩක් ආදරේ. ලස්සන සිද්ධු ටිකක් අහනවා කියලා තියෙනවා රොෂාන් ෆෙනාන්ඩෝ. අව එකතු කරගන්න ඊළඟ සිද්ධුවට. ආයත් මමත් කරුවේ කියලා තමයි තියෙන්නේ. පොඩක් මට ඒ දාලා දෙන විදිහ හොයාගන්න බැරි වුණා. අද මමත් කරුවන්ගේ දිනේනේ නේද? මමත් දිනුවා කියලා තිනවා වර්ජිනියා මොරටුවෙන්. ඕව එකතු කරගන්න හරි මාදරි. ඔය විදිහට වහගෙන ඉන්න අවස අතර වෙනකම් ආයි බොවන් සුබ දවසක් කියලා තියෙන වලකනහගෙන ඉන්නේ අපි හැමෝම. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ආට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න මේ මැසේජ් එකෙන් පස්සේ. කවුද මේ වෙලිහුල්ලේ පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තිනා. මේ සිංහ බණ්ඩාරි ඉන්නවා, බිරිඳ තොම්මනා, පොඩි දුව රිද්මී, මගේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. වඩිපුම ඉංජිනේරු වංශයේ පද්ම කුමාරවත් එකතු කරගෙන රංජිත් දර්ශන එවිතරක් නෙවී ලක්ෂන් අමිල මේ හැමෝම එකතු කරගෙන අහමු කියලා තියෙනවා ලස්සන සින්දුව. මම ලස්සන සින්දුව ක්ලාස්ටි කරන් ඉන්නේ වාචිකේ. අපි මේ සින්දුව අහලා ඇවිල්ලා කතා කරමුනේ. දවල් 2:45යි.

0: ਲੱਖਾਂ
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහස්

0: අසක් ඇති. අපි අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජික විෂණය.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මධ්‍යවේ සැපියුම් ජාලය අඩහර කිරීම සඳහා පොලිසිය දිවයිනපුරා මෙහෙයුම් සිදු කරනවා. ඒ අනුව ඊයේ දින තුල පමණක් සැකරුවන් 735 දෙනෙක් අත්අඩංගුවට බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් රැඳියුම් නියෝග ලබාගෙන තිබෙනවා. වැට්ලීම් 735ක් සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින් අයිස් සහ ගංජා යතුරු මත්ද්‍රව්‍ය තොගයක් එහිදී සොයාගෙන තිබෙනවා. මෙතෙක් ඇතුව මාරාන්තික වසංගතයේ බවට ඉබෝලා පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. මේ 15 වැනිදා සිට මේ දක්වා කොංගෝ ජනරජයෙන් රෝගීන් 4300ක් වාර්තා වී තිබෙනවා. මරණ 2000ක් ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය මෙතෙක් වාර්තා වූ මාරාන්තිකම රෝගී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: මමනන්දෑ මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: FM 93.5, FM 93.7, ලකන්න. Radio ITN.
4: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
5: ඔව්.

0: වේමත් කලාන
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය
3: හවස තුනයි විනාඩි දාසේ ලක්කඩ හගෙන ඉන්න ගම ඟාට ලස්සන සිින්දුව හන්න පුළුවන් අපි අලුත් පැයක් තුමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. මේ වෙලාවේ ඉන්නවා මාව හගෙනෝ ආදරණීය කෙනෙක් ආදරණීය සුන්දර දවසක් වේවා කියලා තියෙන ඔයාට තාදරණීය දවසක් වෙන්න ඕනි. හෙට්ටිමුල චන්දිම ඒ වගේම ලස්සන සිින්දුව කියලලා තියෙනවා ලාලනී රේනු ඒ වගේම ක්වෙට් වලින් චන්දිනංගී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සිින්දුවක් අහන්න ඔය විදිහටම ඉන්න. අපිට ලස්සන සිින්දුවක් දෙන්න කෝ කියලා තියෙනවා. අපි වැඩ කරන ගමන් ඉන්නේ ධම්මිකා කුමුදු ඒ වගේම ප්‍රේතිකා මාමා කෙනෙක් ඉන්න මාමගේ නම දීලානේ. ඒ වගේම සමාධි නිලාන්ති සමන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දෙනුවන් මාලි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදිහටම හැගෙන ඉන්න. අපි මේ වෙලාවේ ලකනාගෙන වැඩ. ඉතින් වැඩ කරන ගමන් කාලුව මහන්සිය තනිකම දැනෙන්නේ නැති වෙන්න 93.5 සද්ද වැඩි කරගෙන ආන්න. අපිට සින්දුවක් දෙන්න කියලා දෙනවා ඇරව් වලින් රෙදි ෂොප් එකක්. රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සත්තරම ලක්කන දාලා තියෙනවා. ලාල් අයියා ඒ වගේම දිනුකා ඒ වගේම චමිලා අක්කා ඉන්නවා. චමුදි කුමාරි දිලිනි විතරක් නෙමෙයි පවිත්‍ර ඉන්නවා. මාව හගෙන අමාශා දිව්‍ය නිවේදා මේ අකුරු මේ ඇතුළු පිරිසම එකතු කර ගන්න කියලා දීන පොඩක් ඇස්පිනීම දුර්වල වෙලා වගේ මං හිතන්නේ. නිවේදාගේ හරි ලස්සන නමක් තියෙන්නේ. එයා නිවිච්ච ළමයෙක්ද? මම තහගෙන ඉන්න නිල්මෙනි මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුව කියලා තියෙන අපි බඩු මේ සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. මමත් වමත් කරුවෙක් හොඳේ. හරි හොඳේ. මරම තුඩුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන දිසානායක ලස්සන සින්දුව කිලලා තියෙනවා. අපි හැමදාම අහනවා ලක්කන කියලා තියෙන. ඉතින් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි ඊළඟ සින්දුවට. සුබ දහවල කියලා තියෙනවා. සුබම සුබ දහවලක් වෙන්න ඕනේ. ඉටලි වලින් තමයි මට මැසේජ් එක අවිල්ල තියෙන්නේ. අයගේ දෝය ඉන්නවා ඒ වගේම පුතා මේ දෙන්නම මේ දෙන්නම වමත් කියලා තියෙනවා. ඔයාට කවුද මේ කෝල් එකක් ගන්නේ අතරතුරේ? පොඩ්ඩක් ඉන්න මේ මැසේජ් එක චුට්ටක් බලනවා. ලස්සන සින්දුව කියලා තියෙනවා. අපි ඔයාලට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. චින්තක ඉන්නවා. දුව සම්වින්ද්‍යා පුතා සිතිච ලංකාවේ ගෙදර හැමෝම එකතු කර ගන්න කියලා තියෙනවා. බොහොම ස්තුතියි මෙතරම් ආදරෙන් මැසේජ් එකක් එවනවට. ඉතින් මමත් කරු හැමෝම අපි එකතු කරගමු නේද ඊළඟ සින්දුවට. අභවත් සින්දුවකට එකතු කරගන්න විදුකුලියෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චොබින්ද අයියා ඉන්න පුතාලා යසිරෝ නිරෝෂර් ඒ වගේම දුව පවනේන මා සුමිත්‍රා තමයි හරිම ආදරෙන් මැසේජ් එකක් එවලා තියෙන්නේ. ආයි බෝවන් කියලා තියෙනවා. ආයුෂ බොහෝ වේවා ඔයාට නේද? ලස්සන දවසක් වේවා කියලා තියෙනවා. අපිට ලස්සන සින්දුවක් තියෙන අනුරගම අනුලාවදී තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා සිරිල් ඉන්නවා. පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂර දුව පේශලා ඇමේලියා සමරසේකර මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අදත් අපි ඉත ඔයත් එක සිංදු හඬ නංගේ දුව මෙත්ත දීදුවා මෙහා මහත්තයා හේමන්ත සිල්වා නිමල් අයා ඉන්නවා එම තිලක සිරි සුදු අක්ක මනෝහාරි ප්‍රනාන්දෝ විතරක් නෙමෙයි අනෝමත් ඉන්නවා මේ වෙලා විලක්කන හගින ප්‍රභානංගී ඔය වගේ ඔබ ගාමිනි හැමෝම එකතු කරගන්න කියලා දෙන දොඩම් ගස්ලන්දින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ආඩ ගුලුවන් මේ වගේ ලස්සන සිංදුවක් අහන්න. මේ සිංදුව මගින් ඔයාට චිලිගේ ලස්සන සිංදුවක් තමයි මම ලෑස්ති කරන් ඉන්නේ. සිංදුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. හවස තුනයි විනාඩි 20යි.

0: ඇහි දෝරගගේ තලු නහි නොහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්ව දනනිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
3: එන්නල්ව හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය එන්නල්ව හදහන ඔබත් අදම එන්නල්ව හදහන බලාගන්න
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
5: ටේකියා සුරැකීම මගතොට.
6: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ අටට

හවස තුනයි විනාඩි 35යි වෙලාව. ඔල් ටයිම් බීට් සහගෙන ඉන්නකොට ලස්සන සින්දු ටිකක් වඩා හොඳ පුළුවන් ආර ගමන් වාට. අය කැමති කෙනෙක්ව එකතු කරගන්නත් පුළුවන්. 0.7 0.3 0.3 5 0.3 7 0.7 0.3 0.3 5 0.3 7 මේකින ෆෝන් නම්බර්ස් වලට ආට මැසේජ් එකක් තියන්න පුළුවන්, කෝල් එකක් තියන්න පුළුවන්. එහෙම කෝල් කරපු කෙනෙක් ඉන්න ඉස්සෙල්ලා ඔයාගේ නම තමයි දර්ශනී. ඉතින් දර්ශනී හරිම ආදරෙන් කෝල් එකක් දුන්නේ. එයාට මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි අපිට කතා කරේ. නාගොඩ ඉඳලා තමයි මට කතා කරේ. ඉතින් එයාගේ දුව ඒ වගේම හස්බන්ඩ් මේ හැමෝම වමතින් ලියන අය කිව්වා. ඉතින් වමතින් ලියනවා කියලා කියන්නේ ගොඩාක් නිර්මාණශීලී, අලුත් විදිහට හිතන, හරි ලස්සන හිතක් තියෙන අයනේ. ඉතින් දර්ශනී ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. ඔයාගේ නම කියලම සින්දුව දෙන්න කිව්වනේ. ඉතින් ඒක නිසා මොන්න ඔයාගේ නම කිව්වම හරිද දැන්? ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඔහොම ඔය විදිහට වහගෙන ඉන්න සබු දවසක් කියලා තියෙන අලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අපි කවුද මේ බොස් වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොස් තිලක් කුමාර්, ඒ වගේම චන්දිමාල්, සුරේෂ් ඉන්නවා, රුක්මන් මවහගෙන ඉන්නවා, අංජලි, හෂේන්, බන්දාර, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන. ඉතින් අහගෙන ඉන්න සංගීත් විජේසූරියගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්න. අය බෝවන් කියලා තියෙනවා මඩපද ලක්ෂ්මන්, ඔයා එකතු කරගන්න. ඒ වගේම තම්මරා නිශානි, චේතනා, පුංචි පුතා, තේජා බෝඩ්, ඒ වගේම භාග්‍ය ඉන්නවා. අවිෂ්ක එකතු කරගෙන සේරුවාවිල කේඩී සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. මුල සිංහල පැත්තට තමයි යන්න මේ හදන්නේ, හොරණ පැත්තට වැටෙනවද යන්න. දර්ශනී ඉන්නවා දුව එකතු කරගන්න කියලා තියෙන අමාශා තමයි දුවගේ නම. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන. අනු ඔයාට දෙන්නම් ලස්සන සින්දුවක් ඔය විදිහට මහගෙන ඉන්න. ඔයාට ඉතින් මැසේජස් එවනකොට නෝමල් මැසේජ් එවන්න පුළුවන්. එහෙම නැත්නම් නෝමල් එකක් මැසේජ් එකක් එවනවා වගේම වට්ස්ඇප් එක පැත්තෙන් මැසේජ් එකක් එවන්න පුළුවන්. මේ වෙලාවේ සද්දරම ලක්හඬ අහගෙන ඉන්නවා ප්‍රශෝණී. ඔව එකතු කරගන්න වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන. ඉතින් අපි හලේ මුනේ සංගීත් විජේසූරියගේ ලස්සන සින්දුව. ඉතින් ඒ සින්දුව හලා අවිල් අපි කතා කරමු. මේ සින්දුව මගෙන් ඔයාට. හවස 3:38.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasa Tunai Vinadi 42
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමඩින් ඉස්සල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මම නම් දැන් මානම රිලැක්ස්
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

ඉතින් එනත් ඔයාට චෙද චෝමීන් දමා චාපිත් එක ලස්සන සිංදු හන්න පුළු. ඉතින් යන්න කලින් මට ඉන්නවා එකතු කර ගන්න කට්ටිය ඔබ මම අහනාය කවුද මේ ඉන්නේ අපිට ලස්සන සිංදුවක් දෙන්න කියලා තියෙනවා. චාමියක් නැති වුණාට කමක් නෑ, අපි චාමියක්වත් එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා තියෙනවා. අයා සැලොන් එකක් කරන කෙනෙක්. කවුද මේ සැලෙතු වෙන්න ඕනේ? සැලොන් එකේ ඉන්න නෙතු නංගු එකතු කරගන්න කියලා තියෙනවා, මාෂ් එකතු කරගන්න කියලා තියෙනවා. එහමෝම එකතු කරගෙන ලස්සන සිංදුවක් අහමු කියලා තියෙනවා. ශෂිනි තමයි මට මැසේජ් එක දාලා තියෙන නෝරි. හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සිංදුවක්. කොස්කමින් කුමාරි මැසේජ් එකක් දාලා තියෙන ලස්සන සිංදුවක් කියලා. අපි හැමෝම එකතු කරගෙන අහමු ලස්සන සිංදුවක්. ඒ වගේම මහරගම පැත්තේ රෙදි ෂොප් එක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. කලමනාකර ඩිලංග නදීෂා නෝව එකතු කරගන්න හරි මාදරෙන් රසික ඉන්නවා. ඒ වගේම ගයාන් සිරිවංස ගාමිණී කුමාරි ඉන්නවා වහගෙන නිරෝෂා හර්ෂණී සුභා මේ හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සිද්ධාවක් අහන්න. ඒ විතරක් නෙමෙයි, එතන ඉන්නව තව ගොඩාක් අය. ඉරේෂා නයිනි දෙල්ප චිත්‍ර තව ගොඩාක් අය ඉන්න. හැමෝම හරි මාදරෙන් අපි එකතු කරගන්න. තවලම පැත්තර යන්න තමයි හදන්නේ. කවුද මේ ඉන්නේ? අනුව ඉන්නවා මාව අහගෙන. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. ඔයාටත් පුළුවන් මේ විදිහට මැසේජස් එවන්නවා කැමති කෙනෙක් එකතු කරගන්න. අපි අමුද බලන්න පොඩක් නෝමල් මැසේජස් පැත්තට. අපි සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තේරුවා. අලව පැත්තර යන්න තමයි හදන්නේ ගුණසිරි. යාගේ ෂොප් එක ඉතින් උපාලි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ යාව සින්දුවකට එකතු කරගන්න කියලා. දිල්හානි වාවත් එකතු කරගන්නම් ඊළඟ සිද්ධාවට. අනුවාවත් එකතු කරගන්න ඕනේ. සුබ දවස සුබ වේවා යාෂ් කියලා තියෙනවා. වෙයන්ගොඩ පැත්තට තමයි මේ යන්න හදන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දීපා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. දීපා වාවත් එකතු කරගන්නම්. දුව ඉන්නවා චතු, ඒ වගේම පුතා මදු, මහත්තයා සුදත්, එහමෝම එකතු කරගමු. කේඩී සම්මරසිංහ වාවත් එකතු කරගන්න. වැලව පැත්තර යන තමයි හදන්නේ. ආනන්ද ආවත් එකතු කරගන්න ඕනි. ගම්පල පැති කුමාරී ඉන්නවා, වසන්ත කුමාරි, හැමෝම එකතු කරගන්නම් අපි. තව ගොඩාක් අය ඉන්නවා. මුලසිංහලින් දහර ආවත් එකතු කරගන්න ඕනි ඊළඟ සින්දුවට. උපනන්ද ආවත් එකතු කරගන්න. ඉතින් මං අදට ගිහිල්ලා එන්නද ලස්සන සින්දුවක් අහන්න පුළුවන් ඔයාට. ඉතින් අදට ගිහිල්ලා එන්න පරිස්සමට සතුටින් ඉන්න මේ හින්දි සින්දුව මගෙන් ඔයාට.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
4: ලකන්ඩ රේඩියෝ ITN

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: 95.5 আৰু 99.7 লাখান্দে রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্দে
1: বেলাবসවස 4යි

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ ඇගේම් පද්ධති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබට ගෙන ආයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමලසූරිය ප්‍රකාශ කළා. ඒ සිසුන්ගේ කුසලතා නිර්මාණශීලීත්වයේ සහ අධ්‍යක්ෂ මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් මෙන්ම පරිපූර්ණ සංවර්ධනයේ ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතු වනවා. දැන්ට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපන ඇගේම් ක්‍රමවේදය තුළ ඇති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක්. සිසුන් සඳහා වූ ක්‍රියාත්මක පාදක කරගත් ක්‍රමවේදයක් හඳුන්වා දීමයි නව සැලසුම. අධ්‍යක්ෂ මත පදනම් වූ ඉගෙනීම් ක්‍රමයක් ලෙස ඒ ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. දකුණු කොරියාවේ ඉන්චියොන් ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ බවට පත්ව තිබෙනවා. ඒ ප්‍රධානතම ගුවන්තොටුපළ වන මේ වසරේ මුල් මාස 6 තුළ ජාත්‍යන්තර මගින් මිලියන 36.4ක් සේවය ලබාගෙන තිබෙනවා. මෙතෙක් පළමු ස්ථානයේ පසු ලන්ඩන් හීට්‍රෝ ගුවන්තොටුපළ සේවය ලබාගත් මගින් සංඛ්‍යාව මිලියන 34.5 තුනක්. අමරිකාව ඉරාන ගැටුම් හේතුවෙන් මැදිවැරදිග ගුවන් සේවා මධ්‍යස්ථානවලින් මගින් හරවයවීමයි ඉන්චියොන් කාර්ය බහුලම ගුවන්තොටුපළ බවට පත්වීමට හේතු වී තිබෙන්නේ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
8: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
7: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.
1: සුබ සන්ධ්‍යාවක් හවස 4:04.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: අඳුර ඇවිදින් ඇහැට ඇනෙන කොහේ දැයි නුඹ අහන හින්දා සොඳුර අහසේ කෙළවරක මම

නොදැනුවත්තුම අපි අරන්ගෙන මතක සහ සංසාරගත හැඟීම්වල තියෙන එකතු. ඒ නිසාම මේ සංසාරගත බැඳීමක ඡායාවන් එහෙම නැත්තං ඉවක් එහෙමත්තං සංවේදීතාවයක් තියෙන නිසා ඒ කියන කෙනා එනකන් අපි මගබලන අවස්ථාවේ ජීවිතේ ඕන තරම්

0: හතරයි විනාඩි 24 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි සෝලා වලින් වැඩ ගන්නව නම් කවුද කතා කරන්න ඕන කාටද කතා කරන්න ඕන කවුද මුණ ගැහෙන්න ඕන කියලා
1: හරි
0: කල්පනා කරනව නම්
1: අපි
0: කියලා තියෙන්නේ ආය අහන්න එපා අපි
1: කට කැඩෙනකම් කියලා තියෙන ඉවිනින් ඩ්‍රයිව් වල
0: අපි කියලා තියෙන්නේ විශ්වාසවන්තව මේ වැඩේ කරගන්න පළපුරුද්ද තියෙන එක්ස්පර්ට් ළඟට යන්න අපි ඕනම වැඩක් කරගන්න එහෙම යන්නේ අපි යන්නේ හොඳ එක්ස්පර්ට් කෙනෙක් ළඟට තමයි යන්නේ වැඩක් කරගන්න උනාට පස්සේ
1: ඒ
0: සම්බන්ධව අත්දැකීම් තියෙන වාහනයක් හදන්න ඕනම දෙයකට අන්න එහෙම තැනකට යනවා නම් ඔයා මේ සෝලා පවර් එකක් ඔයාලට සෙට් කරගන්න සවි කරගන්න අනිවාර්යයෙන්ම ඩීප් ටෙක් කියන නම මතක් වෙන්න ඕන මොකද ලංකාව පුරාම ප්‍රොජෙක්ට්ස් ගණනාවක් සිද්ධ කරලා යාලට ලංකාවේ සෝලා පද්ධති සමීකිරීම සම්බන්ධව තියෙන්නේ විශේෂඥ දැනුමක්. හරිද? ඒ නිසා කිසිම බයක් නැතුව වැඩේ බාර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වගාබිමට ඕන කරන වතුර ටික ගන්නකොට යාලා ළඟ විශේෂයෙන්ම සැකසුණු සෝලා පවර් වලින් වැඩ කරන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක තියෙනවා. මේකෙන් අරගෙන වැඩ ගන්න පුළුවන්.
1: ඉතින් අපේ ගොවි මහඳුන තමයි මේ පණිවිඩය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී අරගෙන ඔයාගේ අස්වැන්න සරු කරගෙන පිරවැය අඩු කරගන්න අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි ඩීප් ටෙක් ආයතනයේ ගොවි මහඳුන් වෙනුවෙන්ව සුවිශේෂෝ මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන සූදානම්. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න ඔයාගේ වගාවේ ප්‍රශ්න වගේම ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ඔයාගේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැනට වෙන්න පුළුවන්. මේ ඕනම තැනක
0: ලංකා බැංකුව ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම මතක් වෙන්නේ අපිට අර සින්දුව තමයි මතක් වෙන මං ඊයේ කිව්වා ලංකා බැංකුව ගැන කියනකොට එමේ සින්දුව මතක් වෙනවා කියලා ජාති නක්කලයට වගේ hina වෙනවා.
1: එතකොට අපි මෙතන තියාගෙන ප්‍රතිරූප සම්පූර්ණයෙන් විනාශ වෙනවා.
0: සම්පූර්ණයෙන් කියන්නේ දැන් අපි මේකේ එනවුසර්ස්ලා විදියට නේ පිළිගරගෙන
1: ඉන්නේ.
0: ගායක විදියට නෙවෙයි.
1: නෙවෙයිනේ.
0: එතකොට අපි එදෙන යනකොට නිකන් නක්කලයට වගේ hina වෙනවා. එකක් කරගෙන ඉන්නේ නැත්නම් සින්දුත් කියන්නේ නෝ අපිටත් දැන නැති කරනවා. ඒ වගේ කියලා වෙන්නේ නැති හිතින් හිතාගෙන hina වෙන්න පුළුවන්.
1: හරි.
0: ඇත්ත ඇත්ත. අපි ඒකට මේ මුකුත් කියන්නේ නැහැ.
1: ඒක ඇත්ත. අපි පිළිගන්නවා. අපිට සින්දු කියන්න බෑ.
0: සින්දු කියන්න බෑ. ඔය සින්දුවක් කවියක් කරාට
1: සින්දුවක් කරන්න බෑ.
0: සින්දුවක් කවියක් කරාට සින්දුවක් විදිහට කියන්න හරි අමාරුයි.
1: බලමු ඉතින් අනාගතේනේ.
0: රයිට් ඉතින් ඒක නිසා අපි කියන්නේ ඔන්න ආඩ පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම ගෝල්ඩන් වොයිස් එකෙන් ඒ විදිහට තරඟ කරලා ජයග්‍රහණය කළා.
1: හරි.
0: පුළුවන්කම තිබෙනවා ඔබේ ගමන යන්න ගායකෙක් ගායිකාවක් විදිහට.
1: ඔව්.
0: දැන් මේ කියන්නේ ලංකා බැංකුව දිනාගත්ත කිරුළ ගැන. විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා ආයතනය ශ්‍රේණිගත කිරීම කරනවා සෑම වසරකම. ඒ ශ්‍රේණිගත කිරීම වලට අනුව ලංකා බැංකුව මෙවරත් කිරුළු පළඳිනවා තමන්ගේ සන්නාමය ඉහලින්ම ඔසවා තබමින් වටිනාම සන්නාමය විදිහට ශ්‍රී ලංකාවේ මෙවරත් කිරුළ හිමි කරගන්නේ ලංකා බැංකුව. ඉතින් ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරපු හැම කෙනෙක්ටම ඒ වටිනාකමේ අයිතිය, ඒ වටිනාකමේ අභිමානය රැඳෙනවා කියන එකත් මේ මොහොතේ මතක් කරන්න ඕන. ඉතින් ලංකාවේ අංක එකේ විශිෂ්ටතම සන්නාමය විදිහට මේ සන්නාමය ලංකා බැංකුව දිනාගනිද්දී ඒ වටිනාකම රුපියල් බිලියන 65.5ක් කියලා තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ වගේම මේක මේ අගය පසුගිය වර්ෂයට සාපේක්ෂව 14.1ක වැඩිවීමක් නැත්තම් ප්‍රවණතාවයක් විදිහට තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉතින් මේක නිකම්ම නිකන් ලේසියෙන් පහසුවෙන් ගත් එකක් නෙවෙයි. මූල්‍ය තත්ත්වය මත පමණක්ම ගත් එකක් නෙවෙයි.
1: මේක
0: එතනින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් වලට එහා ගිහිල්ලා ඔවුන් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, මූල්‍ය සාක්ෂරතාව, ඒ වගේම සමාජ සත්කාරක වැඩසටහන්, ඒ වගේම වැඩිම මහජන මතය ගොඩනැගීම, මෙන්න මේ කියන කාරණා ගණනාව කෙරෙහි අවධානය යොමු කරමින් තමයි මේ සම්මානය ඔවුන් ලබා ගන්නෙ.
1: ඒ විතරක් නෙවෙයි, දැන් ජාතික මහා පහත බැංකුව ගැන කතා කරනකොට ලංකා බැංකුවට ලැබුණු ජයග්‍රහණයත් එක්කම ලංකා බැංකුවේ සන්නාම ශ්‍රේණිගත කිරීම බ්‍රෑන්ඩ් රේටින් එක ට්‍රිපල් ඒ ලෙස සනිටුහන් කරන්නටත් ඔවුන්ට විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් මේ හැම ජයග්‍රහණයක්ම ලංකා බැංකුව තනිව සමරන්නේ නැහැ. ඒ ඔබත් එක්ක තමයි සමරන්න ඔවුන් සූදානම්ෙන් ඉන්නේ. ඔවුන්ගේ ඒ මේ ජයග්‍රහණය ඔබටත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් විදිහට ඔබවත් පිළිගන්න ඔවුන් සූදානම්ෙන් ඉන. ඒ නිසා ආදරණීය ගනුදෙනුකාර බවතුනන ඔබට හැමදාම ලංකා බැංකුවත් එක්ක ඒ තිබපු විශ්වාසය ඒ වගකීම ඒ විදිහටම තියාගන්න වගේම හැමදාම ගනුදෙනු කරන්න ඔබට එක හිතෙන් ලංකා බැංකුව ආරාධනා කරනවා.
0: රයිට් 4:30 වෙලාව වයිබිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අතරේ අපි මතක් කරනවා විශේෂම වාගේ වගාබිමට අවශ්‍ය කරන වතුර ටික ගන්න ඩීප් ටෙක් වඩ පම්ප එක වোন වගේම වාගේ වගාව දැන් සරු අස්වැන්නක් බවට පත් වෙලා පළදාව නෙලා ගත්තට පස්සේ විශේෂම වී නිෂ්පාදනය කරනවා නම් වී ගොවිතන කරනවා නම් වාගේ වී ටික මෝලට අරගෙන යනකොට එතන තියනවා නම් පැය ගාණක් රස්තියාදු වෙලා වී කොටා ගන්න මැෂින් එකක්.
1: ඕකේ වැඩක් නැහැ නිතින්.
0: වැඩක් නැහැ බුදුන් මේ ඉතින් එපා වෙනවා. ඒ විදිහට නැතුව කණු දෙක එලිවෙට යන්ත්‍රයක් එතෙන්ට ගියාට පස්සේ තියනවා නම්
1: හරි
0: වැඩේ හරි ඉක්මනට කරගන්න පුළුවන්. මූණ හිනාවකුත් එක්ක ආයි වැඩ දික කරගෙන එන්න පුළුවන්. බොහොම ඉක්මනට කාර්යක්ෂමතාවයෙන් වැඩ දික කරගන්න හොඳ මැෂින් එකක් තමයි ඩෝමා මැෂින් එක කියන්නේ. ඩෝමා කණු දෙක එලිවෙට යන්ත්‍රය කියන්නේ. ඉතින් පුංචි ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ට තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඊට පස්සේ අඹරුම් කර්මාන්තයට එතනින් එහා ගිහිල්ලා පොල් තෙල් හිඳින කර්මාන්තයට මේ ඕනම දෙයකට දැන් ඩෝමා මැෂින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකෙන් යන්ත්‍ර සූත්‍ර අරගෙන තමගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරපු අය මේ රටේ ඕන තරක් ඉන්නවා. ඉතින් ඔයාගේ ව්‍යාපාරය අත සාර්ථක කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක එකතු වෙන ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නොමර තිස්ස ගැලේන පාර මහරගම මෙන්න මේ කියන ඇඩ්‍රස් එකට ඔයාට යන්න පුළුවන්. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා 0117 679 579ට කෝල් එකක් දෙන්න.

0: A new green life.
1: Sri Lankawe pratama vatavata Rhino roofing within handunwa dena. Rhino premium jala pratirodhi matupita aarakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premium roofing sheet. Vedi vistara sandaha 13 96 amathanna.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
4: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: මමනන්දෑ මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
5: Lakhanda Radio ITN.

0: හතරයි විනාඩි 45 වෙලාව ඊවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපිට කොන්ද කැක්කුමක් කිනකොට ධනීසේ කැක්කුමක් කිනකොට වලලු කර එතකොට බෙල්ලේ වේදනාවන් මේ වගේ වේදනාවන් එනකොට මතක් වෙන නමක් තියෙනවා ඒ තමයි ෆැඩ්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන එක මොකද මේක තමයි හරිම ප්‍රතිකාරය ප්‍රතිකාර ඕන තරම් තියෙනවා හැබැයි හරිම ප්‍රතිකාරය වෙනම එකක් ඒක නැතුව අපි කොච්චර දේවල් කරත් ප්‍රතිකාර කියලා වැඩක් නැහැ හරි ප්‍රතිකාරය තෝරගෙන කරේ නැත්නම් ලෙඩේ తాවකාලික කොහොඳ වෙයි නැත්නම් වේදනානාශකයක් විදියට පාවිච්චි කරාවතින් ඒක తాවකාලිකව වේදනාවට වෙලා ගිහිල්ලා ආයිමතු වෙයි ඒක නිසා අපි කියන්නේ හරි විදියට හරි ප්‍රතිකාරයක් කරන්න වියදම් වුණත් කමක් නැහැ කියලා හිතලා එහෙම නැත්නම් දීර්ඝකාලීනව මේකෙන් දුක් විඳින වෙන නිසා ගන්න ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන් මේකෙන් ඔයාගේ සියලුම සන්ධි වේදනාවන් කොටදා ගන්න පුළුවන්.
1: ඔන ඔබ දිගුකාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆර්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆර්නා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ එළි දක්වපු සන්ධි වේදනා නාශකයක්. ඔබගේ තියෙන දීර්ඝකාලීන සන්ධි වේදනා වලට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන් එකම නිෂ්පාදනයක් විදියට ඔන්න හඳුනා දෙන්න පුළුවන් ෆර්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක සීරසියස් භාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළ තියෙන වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන නිෂ්පාදනයක් නිසා ෆැඩ්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න ඔයා බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ වෙලාවට කියන්න ඕනේ ෆැඩ්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ වයස වැඩි අයට, කියන්නේ වැඩිහිටි පරම්පරාවට විතරක් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් නෙවෙයි. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරිවෙලන්සල් වලින් මිල රුපියල් 1920යි ෆැඩ්නා ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න.
0: මන් දැකර පහුගිය දවස් අපි කියවන වාසනාලා ගැන අපි කියවන වාසනා කියලා නම දාගත්තට වැඩක් නැහැ.
1: වාසනාව නැත්තම් කියලා
0: වාසනාව උරගා
1: වාසනාව කතා කරාද?
0: වාසනාව උරගා බලන්න නැත්තම් වැඩක් නැහැ එහෙම කියලා. දෙයකට තරහ ගිහිල්ලා
1: කට්ටිය
0: මැසේජ් කරලා තිබ්බා මේ අපිට.
1: මට හිතුණා ඉතින් ඔය කියපු විදිහට
0: අපහස කරන්න එපා අපේ නම්බරට.
1: අපි ආසයි ඒ නමට.
0: අපි අපේ නමට අපිට මේ වාසනාව නැතක් කමන්නේ. නම තමයි ඕන අපිට.
1: මොන බලල නම දාන්නේ
0: නැහනේ. ඒ වගේ නියන් කේන්ත ගිහින් තිබුණා.
1: ඔව් ඔව් මම කිව්ව මම හැම එකටම රිප්ලයි කරා චමි චමි චමි.
0: අපි කියන්නේ මේ තරහ ගන්න දේවල් නෙමෙයි මේ කිව්වේ.
1: හරි.
0: දැන් නමට දාගෙන තියනව නම් වාසනාව කියලා.
1: හා?
0: ඒකට මේක
1: වටිනාකමක් එකතු කරගන්න.
0: ඒකට ප්‍රායෝගික වටිනාකමක් එකතු කරගන්න.
1: හා?
0: ඒකයි අපි කිව්වේ මේ ආදරයට කියන්නේ මැට්ටෝ.
1: කොයි දේරුම්
0: වෙන විදියකටමනේ තේරුම් ගන්නා දන්නේ.
1: වැරදීරමනේ තේරුම් ගන්න.
0: වැරදි පාරම යන්නා දන්නේ.
1: ඕකේ.
0: ඉතින් ඒ නිසා මේ දැන් අද කියන එක හරියට තේරුම් ගන්න.
1: හා.
0: ඉතින් ඕනම කෙනෙක්ට වාසනාව කැඳ ගන්න, වාසනාව ගෙදරට ගෙන්න ගන්න. මේ ආඩ පුළුවන්කම තියනවා.
1: ඔව්.
0: ලොතරැයියක් ගන්න.
1: ඔය හදන්නේ වාසනාව ගොඩ දා ගන්න.
0: ඔය කියන්නේ මේ ලොතරැයියක් ගන්න කියලා.
1: හරි.
0: එනමුකුත් නෙවෙයි.
1: ඕකේ.
0: ආඩ පුළුවන් ලොතරැයියක් ගන්න හදහන ලොතරැයියක්. මේකේ මේ දවස්වල වාසනාව මන් දන්නේ මේ පුදුම විදියට ලක්ෂපතියන් 100 ගාණක්.
1: ඔව්.
0: පහුගිය දවස්වල මේ රෙකෝඩ් සියලා වාර්තා කරලා තිබුණා. ඉතින් ඒ නිසා හදාහන ලොතරැයියක් අරගෙන වාගේ වාසනාව කැඳ ගන්න, ගෙදරට ගෙන්න ගන්න ඔන්න පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40කට.
1: කවදත් වාසනාවේ මහ ගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවෙတဲ့ වාසනාව කැඳා එමින් NLB හදාහන ලොතරැයියෙන් ජූලි මාසයේ පමණක් මේ වෙනකොට සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙකු බිහි කරන්න ඕන හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් රණවිරු සමාජ සේවා ඒ දෙකම ක්‍රීඩා ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දෙන හදාහන ලොතරැයියෙන් ඔබත් ජයග්‍රහයකකු වී රටේ සංවර්ධනයට අතුර දෙනෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ගන්න ලැබවදින ලොතරැයි කූඩුවේ යන එන ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා හදාහන ලොතරැයිය වැඩියෙන් මිලදී අරගෙන ඔන්න ජයග්‍රහකෙක් වාසනාවන්තයෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
0: කවුද සින්දුවක් අහන්න මැසේජ් කරලා තියෙන මේ වෙලාවේදී?
1: අටළු ගමින් පවන්න ඉන්නවා. ඔයාව එකතු කරගන්න ගමන් දොරංගස්ලන්දේ හැමෝම එකතු කරගන්නවා. පුසලවෙන් අනුර ඉන්නකොට කොලියා පිටේ නිලක්ෂිත් ඉන්නවා මේ වෙලාවේ. බොයගට පැත්තේ හැමෝම එකතු කරගන්නවා. සුමනා ඇතුළුව එස්එල් ප්‍රනාන්දු ඔයාවත් එකතු කරගන්නවා බරුදල්පල ඉඳලා. ඊට පස්සේ ධනුෂ්ක ඇන්තනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් මේගවයි ඊට පස්සේ පුතා මිහේන්වයි මේ හැමෝම එකතු කරගන්න කියලා.
0: එවාගෙම ප්‍රභාත් අනුරුද්ධ සමින්දික ඇතුළු කට්ටියම එකතු වෙනවා කියලා දෙනු කුරුණෑගලෙන් සිඳුවක් අහන්න අපි ඔයාලා වහගෙන එකතු කරගන්න කියලා. එවාගෙම ජීවන් ගම්පහෙන් මැසේජ් කරනවා සිඳුවක් අහන්න එකතු කරගන්න කියලා. එවාගෙම දිනුක සම්පත් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා දෙනු ගාලෙන් මේ වෙලාවේ මැසේජ් කළා.

0: හවස 4යි විනාඩි 53යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: හතරයි විනාඩි 55 වෙලාව මේ දවස්වල මේ අපිට කියන්නේ මේ දකුණ බස්නාහිර සබරගමුව කියන පළාත්වලට ටිකක් වැසි සහිත කාල ගුණයක් තිබුණාට
1: හරි
0: මේ කියන ප්‍රදේශවලට සාමාන්‍යයෙන් සිසිලසක් තියෙනවා.
1: ඕකේ.
0: යම් ආකාරයක කියන්නේ දවල්ට රස්නේ කොහොමද තියෙනවා වෙනදට වඩා. නමුත් වැසි තත්වයක් විටින් විට තියෙන නිසා පොඩ්ඩක් අපි කරවෙන්නතෝ තවම බේරලා තියෙනවා.
1: හරි කරවෙන්නතුව.
0: ඔව්. හැබැයි කරවලා වියලිලා ගියපු වැති ගොඩක් තියෙනවා වෙනකොට අධික උෂ්ණත්වය එක දැඩි ලෙස පීඩා විඳින ප්‍රදේශ මේ වෙනකොට තියෙනවා සෑහෙන ප්‍රමාණයක් විශේෂම උතුරු කරේ ගත්තට පස්සේ. ඉතින් මේ තත්වයත් එක්ක අධික රස්නයකට මුහුණ දෙමින් ඉන්නවා. උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදන පවා නිකුත් කළ තියෙනවා. ඉතින් වවුලියාව මුලතිව ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපු අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි අවවාදාත්මක අනාවැකි නිකුත් කළ තියෙනවා මේ තත්ත්වයත් එක්ක. ඉතින් විශේෂයෙන්ම මේ අධික හිරු රශ්මිය පතිත වෙද්දී
1: හරි
0: අපි කියන්නේ ටිකක් වැඩිපුර වතුර බොන්න.
1: වතුර බොන්න.
0: එතකොට මේ තත්ත්වය ටිකක් අපිට අර ඇඟට තියෙන තත්ත්වය පාලනය කරගන්න
1: දවල්වරු එළියට යනවා නම් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
0: ඔව් ඒ වගේම පුංචි දරුවන්ට විශේෂයෙන්ම පුංචි දරුවන්ට පාසල් යනවා නම් වැඩිපුර වතුර ටිකක් බොන්න දෙන්න.
1: බොන්න
0: කියන්න. ඒ වගේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න දෙමව්පිය ගුරුවරු විදියට.
1: ඔව්.
0: ඒක මේ දවස්වල හැටියට අතිශයින්ම වැදගත් කියන එක මතක තියාගන්න.

0: Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අසන්නිට
1: ඒගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත් හොයාගත්තා අයියා. බය කරන්න එපා. රැට් නින්ද යන්නේ නැතුව. නේ.
2: නෑ. අපි බොරුවට බය වුණේ. එතකොට සීන්චි මාමට සතුටුයි නේ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ. අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක. එතකොට අපිට හරි බයයි.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: අවසපහයි විනාඩි 6යි වෙලාව හිවිනි ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට ආවිල්ලා තියෙන්නේ මේ පැයත් පුළුවන්කම තියෙනවා ලස්සන සිදු ගොඩක් අහන්න අපිත් එක්ක කතා කරන්න මැසේජ් කරන්න වෙනද වගේම පුළුවන්කම තියෙනවා නේද
1: 0703 93 5 93 7 0703 93 5 93 7 තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔන්න ආටි පුළුවන්කම තියෙනවා ඉවිනි ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට ආවිල්ලා තියෙනවා මේ පැයේදී මැසේජ් එකක් දාන්න ඒ වගේම අපි FB එකට අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එකක්
0: ගෝල්ඩන් වොයිස් වලට ආපු බොහොම සුවිශේෂී චරිතයක්. එයා මේ මීට කලිනුත් සමාජ මාධ්‍ය ඇතුලේ වෛරල් වෙච්ච කෙනෙක්. වාඩ මතක නම් අර හිරුට දෙන්නේ නැහැ, සඳුට දෙන්නේ නැහැ. ඔබ මට හිමි, ඔබ මට දුන් ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නැහැ කියලා වෛරල් වුණු සින්දුවක් තියෙනවා.
1: හරි.
0: සින්දුව වෛරල් වුණේ ඒ ගායකයාගේ සින්දුව කොහොමත් වෛරල්. හැබැයි මේ එක තැනක ඇස් නොපෙනෙන දරුවෙක් මේ සින්දුව මහමගක කියනකොට මේ සින්දුවේ සැබෑ අයිතිකාරය ඇවිල්ලා එයත් එක්ක කතා කරලා එයාට ඇගයීමක් දීලා එයත් එක්ක සින්දුව කියලා යන වීඩියෝ එකක් ගොඩක් වෛරල් වුණා. අනේ සිදුවීම මතක නම් එයා මතක අය අනිවාර්යයෙන්ම ලකන අපේ Facebook page එකට ගිහිල්ලා බලන්න. අසන වීඩියෝ එකක් තියෙනවා එයාගේ. අද අපිට ගෝල්ඩන් වොයිස් එකේදී හම්බ වෙච්ච ඇත්තටම ගෝල්ඩන් වොයිස් එකක්.
1: එකතු වෙලා ඉන අපිත් එක්ක.
0: ඒක නිසා ගිහිල්ලා බලන්න ලක්කඬ ඔෆිෂියල් Facebook page එකට. වාට යාගේ ඒ ලස්සන හඬ එක්ක මුසුන් ලස්සන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා.
1: බලන්න ගිහිල්ලා අඳුරනවාද කියලා නේ?
0: අඳුරනවාද කියලා බලන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපේ page එකත් follow කරගෙන යන්න.
1: හරි.
0: තව මොනවාද? වාට මොනවාද කියන්නේ
1: දා? ඒත් එක්කම දාලා තියෙනවා ඉවිනින් drive අපේ වීඩියෝ එක.
0: ඉතින් ඕක මට මෙහෙම මෙහෙම මෙහෙම කර කර ගොළු භාෂාවෙන් කියන්නේ ඇයි ඔයාගේ කට නැද්ද?
1: අනේ බෑ අනේ මට මේක කරන්න.
0: හරි බුදු අම්මේ.
1: එකතු වෙලා යන්න ඕනේ ගමනක් නේ මං අහන්නේ මේක. එතකොට අපි එකතු වෙලා ඒ දේවල් කියන්න ඕනේ.
0: එකතු වෙලා කියන්න ඕන නම් ඇයි මට නිකන් ගොළු භාෂාවෙන් සංඥා භාෂාවෙන් අතින් කියන්නේ?
1: මම අපහසුතාවයට පත් කරා. ඒකින්ද බං ඔයාව සලකන්නේ නැහැ. අපි එක අහංගින කට්ටියට කියන්නේ ඉවිනින් drive අපේ වීඩියෝ එකකුත් අපි දාලා තියෙනවා. ඔයාට ඒකත් බලන්න යන්න පුළුවන් කම තියෙනවා. යන්න අපේ ලක්කඬ ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ ආයෙත් පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. බලන්න ඔයා double vote ද බීලා තියෙන්නේ කියලා.
0: double vote නම් බීලා තියෙන්නේ.
1: හා සොරිව තමයි.
0: සොරිව තමයි. අවසපහයි විනාඩි 9 වෙලාව.

ලකන්න රේඩියෝ ITN ඇසේ සුද ඇවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: सुन समीर अध्यक्ष ने आख
1: तातल का दाव तनी ने नोंद रे
2: बेटा भी इन्ना नते वो तुंदना मुंदा कोल्लो तुंदने कोड बांधला तुंनाल पासे मटे तिन हिटोडा मुकद
1: मां बांधिने मन दाता टेक मिनो दाता बलागे
0: माल माय गोइंग गोइंग
3: ए बड्डो ई मागी कने पूरी गेना मागी आसनिसा ले पराडगेना
4: මාගේ හිටියනේ දැන් ගියද මට කිව්වෙවත් නෑ
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
5: මල් දිනුනි
6: අම්මයි
5: බේරනුනා
0: දෙයියන්ගේ මගේ විහිතයි
7: පූජා
1: අචි
7: සුවස් කොහොමද දිනව කිව්වේ
1: මේ හැටේනවා පච්චි.
7: ගණිමුඩු කොල්ල.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
8: දුවින්න කිව්වට ඔයාට මුලයක් කියලා ගන්න නැත්. ඈ? ඔයා කසාද බඳු බෑනේ නේද? කලින් කසාද බඳු මිනිහා ගෙදරට ආවිල්ලා මේ වගේ ලැගල ඉන්න ලැජ්ජ නැද්ද? මට නම් හිරිකිතයි. චි.
0: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
9: Rhythm, vibe, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස 5යි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් මා අවුරුද්ද ගෙවිගෙන ගෙවිගෙන යනවා.
1: හරි.
0: අවුරුද්ද දැන් අගෝස්තු මාසය කියන්නේ අපි 8 වෙනි මාසෙට ඇවිල්ලා
1: තියෙනවා.
0: 9 10 11 12 තව මාස 4යි.
1: ඉවරයි අවුරුද්ද.
0: 26 අවුරුද්දත් ඉවර වෙන නේද? අපි 2026 අවුරුද්ද පටන් ගත්තු වෙලාව නැත්තම් පටන් ගත්තු මොහොතත් අපිට සමහර වෙලාවට මතකයි.
1: මතකයි. හරි.
0: මතකයි. ඒ කියන්නේ ළඟ ළඟ වගේ.
1: ඔව්. හරි ළඟයි වගේ.
0: හරි ළඟයි වගේ දැනෙනවා. හැබැයි අවුරුද්ද මාස දැන්
1: 8ක්
0: ගෙවිලා ඉවරයි. අපි 8 වෙනි මාසෙට ඇවිල්ලා. දන්නෙම නැතුව. ඉතින් මේ මෙහෙම වෙන්නේ අපිට අද උදේ කාපු දේ, දවල් කාපු දේ මතක නැති වුණත් අපිට මේ අවුරුද්ද ගෙවිලා අවුරුද්දක් උදා වෙච්ච දවස මතකයි තාම.
1: ඕකේ.
0: හරි කෙටි කාලයක් ඇතුළත වගේ. අපිට දැනෙනවා. මොකද කාර්ය බහුලත්වයත් එක්ක අපිට මේ තියෙන වැඩ රාජකාරිය සියල්ල එක්ක අපිට මේ කාලය ගත වෙනවා කියන එක හරි මන්ට දැනෙන්නේ නැතිව යනවා. ඉතින් ඒ වුණාට අපිට අපි වයසට යනවා. අපිට කරගන්න තියෙන දේවල් තවමත් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා.
1: ඉතින්
0: මේ ඔක්කොමත් එක්ක ඔයාලට පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න නැත්නම් කාලයට අභියෝග කරලා වාගේ වැඩ ටික කරගන්න.
1: ඔව්.
0: ඒක තමයි ඔයා සාර්ථක වෙනවා කියලා
1: කියන්නේ.
0: හහ්. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් එහෙම සාර්ථක වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔයා ඇත්තටම හරියටම plan කරලා ආගේ life එක manage කරා කියලා සතුරු වෙන්න පුළුවන් වෙන්නේ.
1: කාලේ නවත්තන්න බැහැනේ අපිට. අපි කාලයත් එක්ක ඉස්සරහට යන්න ඕන.
0: කාලයත් එක්ක ඉස්සරහට යන්න ඕන. කාලයට අභියෝග කරලා අපි වැඩ ටික කරගන්න ඕන. කාලයට අපි පව කරන් යන්න දෙන්නේ නැතුව.
1: ඔව්.
0: ඉතින් මේ අවුරුද්දේ පටන් ගන්න කියලා හිතාගෙන හිටපු මොනවද තියෙන අලුත් concept නෝනා ව්‍යාපාර business පටන් ගන්නවා හිතාගෙන හිටියා නම් ඒවා තවමත් කරගන්න බැරි වුණා නම් හැබැයි පටන් අරගත්තා ඒක develop කරගන්න බැරි වුණා කියලා. ආයි පසුතැවෙනව නම් දැන් හරි කමක් නැහැ. ඒවට නව පණක් දෙන්න. අලුත් ජීවයක් දෙන්න. හැමදාම එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව. සමහර වෙලාවට බිස්නස් එකක් වා පටන් ගත්තා නම් මේ අවුරුද්දේ මුල හැමරුම් කර්මාන්තේ පැත්තෙන් එමෙ නැත්තම් ඒ වගේ ව්‍යාපාරයක් මොන හරි රූපලාවා නිෂ්පාදන
1: හැමරුම්
0: කර්මාන්තේ මේ පුළුවන් නේ. වෙනිවැල් ගැට, රත් හඳුන්, සුදු හඳුන් මේ වගේ දේවල් කුඩු කරලා පැකට් හදලා
1: තමන්ගේම
0: ප්‍රොඩක්ට් එකක් විදිහට දාන්න වැඩේ පටන් ගත්තා. මේක පොඩි මැෂින් එකකින් මොකක් හරි දෙකින් කරා නම් දැන් ඔයාලට පුළුවන් ඩෝම හඳුන්වා දෙන ඇඹරුම් යන්ත්‍ර තියෙනවා. ඇඹරුම් යන්ත්‍රයක් අරගෙන මේකෙන් ඔයාගේ වැඩේ තව ටිකක් දියුණු කරගන්න. තව සේවකෙක් අරගන්න. සපෝට් එකට කෙනෙක් අරගෙන එයාට කියනවා මේක ප්‍රොඩක්ෂන් එක කරන්න කියලා. ඔයා යනවා ඩිලිවරි එකට. ඒ වගේ මේක පොඩ්ඩක් හරි ඉදිරියට අඩියක් තියන්න ඕන. ඔයාලගේ එක සේවකෙක් ඉන්නවා. මේ අවුරුද්ද ඉවරනකොට කොහොමද ගැම්ම?
1: මම කියන්නේ ඒක.
0: කොහොමද ගැම්ම?
1: තනියෙන් පටන් අරන් දැන් ඔයාගේ යටතේ කෙනෙක් වැඩ කරනවා.
0: කෙනෙක් වැඩ කරන මට්ටමට ඔයා ඇවිල්ලා තියෙනවා නේද?
1: හහ්.
0: ඔයා ඇත්තටම 2026 අවුරුද්දේ මාර සක්සස්.
1: ඔව්.
0: එක්කෙනෙක් උනාට කමක් නැහැ. ඔයා බොස් වෙලා තියෙන්නේ දැන්.
1: ඒකනේ.
0: හහ්. ඔයා
1: කොහොම හරි වැඩේ පටන් අරගෙනත් නේ.
0: ඔයා වැඩේ පටන් අරන් තියෙන්නේ ඔයා බොස්. බොස් කෙනෙක් දැන්. යටතේ කෙනෙක් වැඩ කරනවා කියන්නේ ඔයා බොස් නේ.
1: නේතුව.
0: හරි. එහෙම තත්වයකට එන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. තින්න ඩෝමා ඉන්නවා වගේ සපෝට් එකට වට ඕන කරන ධාරිතාවයන්ගෙන් මේ මැෂින් ගන්න පුළුවන්. අබරුම් කර්මාන්තය විතරක් නෙමෙයි පොල් තෙල් ඉඳින කර්මාන්තය, පුංචිල් ව්‍යාපාරයක් කර විදිහට කරා යන සහල් කර්මාන්තය, සහ නිෂ්පාදන කර්මාන්තය මේ වගේ දේවල් වලට මාක්ස්මන් හෝල්ඩින් එක්ස් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.
1: අලවෙන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ස් කියලා කියන්නේ. ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ස් ගෲප් එකත් එක්ක එකතු වුණොත් ආට පුළුවන්කම තියෙන ඔයාගේ ව්‍යාපාරය දැන් කුඩා පරිමාණයක කරගෙන යනවා නම් ආට පුළුවන් ඒක ඉක්මනින්ම විශාල පරිමාණ ව්‍යාපාරික ව්‍යාපාරයක් විදියට පටන් ගන්න දියුණු කරගන්න එකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔන ඩෝමා නවින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකෙන් ආට මිලදී ගන්න අවස්ථාව තියෙන අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිලි වලින් ඔන නොම්බර 31 ඇලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනටත් ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේ යන්ත්‍ර ගැන දැනගන්න, විස්තර දැනගන්න, කතා කරන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. 011 1 6 7 9 5 7 9 011 1 6 7 9 5 7 9 කතා කරලා ආට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: රයිට්, අපි මතක් කරන්න ඕන සිඳුවක් අහන්න කවුද මේ වෙලාවේ ඉන්නේ කියලාත්. මේ වෙලාවේ අජිත් මැසේජ් කළා තියෙනවා සිඳුවකට එකතු කරගන්න. අපිත් ඔයාව අහගෙන බරටම ජයටම වැඩ කියලා මැසේජ් කරානේ රත්නපුර කහවත්තේ ඉඳලා. ඒ වගේම නන්දික මැසේජ් කරනවා මීරිගමින්, සුමිත් ඒ වගේම අරුණ දිලංක ඇතුළු කට්ටියම එකතු වෙනවා කියලා තියෙනවා.
1: ඒ වගේම මම යඳහදන අනුරගම පැත්තට අනුලාවතී ඉන්නෝ මහත්ය සිරිල්, අනුෂිකා, එතකොට පුතා ප්‍රදීප්, දුව පර්ශිලා, හර්ෂණ, අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියනකොට රයිගමේ ඉඳන් සරච්චන්ද ඩයස් ඉන්නවා මේ වෙලාවේ සුසඳ සම්පත් බරළු හෙලිඳන් ගාවත් එකතු කරගන්න කොටා විරකුඩි බේකරි ඕන සෙට් එකම අපි එකතු කරගන්න ඉවිනින් ඩ්‍රයිව් එක. ඊට පස්සේ ප්‍රදීප් සීෂා සිතා මැසේජ් එකක් දාලා තියෙනවා, ඔයාවත් එකතු කරගන්නවා.

0: රටට වග කියන රේඩියෝ
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: හවස 5:36 වෙලාව.

ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: Lakhana Radio ITN.
1: හවස පහයි විනාඩි 4 සෙකයි වෙලාව. ඉවරින් ට්‍රයි වහගිරින් අතරේ කටියක් එකතු කරගන්න ඕනේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නේ කියලා පාදුකෙන් පැතුම් එකතු වෙන අපිත් එක්ක වාවත් එකතු කරගන්න ගමන් කොටියාගමරෙන්නේ මිනියාගේ මැසේජ් එක වාවත් එකතු කරගන්නවා. අද පියුමි සෙව්වන්දි දුවගේ උපන්දිනය කියලා තියෙනවා. සුබම සුබ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. පුතාල කාංචන අසංක චූටිතංගේ අකේල්වත් එකතු කරගන්න කියලා තමයි නිල්මිණිගේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂ්මණී නෝ මඩපාදි දංග ඔයාවත් එකතු කරගන්නවා. මඩපාදි දංග හැමෝම එකතු වෙනකොට තුෂාර ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාව විවිනි ඩ්‍රයිව් එක. සුභාෂිනී සහ ප්‍රභාෂි ඔන්න ඔයාවත් එකතු කරගන්න අලව්වෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉවිනි ඩ්‍රයිව් එක ඔය විදිහටම ඉන්නා

0: අන්න රේඩියෝ ITN
1: 5 විනාඩි 45
0: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන
2: සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය.
2: ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම මාර්ග අන්තර වලට හේතු වූ යතුරු පැදි විදුලි ඇමතිගේ සහතිකය ඉරානින් අනුතුරු ඇඟවීම
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.
4: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: La Khanda Radio ITN.

0: අපි සමහර වෙලාවට මේ අපිට අර දේවල් නෑ මේ දේවල් නෑ කියලා අපි වොරි වෙනවා නේද?
1: හරි.
0: අපිට හොඳ ජොබ් එකක් නෑ. එහෙම කියලා අපිට සල්ලි මදි අපි ළඟ තියෙන.
1: ඕකේ.
0: එහෙම කියලා අපි දුක් වෙනවා.
1: මට වාහනයක් නෑ.
0: කාර් එකක් නෑ.
1: හරි.
0: බයික් එකක් නෑ.
1: ඔහොම
0: කියලා අපි දුක් වෙනවා. අපිට මේ දේවල් නැති වුණාට අපිට අතපය හතර තියෙනවා. මේ ඇස් දෙක පේන්න තියෙනවා. නහයකට මේ දේවල් ඔක්කොම අපිට අඩුවක් නැතුව තියෙනවා.
1: හරි විදිහටම තියෙනවා.
0: හරි විදිහට තියෙනවා. මේවෙන් අපිට අතපය මහන්සි කරලා වැඩක් පලක් කරලා ඕනනම් සල්ලි උපය ගන්න තමන්ගේ හීන වලට යන්න මහන්සි වෙන පුළුවන් හැකියාව තියෙනවා.
1: මේ ඔක්කොම කරගන්න පුළුවන්.
0: පුළුවන්කම තියෙනවා. හැබැයි අතක් පයක් නැති.
1: හා.
0: ඇහක් පේන්නේ නැති.
1: හරි.
0: මිනිස්සෙක් දිහා බලලා ඒ මනුස්සයාට ලැබිලා තියෙන දේවල් ඒ මනුස්සයා විඳින ජීවිතේ දිහා බලුවාම අපිට හිතෙන්නේ නැද්ද අපිට මොනවද නැත්තේ කියලා?
1: අපිට මොන වගේන්ද අඩු කියලා?
0: අපිට මොනවදින්ද අඩු කියලා අපිට හිතෙනවා. අඩුපාඩු තියෙන තැනට ගියාට පස්සේ තමයි අපි මහා පොහොසතුන් කියලා අපිට දැනෙන්න පටන් ගන්න. ඉතින් එතකන් සමහර වෙලාවට අපිට නැති දේවල් ගැන අපි දුක් වෙවි ඉන්නවා.
1: තියෙන දේ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ.
0: තියෙන දේවල් ගැන අපිට ලැබිලා තියෙන දේවල් ගැන අපි සෑහීමකටපත් වෙන්නේ
1: නැහැ.
0: අපිට වඩා අඩුවෙන් දේවල් ලැබිලා තියෙන අපිට වඩා අමාරු ජීවිතයක් ගත කරන මිනිස්සෙක් දිහා බැලුවට පස්සේ එතනකට ගියාට පස්සේ තමයි අපිට හිතෙන්නේ අපි මාර පොහසතුන් කියලා. මාරද්ද විදියට අපිට දේවල් තියනවනේ.
1: අපි ඒ අතින් කොච්චර
0: වාසනාවන්තද කියලා අපිට හිතෙන්නේ. ඉතින් එහෙම තමයි. හරි සාපේක්ෂයි මේ ජීවිතය ඇතුළේ අපිට මුණ ගැහෙන හැමදේම. ඉතින් ඒ නිසා අපිට ලැබිලා තියෙන දේ එක්ක අපිට සතුටු වෙන්න, අපිට ලැබිලා තියෙන

0: අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් නම්
1: හරි
0: අල්පේක්ෂතාවෙන් අපිට ජීවිතේ දිහා බලන්න පුළුවන් නම් අපි හැමදාම සතුටින් ඉඳීවි. සතුට තිවෙනුවෙන් කරන්න තියෙන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක කියලා තියෙනවනේ කොහොමත්. ඒ නිසා මේ අපිට නැති දේවල් ගැන හිතලා හිතලා දුක් වෙනවට වඩා
1: තියෙන දෙයින් සෑහීමකට පත් වෙන එක හොඳයි.
0: ඒක දැනෙන්නේ අපිට නැති දේවල් ගැන හිතනවට වඩා අපිට අපිට අපිටවත් අපිට තියෙන දේවල් නැති මිනිස්සු
1: හරි දැක්කහම
0: දැක්කට පස්සේ තමයි අපිට එහෙම හිතෙන්නේ. ඔව්. ඒ නිසා ඒ තැනට ගිහිල්ලා ඒ හිත හදාගන්න අපිට පුරුදු වුණා නම්
1: හොඳයි.
0: අපිට ජීවිත සතුටින් ඉන්න පුළුවන්. හවස 5:54 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සින්දුවක් අහන්න මැසේජ් කරන අයවත් ඉක්මනට මතක් කරගෙන යමු අපි නේද.
1: මොරටුවේ ශනායි නෝබේ වෙලාවේ ඒතිකම අලුත්ගම් පැත්තට යන හදන අලුත්ගම ටයර් ෂොප් එකේ හැමෝම වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා පන්සලු මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. නුවරඑළියෙන් ඉමේෂ් ආවත් එකතු කරගෙන ගමන් දෙහියත් කණ්ඩියේ මැසේජ් එක දාලා තියෙන්නේ. කෙවින් ආවත් එකතු කරගන්නවා. රමේෂ් කවිඳු සමිඳු මේ හැමෝම එකතු කරගන්න කියලා දිනිතවයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්පරින් තෂිනී එකතු වෙනවා. ගෙදර හැමෝමත් එක්ක අපිට සින්දුවක් දෙන්න කියලා තිනා කුලන් හම්බන්තොට ඉඳන් මැසේජ් එකක් දාලා තිනේ. ඊවනිං ඩ්‍රයිව් අදත් සද්දටම අපි අහගෙන ඉන්න අපිටත් හොඳ සින්දුවක් දෙන්න කියලා.
0: රයිට් අපි මතක් කරන ඕන ෆැඩ් නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන වාගේ සන්ධි වේදනාවන් වෙනුවෙන් හොඳ ඇක්ටිව් ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඕනම තැනකට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම දුර්ගන්ධයක්
1: නැහැ.
0: ට්‍රිප් එකක් යනවා වෙන්න පුළුවන්.
1: දුර
0: බැහැර ගමනක් යනවා වෙන්න පුළුවන්. වගේ බෑග් එකේ ෆැඩ් නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන යන්න අමතක කරන්න එපා.
1: වගේ
0: මොකද කරි වේදනාවක්, සන්ධි වේදනාවක්, දණහිස් වේදනාවක්, මොනවා හරි දෙවේදනාවක් ඇති වුණොත් ඒකට ප්‍රතිකාරයක් හොය හොය අතන මෙතන යන්න ඕන නැහැ. වාගේ හෑන්ඩ් බෑග් එකේම අවශ්‍ය කරන ප්‍රතිකාරය තියෙනවා නම් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මන් ප්‍රතිකාර, ඉක්මන් සහනය ඉක්මනට ඔබට ලබා ගන්න නම් ෆැඩ් නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගන්න වෙනවා.
1: දෙවෙන පුරා තියෙන ෆාමසි සුපරි වෙනසල් වලින් ආජි පොලෑංකම තියෙන රුපියල් 1920ක් 20කට ෆැඩ් නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න දීර්ඝ කාලීනව ඔය සන්ධි වේදනා වලින් පෙළෙනු කෙනෙක් නම් ආජි පොලෑංකම තියෙනවා. දැන් ඒ දේවල් වලින් බැහැරට ඇවිල්ලා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ඔන්න ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් පාවිච්චි කරන්න.
0: 5:56 වෙලාව.

අපි අරන්ගෙන මතක සහ සංසාරගත හැඟීම්වල තියෙන එකතු. ඒ නිසාම මේ සංසාරගත බැඳීමක ඡායාවන් එහෙම නැත්තං ඉවක් එහෙමත්තං සංවේදීතාවයක් තියෙන නිසා ඒ කියන කෙනා එනකන් අපි මග බලන අවස්ථාව අපේ ජීවිතවල ඕන තරම්

0: ගීත හර
1: අද සුඳුරු හමුවීම ශ්‍රජවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටිගහපොළ
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදින් ඒසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සිහිනක තනි වෙලා
5: මේ කවුද?
6: මං අම්මේ සෙන්රත් පුතා.
5: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
6: නෑ අම්මේ, එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මුණවාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
5: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්නා.
6: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
5: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
6: ඇත්තට?
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
7: සීනික තනි වෙලා.
8: ඔබේ කෝටිපති සීනිය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හවස 6 විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එකක එකතු වෙලා ඉන්න අතරතුරේදී අද මතක් කරන විශේෂ දෙයක් තියෙනවා. ඒක මතක් කරලා යන්න ආවේ. ওই විදිහට මේ ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න අපිට තව වෙලා තියෙනවා. හඳහන ලොතරැයි වා මිලදී ගත්තේ නැද්ද? එහෙනම් මේ තමයි හොඳම වෙලාව. මොකද ඔයාට ජයග්‍රහයකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. හඳහන ලොතරැයි මිලදී අරගෙන ගොඩක් කලාවට අපි ජීවිතේ සමහර දේවල් සාර්ථක කරගන්න ඕනි කියලා ගොඩාක් ලොකු දේවල් පස්සේ යනවා. හැබැයි ළඟ තියෙන පුංචිම පුංචි දෙයකින් ආට පුළුවන්කම තියෙනවා වැඩි කාලයක් ගන්න නැතුව සාර්ථක වෙන්න. ඉතින් එහෙම දෙයක් තමයි හදාන ලොතරැයෙන් ඔයාට ලැබෙන්නේ. ඒ නිසා ඔයාට කියන්නේ හදාන ලොතරැය වැඩි වැඩිය මිලදී ගන්න කියලා. කවදත් වාසනාවේ මහ ගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට එන වාසනාව කැඳා එමින් ඔනේ NLB හදාන ලොතරැයෙන් ජුලි මාසයේ පමණක් මේ වෙනකොට සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් රණවිරු සමාජ සේවා. එතකොට අපි කතා කරා තේම ක්‍රීඩා ශාස්ත්‍රය. මෙන්න මේ දේවල් වලට දායකත්වය ලබා දෙන හදාන ලොතරැයෙන් ඔන ඔබටත් ජයග්‍රහයකෙකු වෙලා රටේ සංවර්ධනයටත් පුර දෙන්නෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වටිනා අවස්ථාව උදා කරගන්න ඕන ඔයත් අදම NLB හදාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගන්න. ඒකෙන් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාසනාව අතටම ළඟා කරගන්න. ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාව හවස 6 විනාඩි 14යි. ඔහොමම ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: ඉවිනින් ඩ්‍රයිව් එක හබියන්න හදන්නේ හයිමත් හෙටත් හවස හතරට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම් සුබ දවසක් ඔබට මම චමිත්
4: ගිහින් එන්නම් ඔබට සුබ දවසක් මම චාරු

0: Radio ITN.
1: Even in driving, Shamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genwabita Harina, then Navanimavakin in a Domasu and Tri Vikitim Yantreka, Sadamber Himikaru Kumanda, Adamavatana, Bidwekaka Hatai, Hai Sehatanamai, Pansi Hatanamia.
3: Mamananda, Maram relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: FM 93.5 FM 93.7 ලකන්න

0: என்எல்பி ஹதஹன லங்காவே வெடிம தேகி தின தேகி அவஸ்தா வெடிமலு திரைய என்எல்பி ஹதஹன ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී

0: nastane.
1: ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් බව ජනපති නීතිඥ සංගමයට කියයි. විනිසුරු විශ්‍රාම වයස සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් කරුණක් බව ජනවර්මේ නීතිඥයන්ගෙන් ප්‍රකාශය. ජාත්‍යන්තර සෑම ශ්‍රේණිගත කිරීමකින්ම ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛම තැනට. සෞඛ්‍ය ඉහළ නැංවීමට නව බඳවා ගැනීම කඩින වේ. මාර්ග අනතුරුවලින් මාස 8ට මරණ 1693. ගල්ලඟුරු නිසා විදුලිය නොකපන බවට විදුලි ඇමතිගේ සහතිකය. ඉරානයෙන් අනතුරු ඇඟවීම.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලික හෝ කණ්ඩායමක් අරඹයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති විශේෂ හමුවේදී මේ අදහස් පළ කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ හමුවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 22 ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමුණා. ඊට අදාළව නීතිඥ සංගමයේ අදහස් ආයෝජනා ඉදිරිපත් කිරීමද සිදු වුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ විමර්ශනයේ නඩු පැවරීම සහ අධිකරණ යන සියලු අංශවල ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් සඳහන් කළා. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත් ඉහළ නැංවීමට රජයේ කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
2: සබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතෙන්ට පැමිණෙන්නේ මම සැලකිලි ප්‍රමාණකින් පැමිණෙන උත්සාහ කරේ විවෘත මනසකින්. සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඊළඟ අපේ සභාපතිතුමා කරුණ ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා පුද්ගලෙ මකිසේත්ම ඔබතුමා පුද්ගලෙක් ලෙසල කරන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මාය අදහස බාරගන්නේ. දෙවනු ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න, මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි මිනිහෙක් නෙමෙයි. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. උදාහරණ කියන පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශත. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම් හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්තල යන්න ලෑස්ති. ශේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනෑම වෙනස්කම, වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඒ නිසා මේක වරප්‍රසාද ලෙස සලකන්නේ, මේක සලකන්නේ අධිකරණ පද්ධතියම තියෙන තත්ත්වයේ සිට තව තත්ත්වයකට පරිවර්තනය කිරීම. ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ මම ඔබට කියන්නම්. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. අද මහා අධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහා අධිකරණ නියෝජනය කරන්නේ. කවුරු තමයි ළඟ අභියාචන අධිකරණයේ යම අවස්ථාවක් තිබින්නේ. මම හොයලා බලපුවාම ඒ නඩුව අවසන් අධීරියේ තියෙන්නේ. එහෙනම් එතුමා අපි අභියාචන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් ඒ නඩුවට වෙන බලපෑම මොකද්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම, එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. මම ඉතාවංකව කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නෝවේ.
1: තවදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා.
2: යුක්තිය ඉටුවෙන් ඕනකම තියෙන නඩුව පවරලා නඩුව ඉක්මනින් විභාග කිරීමද නඩුව පැවරීම දක්වා එන ගමනද ඒකත් වැදගත් ඔබතුමාගේ පරිදි. අද අල්ලස්සෝ දූෂණ කොමිස සභාව තිබෙන්නේ කොළඹ එකක තැනක විතරයි. මම අපේක්ෂා කරනවා අල්ලස් කොමිසම සාකා කාර්යාල 24ක් රට පුරා අරින්න. 1,2000ක් අපේ කාඩර් එක ඉන්න පොලිසිය. අද පොලිසියෙන් 72,000යි. මේකෙන් තමයි අපි මේ පරීක්ෂණ විමර්ශන ගැන කාර්යභාරය ඉටු කරන්න අපේක්ෂා කරන්නේ. ඒ නිසාම පොලිසියට අලුතින් 10,000ක් බඳව ගන්න. ඊළඟ විමර්ශනය සඳහා සහාය දෙන්න සහ නඩු කිනීම සඳහා නීතිපති පාර්ලිමේන්තුව. ඇත්තටම නීතිපති පාර්ලිමේන්තුව ප්‍රශ්නයක් තියෙනවා. දක්ෂ අධ්‍යක්ෂ සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳව ගන්න අවසර ලබා දීලා තිබෙනවා. අධිකරණයට එන්න පෙර පූර්ව වැඩ කටයුතු ටික සූදානම් කරනවා. ඊළඟ අධිකරණයේ මොකද්ද මුහුණ දුන්නේ? අධිකරණයට මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වෙන සිල්බුනේ 20 වෙනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. ඒ වෙලාවේ තමයි අධ්‍යක්ෂ සහිත කණ්ඩායම රඳවාගෙන මේ වැඩි කිරීම කරන්න තිබුණා කියලා හිතනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒක පසු එක. මේක කිසිසේත්ම විනිසුරුවන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්ත දෙස බලපු කොටස. ඇත්ත ගත්තොත් මේක පද්ධතිමේ වෙනසක්. මීට කලින් කරලා තියෙන පුද්ගල වෙනසක්, පුද්ගල අනුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන්. මම දැක සමහර අය කියන්නේ දෙසැම්බර් 1ට කලින් පස්සේ බැරිද කියලා මගෙන් අහනවා. දෙසැම්බර් 1ට පස්සේ බැරි කියන එකෙන් ප්‍රශ්නේ තියෙන ප්‍රතිපත්තිමේ ප්‍රශ්නේ ඇක්ටිවිටිනේ. ඉදිරිපත් කරාට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නම් මම ගොඩක් අය දන්නෙත් නැහැ, උගල දන්නවා. මම ඔය තලයේ ඉන්න ගොඩක් අයත් එක්ක මගේ ළඟ ඇසුරක් නැහැ. හැබැයි මම හිතනවා මේ පද්ධතිය වෙනසක් අවශ්‍ය කියලා. අන්නේ පද්ධතියේ වෙනස ඇති කිරීම වෙනුවෙන් තමයි මේ කාර්යය කරන්න කියලා මම. එළිය සංවාදයේ තියෙන තර්කයට ටිකක් ඔබ්බේ. ඒව තියෙන තර්කයේ තුලද නැයිව තියෙන්නේ තර්කයෙන් ඔබ්බට යන බිය ගැනීම ඇතුළේ.
1: 23 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීම කිසිදු ආකාරයකින් අධිකරණ ස්වාධීනත්වයට හෝ නීති ආධිපත්‍යයට බාධාවක් නොවන බව ජනවර්ණමය නීතිඥෝ සංවිධානය ප්‍රකාශ කළා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඉතිහාසය තුල අධිකරණ ස්වාධීනත්වය විනාශ කිරීමට දායක වූ විපක්ෂ කණ්ඩායමලට වර්තමානයේදී අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කිරීමේ කිසිදු අයිතියක් නැති බවයි ඔවුන් පවසන්නේ. එහිදී අදහස් පළ කළ නීතිඥ ධම්මික හෙට්ටියගොඩ මහතා
3: එක් එක් කණ්ඩායම් විසින් මතයක් පතුරවනවා. ගරු විදුහල්පතිතුමාගේ වයස තව වසර දෙකකින් දීර්ඝ කිරීම එක් පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන වට කරගෙන පහර දෙනු. මේක එහෙම තත්ත්වයක් නෙවෙයි. මේක අපි බලන්න ඕන නීතිය ඇහෙන් මේක ඇත්ත මොකද්ද කියලා. ඒකට ඒක හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ වසර දෙකකින් ඉස්ලාමික කාලයේ දීර්ඝ කිරීම පමණක් නෙවෙයි. මේහා සමගාමීව යනවා මහාධිකරණවල සිට පහළට. ගරු විනිශ්චයකාරතුමන්ලාගේ සංඛ්‍යාව වැඩි කිරීම සහ වයස දීර්ඝ කිරීම. ඒතකොට මේ දෙකම එකවර වෙලා තියෙනවා. දැන් ඔබතුමන්ලා දන්නව ඇති ආණ්ඩුකම ව්‍යවස්ථාවෙම තියෙනවා අධිකරණයේ කටයුතු වලට බදියක් වීමක්. ඒ අධිකරණයට අපහාස කිරීමක්. ඒ අධිකරණයට අපහාස කිරීම සිද්ධ වෙනවා දැනට මේ විපක්ෂයේ කණ්ඩායම් විසින් මේ කරගෙන යන වැඩේ.
1: නීතිඥ නවරත්න බණ්ඩාර මහතාද එෙහිදී අදහස් පළ කළා.
4: මම දැක්කා මේ ඊපරේදා විපක්ෂයේ කණ්ඩායමක් කියනවා තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. ඒ නිසා මේ 22 වෙනි සංශෝධනය ගෙනාවාම අධිකරණයට යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. හැබැයි මම අහන්න කැමති තමන්ගේ නඩුව කියන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් කාට හරි ගමට දාලා තියෙනවද? නෑ. මේක දාලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ, ඒ වගේම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සහ මහාධිකරණ දිසා අධිකරණ මහේත්‍රාත් අධිකරණ ඒ සියලුම විනිශ්චයකාරවරුන්ගේ ඉස්ලාමික වයස අවුරුදු දෙකකින් ඉදිරියට ගෙනියනවා. එතකොට තමන්ගේ නඩුවක් වෙන්නේ නැහැ. මේ කාගේවත් නමට දාලා නැහැ. උදේගම්මන් පිළ ගුණපුනා කියනවා මේ නඩුව විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු විනිශ්චයකාරවරයෙකුට බෑ කියලා. මේ විපක්ෂයේ බය වෙලා තියෙන්නේ ඇත්තටම වෙන කාරණයක් නිසා නෙවෙයි. මේ එල්ලෙන්ට වැල් නැතු ඉන්නවනේ විපක්ෂයට යන්නේ නැමන්නේ නැහැ. මොකක් හරි කාරණයක එල්ලෙනවා. පොදු ජන එක්සත් පෙරමුණ මේ මෑතකදී මහනුවර රැස්වීමක් කියලා කියනවා. මේක අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල පහරක්. මේගොල්ලන්ට මේ අයිතියක් තියෙනවද මෙහෙම කියන්න? සිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය පන්නලා දාලා තමුන්ගේ ගෙදර හිටපු මහාන් පීරිස් අග්‍රනිශ්චකාර කරපු පක්ෂයක නායකයේ හිටියේ සම්පූර්ණ අධිකරණ ස්වාධීනත්වය විනාශ කරපු පක්ෂයකට කිසිම අයිතියක් නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනයට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම පමණක් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙනවා විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරන එක. ඒගොල්ලෝ එක කෑල්ලක් විතරක් අල්ලගෙන දඟලනවා. මේකෙදී ඇත්තටම විනිශ්චයකාරවරු වැඩි වෙච්චාම දැන් තියෙන ප්‍රශ්නේ විනිශ්චයකාරු ප්‍රමාණවත් පිරිසක් නැහැ. ඒක නිසා තමයි නඩු ප්‍රමාද වෙන්න හේතුව. විනිසුරු සංඛ්‍යාව වැඩි කරපුවාම නඩු ඉක්මනින් විභාග කරන්න පුළුවන්. ඒක නිසා මේ 22 වෙනි සංශෝධනය ගෙනෙහිම කිසිම ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයටවත් නීති ආධිපත්‍යයටවත් කිසිදු බාධාවක් නැම එක අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් හැටියට මම ප්‍රකාශ කරනවා.
1: සමාජ ආර්ථික ආදී ලොව සෑම දර්ශකයකින්ම ශ්‍රී ලංකාව 2024 වසරේ සිට ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු ආසියාවේ කැපිපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම වර්ධනයන් අත්පත් කරගෙනමින් සිටිනවා. ඉතිහාසයේ කිසිදු වර්ධනයක් අත්කරගෙන නැතිබූ දර්ශකවලින් පවා ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට හැකිවීම විශේෂත්වයක්. ගෝලීය සාමදර්ශකයේ 2027 වසරේදී සියවන ස්ථානයේ හිමිවූ ශ්‍රී ලංකාව මේ වසරේදී 67 වන ස්ථානයට පත් වුණා. දකුණු ආසියාවේ දෙවන වඩාත් සාමකාමී රට ලෙසයි ශ්‍රී ලංකාව සැලකෙන්නේ. ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ දූෂණ සංජානන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගත්තා. 2024 වසරේදී 121 වන ස්ථානයේ පසු ශ්‍රී ලංකාව 2025 වසර අවසන් වන විට 107 වන ස්ථානයට පත් වුණා. හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වසරේ 94 වන ස්ථානයට පත්ව සිටිනවා. 2024 වසරේ සහ 2025 වසරේ 96 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පැවතුණා. ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමලින්ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. මානව සංවර්ධන දර්ශකයට අනුව හිමිව තිබෙන්නේ 89 වන ස්ථානයයි. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ 2024 වසරේ 150 වන ස්ථානයේ පසු ශ්‍රී ලංකාව මේ වසරේදී 134 වන ස්ථානයට පත් වුණා. ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ අනුවද වර්ධනයක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ලෝක බැංකු ආදායම් වර්ගීකරණයට අනුව මෙරටේ ප්‍රගතිය සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. මේ වසරේ ජූලි පළමුවනදා වන විට ශ්‍රී ලංකාව නැවත ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කළා. ආයෝජක සම්බතා සහ ණය විනිවිද භාවය අතින්ද ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පැසසිය යුතු මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවාවේ මානව සම්පතින්ගේ පියවීමට කඩමින් බඳවා ගැනීම සිදු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ වග් චිකිත්සක උපාධාරී වෘත්තිකයන් 52 සහ විකිරණ ශිල්පී අනුස්ථානයේ සමායෝජනය පුහුණුවට උපාධාරින් 64 දෙනෙකු බඳවා ගැනීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් වර්තමානයේ සෞඛ්‍ය සේවාව පුළුල් කරමින් සිටින බවට අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සෞඛ්‍ය සේවයට එක්වන සෑම අයකුම සුවහසක් ජනතාවගේ ජීවිත සුවපත් කිරීමට සහ නිරෝගී කිරීමට දායකත්වයේ දුර්ලභ අවස්ථාවක් ලෙස මේ සැලකිය යුතු බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ. විභාග කේන්ද්‍ර ප්‍රවේශයකින් ඔබට ගොස් සිසු කුසලතා නිර්මාණශීලීත්වයේ අධ්‍යක්ෂ මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පෙන්වා දුන්නා. ඒ 250 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වයේ ශ්‍රී ලාංකික ඇමරිකානුකෙන් උගත හැකි පාඩම් මෙන් පැවති මහජන දේශනෙට එක්මෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ විභාග වෙනුවට සිසු ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යක්ෂ මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් හඳුන්වා දීම බවයි අගමැතිවරිය සඳහන් කළේ.
5: While we all complain about our exam system, I think we also have to acknowledge that
6: දැනට ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපන සහ ඇගේම් ක්‍රමවේදය තුළ ඇති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබට ගොස් සිසුන් සඳහා ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යක්ෂ මත පදනම් වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වා දීමයි. පවතින අධ්‍යාපන පද්ධතිය ඇති සාර්ථක දේවල් ඉවත් නොකරන අතර එම පද්ධතිය තුළින් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වූ පරම්පරා කරණාවක් පිහිව තිබෙනවා. වර්තමානයේ සහ අනාගතයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඒ නවීකරණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණයි. නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැප වී සිටිනවා.
5: An acceptance and so there's a lot of changes that we are proposing.
1: මාර්ග පද්ධතියට වැඩි වශයෙන් යතුරු පැදික්වීම අනතුරු ඉහළ යාමට හේතුවක් බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා. මේ වසරේ මාර්ග අනතුරු 1605ක් සිදුව තිබෙනවා. ඉන් 1693 දෙනෙක්ම මියකු සති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.
7: ගිවාසර සාපේක්ෂව මේ වසර ගත්තොත් එහෙම මාර්ගරි අනතුරු 79ක් සහ මියගිය සංඛ්‍යාව 88ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය දැන් පහුගිය කාලේ සාපේක්ෂව බලනකොට අඩු වීගෙන යනවා. මොකද විශේෂයෙන් පොලිස්පතිතුමා ක්‍රියාත්මක කරපු උපාය මාර්ග සැලැස්ම යටතේ 20%ක් බරපතල සහ මාර්ග අනතුරු අඩු කිරීමේ පළාත් මට්ටමින් කොට්ටාස මට්ටමින් දිසා මට්ටමින් කරපු සැලැස්ම යටත් දැන් ගැඹුරු අඩුවීමක් අපිට නිරීක්ෂණය කරනවා. මරණ සංඛ්‍යාව 1693 අපි ගත්තොත් එහෙම පදිකයින් 555ක් මරණයට පත් වෙනවා. යතුරු ප්‍රතිකරවණි 603යි. දැන් ගිය වසරේ වැඩි ප්‍රමාණයක් මිය යන්නේ පදිකියෝ. මේ වසරේ වැඩි ප්‍රමාණයක් යතුරු ප්‍රතිකරවණි මිය යෑමක් අපි දකිනවා. පසු ප්‍රතිකරවණි 119ක්. ඒක තවත් බරපතල කාරණාවක්. පා ප්‍රතිකරවණි 115ක්, රියදුරන 136ක්, මගීන 162ක් ආදි වශයෙන් තමයි මෙම අනතුරු සිද්ධ වෙන්නේ. වාහන ලංකාවේ තියෙනවා 192ක්. මේකෙන් ගත්තොත් එහෙම මිලියන් 5.2 තියෙන්නේ යතුරු පැදි. ඒ නිසා අපි දකින දෙයක් තමයි මාර්ග පද්ධතියට එකතු වෙන යතුරු පැදි ශීඝ්‍ර වැඩි වීමක් අපි දක්වනවා. 18ට අඩු ළමයි, 18ට වැඩි තරුණ මේව පාවිච්චි කරන්නේ මේ යතුරු පැදි අධික වේගයෙන් යන්න. ඊට පස්සේ කියලා විසික් වෙලා ගිහලා ඉස්සරහින් එන වාහනට යට වෙලා මැරෙන්නේ. එහෙම නැත්නම් පිටිපස්සෙන් එන වාහනට යට වෙලා මැරෙන්නේ. ඒ කියන්නේ මේක තමයි ප්‍රධාන වශයෙන් මේක හේතු වෙලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ තරුණයන්ට කියන්නේ යතුරු පැදි පදිනවා නම් අධික වේගයෙන් යන්න එපා කියන කාරණාව. මේවා මේ රේස් පදින්නවත් අනිරෝධයේ යන්නවත් නේ මේවා ගෙනත් දීලා තියෙන්නේ. ඉදිරියේදී අපි මේ මාරක බරපතල අනතුරු ඇතුළු සියලු අනතුරු අඩු කර ගැනීම තමයි රතවාන පොලිසිය හැටියට බලාපොරොත්තු වෙන්නේ.
1: ගල්ලංගුරු හිඟවීමක් මත කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළා. ලක්විජේ බලාගාරින් විදුලිය ජාන්නේ කිරීම අඛණ්ඩව සිදු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරමින් හෝමාගම ග්‍රීඩ් උපපොල ඉදිකිරීම කටයුතු අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එම අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ව්‍යාපෘතිය 2028 වසරේදී අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මේ ගම් ප්‍රදේශයේ ග්‍රීඩ් උපපොලක් ඉදිකිරීමට නියමිතයි.
8: මේ දවස්වල ලොකු කතාවක් යනවා, කැට තියලා කියනවා සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ අනිවාර්යයෙන්ම විදුලි කැපීමක් තියෙනවා කියලා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ අයම අප්‍රේල් මාසෙත් මේ විදිහටම විදුලි කපන්න වෙනවා කියන එක කිව්වා. හැබැයි අපි හොඳ කැපවීමක් කළා රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දෙන්න කටයුතු කරා. ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට තිබුණේ අපිට ලක්විජේ බලාගාරය සඳහා අවශ්‍ය වෙන ගල්ලඟුරු සම්පාදනය කිරීම, මෙට්‍රික් ටොන් 2.28 ලබා දීම සඳහා සැපයුම් කරුවන් වෙනුවෙන් කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ මුල් සති දෙක ඇතුළත පළවෙනි නැවගත කිරීම ලබා දීලා ඉවරලා ලක්විජේ බලාගාරයේ කිසිම විදියකින් බාධාවකින් තොරව විදුලි සැපයීම සඳහා කටයුතු කරනවා කියන එක ඒ සහතිකේ මේ වෙලාව ලබා දෙන්න පුළුවන්. අපිට මතකයි අර හදිසි මිලදී ගැනීම නැවගත කිරීම පහෙන් පස්සෙනි නැව ගල්ලංගුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබෙච්ච නිසා අපි ප්‍රතික්ෂේප කරා. හැබැයි මේ සමාගම දැනට අපි පොරොන්දු වෙලා තියෙනවා ඒ ප්‍රතික්ෂේප කළ නැව වෙනුවට වෙනත් විකල්ප නැවක් අගෝස්තු මාසයේ අවසානයේදී නැත්නම් සැප්තැම්බර් මාසයේ මුල වෙනකොට අපිට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එනිසා මේ රටේ ජනතාවට මේ වෙලාවේ සහතිකයක් දෙන්න කැමති කිසිම විදියකින් ගල්ලංගුරු හිඟවීම කියන කාරණේ මත විදුලිය විසන්දීමක් විදුලිය කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඛණ්ඩ විදුලි සේවාවක් සැපීම සඳහා වන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන් කියලා.
1: ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලංකා විශිෂ්ට රාජ්‍යයක් බවට පත් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. දෝෂිත දේශපාලඥයන් පිරිසක් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද වත්මන් රජ්‍ය නීතියේ ස්වාධීනත්වයේ උපරිම ලෙස ආරක්ෂා කර ඇති බවට ලෝකයේ පිළිගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ හොරණ මිදෙල ප්‍රදේශයේ පැවති ජාතික ජනබල වේගයේ ජන හමුවකට එක්වෙමින්
9: ආර්ථිකේ මැජික් කරන්න බෑ. කලින් මැජික් කරපු නිසා තමයි වැටෙනකොට තොස් ගාලා වැටුනේ. අපි එහෙම නෙමෙයි, මේක ස්ථාවර කරලා තියෙන්නේ පදනම ශක්තිමත්. ඒ පදනම ශක්තිමත් නිසා ඒක දිත්ත වගේ දැවැන්ත සුලිකුණාට උඩත් හොලවන්න බෑ. මැද පෙරදිග අර්බුදයකට

0: කණ්ඩායම් විවිධ වේෂෙන් ඉන්න අය. ඒගොල්ල පහර දෙන ස්ථාන ටිකක් තියෙනවා. ඒ උලක් කරනවා පොලිස් ප්‍රතිවරයා. ඉලක් කරනවා CID ගේ අධ්‍යක්ෂවරයා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එයා ඉලක් කරනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඊට පස්සේ මේ ටික ඉවර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයේ නඩු පැවරීගෙන එනකොට දැන් අධිකරණය ටාගට් කරනවා. ඔබට පේනවා විවිධ දේශපාලන කඳුරුල හිටපු අය එක අත්තේ වහලා තිනවා නඩු ගැන එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ? නීති හරියට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. යහපාලන ආණ්ඩු තියෙන කාලෙම උසාවියට කෙනෙක් ගෙනාවාම බන්දනාගාර බස් එකකට නගින්න හිනාකට පුරවගෙන අද්ද කුස්සගෙන. දැන් එහෙම නැහැ. ඇයි? දැන් දන්නවා හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා ඔය විපක්ෂ මන්ත්‍රීවරු මොනතරම් බෑන්ග්‍රි ගහගෙන ගියත් මේ ආණ්ඩුව අධිකරණත තියෙනවා කියලා ඒක කවුරුත් පිළිගන්නේ නැහැ.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මාතර සම්පකාර ග්‍රාමීය බැංකු තැන්පත් කරවගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ගණතුනුකරුවන්ගේ ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
2: මේ වසරේ 2026 මාර්තු අග අප්‍රේල් මාසය වෙනතේ කිසිදු ගැටලුවක් නැතුව තැන්පත්කරුවන්ට තමන්ගේ තැන්පත් මුදල් වලට තිබෙන අයිතියත් ඒ වගේම ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කිරීමේ නිදහසත් ක්‍රියාත්මක වුණු මාතර විවිධ සේවා සමුපකාර සමිතිය මේ මොහොත වන විට අකර්මණ්‍ය වෙලා තිබෙනවා විවිධ ප්‍රබලයින්ගේ සහ බලවතුන්ගේ බලපෑම තුළ. මේ අයට මෙයාගේ මුදල් ලබා ගැනීමේ කිසිදු ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන්ම සමුපකාර ශේෂ්ත්‍රයේ බාර අදාළ බලධාරීන්ට අපි කියන්න කැමති මේ ප්‍රශ්නයට රජයේ අවධානය වහාම යොමු කරලා මේ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ ප්‍රාග්ධනය ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන්නට කටයුතු කිරීම අනිවාර්යයෙන්ම රජයේ වගකීම.
1: රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයින පුරා ආරම්භ වෙනවා. සමාරම්භ කුසව දෙකක් මදුරන්කුලයේදී සහ අඟනකොල පැලසේදී හෙට පැවැත්වෙන බවයි නියෝජ්‍ය මාධ්‍ය රුවන් සෙන්රත් මහතා සඳහන් කළේ.
3: රටේ ඕනම වැඩක් කරද්දී අපි රජයේ ජනතාවාදී රජයක් විදිහට ජනතාව සම්බන්ධ කරගෙන ඒක තමයි අපේ සැලැස්ම. අමාත්‍යාංශ ලෙස ව්‍යාපෘති ගණනාවක් රටේ ක්‍රියාත්මක වෙන අතරවාරි මේ 14 වෙනිදා අපි පළාත් පාලනයතුන ආදායම් උත්පාදන ව්‍යාපෘති ජාතික වැඩසටහන ආරම්භ කරනවා. මිලියන 2500ක් අපිට වෙන් වෙලා තියෙනවා අමාත්‍යාංශයට අඩු ආදායම් ලබා පළාත් පාලනයතුනට තමන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා ව්‍යාපෘති ආරම්භ කරන්න අපි 14 සමාරම්භක වැඩසටහන තිබෙනවා. ගරු අමාත්‍යතුමත් අපි කවුරුත් සම්බන්ධ වෙනවා රට පුරාම. ඒ වගේම තමයි ජාතික වැඩසටහනකදී අපි ග්‍රාමීය පාලන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා පාලන 880ක් මිලියන 2050ක් මේ වසරේ වෙන් වෙලා තිබුණා. එයින් 100ක වැඩ ආරම්භ කරා මීට සති දෙකකට කලින්.
1: දිස්ත්‍රික් හතකට අදිනේ සිරුරට දැනෙන උණුසුම් කාලුණු තත්ත්වයක් පවතින බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නියගේ හේතුවෙන් දිස්ත්‍රික් තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9කට අයත් පවුල් 12182ක් පිරිසක් පීඩාවට පත් වුණා. පානීය ජල අර්බුදයක්ද මතුව තිබෙනවා. අම්පාර, මොණ්ඩාගල සහ බදුරණ දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට පානීය ජල අර්බුදය මතුව ඇති බවයි වාර්තා වන්නේ. පීඩාවට පත් ජනතාවට බාධාවකින් තොරව පානීය ජල ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. යාල, වේල්පත්තුව, කුමන සහ බූන්දල යන වනෝද්‍යානවලට බෞසමගින් ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. සූර්යබලයෙන් ජලය ලබා දෙන පද්ධතියක් සහ නල පද්ධතියක්ද වනෝද්‍යානවල පිහිටවීමට බලධාරීන් කටයුතු කළා. වියලි කාලගුණ හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව්රැස්සකම ජලය සීක්‍රෙන් පහත යමින් පවතිනවා. බස්නාහිර, සබරගමු සහ වයම් පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය ඒ සභාපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. සියලු පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන කසල කල්මනාකරණ නම් වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීමද සිදු වුණා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති කල්මනාකරණ අංශයක් ජනාධිපති කාර්යසාධයෙන් තුළ පිහිටවීම කෙරෙහිද අවධානය යොමු තිබෙනවා. තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත්කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසල කල්මනාකරණය, උද්‍යාන නිසි පරිපති සංස්කරණය ඇතුළු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාරම්භක සටහන් කරමින් කප් සිටුවීම සුබ මොහොතෙන් සිදු කෙරුණා. සිව් මහා දේවාල, අභ්‍යන්තර පෙරහැර,

0: අද සිට ලබන 17 වන දක්වා පැවැත්වෙනවා. ලබන 18 වන සිට 22 වන දක්වා කුමල් පෙරහර පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ ලබන 23 වන. 27 වන දක්වා ඒ බීතී සංචාරය කරනවා. ලබන 28 වන දිය කැපීමෙන් පසු දහවල් පෙරහර පැවැත්වීමට නියමිතයි. 28 වන පස්වරුවේ පෙරහර මංගල්‍ය සාර්ථකව සිදු කළ බවට දේවන් නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පෙරහර සංදේශ භාර දීමෙන් අනතුරුව මංගල්‍ය නිමාවට පත්වනවා. ලබන සතියේ සිට රජයේ සහතික මිලට වීමල දී ගැනීමට හැකිවන බව සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කළා. වීමල දී ගැනීමට රජයෙන් ණය පහසුකම් ලබා දීම හේතුවෙන් ඒ සඳහා පහසුකම් ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමේ සභාපති යුකේ සේමසිංහ මහතා අදහස් පළ කළා.
1: භාණ්ඩාගාරය හරහා එහෙම නැත්නම් දිසාපති හරහා එම මුදල් ලබා දීම සඳහා ඍජු ක්‍රමවේදයක් සකස් කරන්න කියන ඉල්ලීම වීමෝල් හිමියන් විදිහට අපි සිද්ධ කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපතිවරයා ඒ කාරණාව ඉතාමත්ම හොඳින් තේරුම් අරන් අපට මහා භාණ්ඩාගාරයේ මුදල් ඍජුවම දිසාපතිවරු හරහා සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ලබා දීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරන්න කටයුතු කළේ. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන්ට මෙම ණය මුදල් ලබා දීමේදී අසාධගත තත්ත්වයේ කිසිසේත්ම බලපාන්නේ නැහැ. වීමෝල් කර්මාන්තකරුවෙක් විදියට වීමෝල් හිමියෙක් විදියට ඔවුන්ගේ කර්මාන්තයේ නියැලෙන්නේ නම් ඔවුන්ට මෙම මුදල් ලබා ගැනීම සඳහා අවකාශය උපරිමයෙන් තිබෙනවා. අපි හිතනවා එළඹෙන සතිය ඇතුළත මෙම ක්‍රියාදාමය ආරම්භ වුවොත් රට පුරාම නාඩු වී කිලෝවක් රුපියල් 120ක මිලකට යටත්ව මේ සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන් වී මිලදී ගැනීම ආරම්භ කළොත් මහා පරිමාණ වීමෝල් හිමියන්ටත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා රුපියල් 120ක මිලකට යටත්ව වී මිලදී ගන්න. එසේ සිද්ධ වුණොත් පසුගිය කාල වකවානුව තුළ වී සම්බන්ධව තිබුණු එම වෙළඳ මාපියාව වෙනස් වෙලා විශේෂයෙන් ගොවියට සාධාරණ කිෂ්ඨ වෙයි කියන දේ අපි දකිනවා.
0: යුද්ධයේදී ඉරානයේ වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කරනු ඇති බවට එරට උත්තරීතර නායකයාගේ දේශපාලන උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් රසූල් සනිරාඩ් සඳහන් කළා. දිව්‍යන්ගේ කැමැත්ත මත අනාගත යුද්ධයකදී එලෙස සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. හෝමු සමුද්‍ර සන්ධියේ අයිතිය සම්බන්ධයෙන්ද ගැටලුවක් නොමැති බව ඉරානය සඳහන් කළා. ආසියා නෙට්බෝල් ශුරතා තරගාවලියේ මාලදීවෙන් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ 78-33 ලෙස. තරගාවලියේ මූලික වටේදී ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයේ මෙයයි. මීට පෙර පැවති තරගවලදී ඉන්දියාව සහ මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව සඳහා පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 198ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 71යි. ජේක් වෙදරල්ඩ් ලකුණු 23ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 22ක් ලබා ගත්තා. පන්දු වීමේදී හසන් මහමුද් ලකුණු 55කට කඩු 6ක් බිඳ හෙළුවා. පිරිතුරිමර ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුල්ලක් දෙමි ලකුණු 96ක් රැස් කරගෙන සිටිනවා. ජනතා වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් බව ජනපති නීතිඥ සංගමයට කියයි. මිනිසුරු විශ්‍රාම වයස සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් කරුණක් බව ජනවර්මයේ නීතිඥයන්ගෙන් ප්‍රකාශයක්. ජාත්‍යන්තර සෑම ශ්‍රේණිගත කිරීමකින්ම ශ්‍රී ලංකාව ලෝක ප්‍රමුඛම තැනට. ඉරානින් අනතුරු ඇඟවේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: సంతతియ తహర
1: సమానుగ్రహాయ
2: కోటి ఎకులహి దాన నిదాన లోతరాయ 10 లక్షే ప్రతమ త్యాగ 20 లక్షే విల రూపియా లక్షే 3000 100 డబుల్ విల కోటి ఎకులహి దాన నిదానేట రూపియా 40 కొదట మేతి
3: లాంకే విశ్వాస దిను మార్క్స్ పెన్ సమూహ వ్యాపారే వితిన్ గేన్ పాపి తహరిన దెన్ నవ నిమావకిన్ ఎన డోమా స్వాంక్రి వికటిమి యంత్రేక సాదంబర్ హిమి కరుణ కుమన్న అదుమ అవతన్న 0117679579
4: மாலவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சததிய தஹர சததிய தஹர
5: சுப சந்தியாவக் ஆதரணீய தவசக்க வட்ட ஒவ தன்னவத දරුණුම සටන් වලට මුහුණ දෙන්න ලැබෙන්නේ හොඳම සටන්කරුවන්ට කියලා. සමහර වෙලාවට මුහුණ දෙන්න ලැබෙන ගොඩාක් බරපතල ප්‍රශ්නවලදී, කරදරවලදී, පැත්තකට වෙලා අසරණ වෙලා මුහුණ නරක් කරගෙන, රවි කියන්නේ මුහුණ එල්ලගෙන, හරීම කනසල්ලෙන් හිතනනේ දෙයනේ මටමයි මෙහෙම වෙන්නේ, ඇයි මටම මෙහෙම වෙන්නේ, මට විතරක්ද මෙහෙම වෙන්නේ කියලා නේද? ඒ වුණාට හිතලා බලන්න ඔබ කොයිතරම් දක්ෂද කියලා. ජීවිතේ මෙච්චර කාලයකට ඒ විදිහට ඔබට ආව හැම ප්‍රශ්නකටම ඔබ උත්තරයක් හොයාගත්තේ නැත්ද? හොයාගත්ත නේද? ඒ කියන්නේ මේ සබදාහම දන්නවා ඔබට ඕනෑම අන්දමක ප්‍රශ්නයක් කොයිතරම් බරපතල විදිහට ඉදිරිපත් වුණත් ඒකට උත්තරයක් හොයාගන්න තරමට ඔබ දක්ෂයි කියලා. ඉතින් ඔබ දක්ෂ නිසායි ඔබට මේ විදිහ ප්‍රශ්න එන්නේ. නිසා මේ ලෝකේටම ඔබ හරි වාසනාවක්, ඔබ හරි ශක්තියක්. ඒ නිසා ඒ ශක්තියේ වාසනාවෙන් ලෝකේට ලස්සන දෙයක්, වටිනා දෙයක් කරන්න අද දවස තුළදී ඔබට ඉඩකඩ ලැබුණත් එහෙනම් ගොඩක් මහන්සි ඇති. ඉතින් අද වැඩ කරලා මහන්සිය දැනෙන ඔබට හෙට වැඩ කරන්න තව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ආවදත් රැ 9 වෙනකල් ඔබත් එක්ක ආදරෙන් සඳතිය ධාරතලදී මේ ආදරය සතුට බෙදා හදා ගන්න. වැඩිම අමාරු අභියෝග හමු වෙන්නේ, මුණ ගැහෙන්නේ, එහෙම නැත්නම් අසීරුම ඉලක්ක ලැබෙන්නේ දක්ෂ සටන්කරුවන්ට කියන තර්කයට ඔබතුමිය එකඟද නැත්ද?
6: හොඳ නාවිකයෙක් සකසන්නේ කුණාට පෙරුණු මොහොතක් නේ මොනික.
5: අන්න
6: නිකම්ම ඔහෙ තිබුණා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි වල්පැලයි මල්පැලයි දන්නවනේ. අපි මල්පැලවලට කොච්චර සාත්තු කරත් වතුර ගැස්සක් කුලකක් ආවත් මල්පැල ටික නැටෙනවා, නැති වෙලා යනවා. හැබැයි වල්පැල තියෙනවා. මොකද වල්පැලට කවුරු සාත්තු කරන්නේ නැහැ. වල්පැලට සිද්ධ වෙනවා තමන්ම තමන්ගේ පැවැත්ම හදාගන්න. එහෙනම් ගැඹුරටම මුල් ගිහිලා වතුර තියෙන තැන් හොයා ගන්න, පොළව හයියේ ගල්ලා ගන්න. මොකද අපි එකට කෝටුවක් ගහලා හරි අපි එකට පොඩි තල්ලුවක් දෙන්නේ නැහනේ. අපි මල් පැලයක් හදනවා නම් ඒ මල් වලට යන්න වෙන වෙන පන්දලම් හදලා එක එක ඒවා කරනවා. එහෙම කරන්නේ නැහැ. හැබැයි වල් පැලේ හින්දා දන්නවා තමන්ට කිසිම උදව්වක් නැහැ කියලා. ඒ අභියෝගයම තමයි වල් පැලේ ඉතා ශක්ෂීකව හදන්නේ. ඒක වල් පැලයක් කියලා තීරණය කරන්නේ අපි මිසක් පැලේ නෙමෙයි. පැලේට එක පැලයක්මයි එයා ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි තමයි මේවා වෙන් කරලා හුරතලේට හදලා සමහර දේවල් වලට ඒ අයගේ තියෙන අනන්‍යතා ශක්තිය නැති කරන්නේ. එහෙනම් අනන්‍යතාවක් එන්න නම් ඔබ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙනකොට තමයි ඔබ ඇතුළ තියෙන ශක්තියතාව හඳුනාගන්නේ. එහෙනම් මම තවදුරටත් කියන්නේ මල් පැලයක් වෙන්න කියලා. මොකද මල් පැලේ මල් පැලයකට මලක් පුබුදවන්නත් උත්සාහ කරවන්නේ අපි දෙන සාත්තුව. වල් පැලේ පුබුදන මලට අපි මිලක් නියම කරේ නැති වුණත් ඒ මල පුබුදවන්නේ හුඟක් අමාරුයි.

0: දහර සමග ලකනහගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උත්‍රායි මණ්ඩලය සමගින් ඩෝමාසන් ග්‍රේවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: අපි සඳදිය දහර තුළින් හමු වෙනවා. ඒචරේ හංසමාලාරීටි ගහපල අදත් ගෞරවනීය සහභාගීත්වය ලබා දෙනවා සඳදිය දහර වෙනුවෙන් එතුමිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජාන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය කලසයි වර්තමානයේ වන විට කටයුතු කරන්නේ. අපි මේ චිත්‍රපට ගීතයකින් තමයි අද සඳදිය දහර ආරම්භ කරන්නේ. උපුල් ශාන්ත සන්නස්කර ලියු වසාන සිහිනය නවකතාව සෙනේෂ් දිසානායක බණ්ඩාර සිනමාවට අරගෙන එනවා ආදරණීය වස්සානේ කියලා. රොෂාන් රවීන්ද්‍ර, චතුරිකා පීරිස් මේ චිත්‍රපටේ රඟපානවා. ඉතින් ජනප්‍රිය ගීත කීපයක්ම මේ චිත්‍රපටයට එකතු කරගන්නවා. එයින් එක් ගීතයක් තමයි අද අපි සඳදිය දහර ආරම්භයට තෝරගෙන තියෙන්නේ. මේ ගීත ලියන්නේ උපුල් ශාන්ත සන්නස්කලමයි, නවරත්න ගමකේ සංගීතවත් කරන්නේ අතුල සමිතා. ගීතය ගයන්නේ සඳ එබෙන්නපා තරු සිදුරු වසා.
2: මේ ගීතය චිත්‍රපටයට ඇතුළත් කරන්න කලින් මොනිකා දොරට වඩින උපුල් ශාන්ත සන්නස්කලයන්ගේ මේ නවකතාව නැවතත් රීලෝච් කරන අවස්ථාවේදී පම්මිට කලට සඳහන් කරලා තියෙනවා මේ මහරිකම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී. ඒ ඊටත් කලින් මෙය පොතක් බවට පත්වෙන්න කලින් මට මතකෙට අරලිය පත්තරේ, අරලිය කියන්නේ යවුන් යෞවනියන් වෙනුවෙන් පළ කෙරෙනු පුවත්පතක්. ඒකේ සතිපතා කොටස් වශයෙන් පළ වුණා. ඒ පළවෙද්දි මේ කවිය ඒ පත්තරේ තිබුණ මම කියවලා දැකලා තියෙන කෙනෙක්.
0: ඊට පස්සේ දුටු සාක්ෂි,
2: ඇසින්දුට සාක්ෂිකාරිණියා. ඊට පස්සේ මං විටස් කෙනෙක් වෙනවා. අර උත්සවේදී මේ ගීතේ පළමුවරට දොරට වඩින වෙලාවෙදිත් ඒ ගීතය අහනවා. කැසට් පටයයි CD තැටියයි දොරට වඩිද්දි. පසුව තමයි එහි, ඒ කියන්නේ මෙහි අඩංගු මේ චිත්‍රපට අඩංගු ගීතවලින් පළවෙනි තේමා ගීත හැර අනිත් සියලුම ගීත
0: කලින් නිර්මාණය වෙලා
2: අතිශය ජනප්‍රියත්වයක් ජනාදරයකට පත්තුණු ගීත රූපරාම සහිතව දකින්නේ චිත්‍රපටයේදී. ඒ නිසා මේ ගීතය ඇතුළෙත් අපිට දකින්න හැමන අර යෞවන ප්‍රේමී පාසල් ප්‍රේමයක් මේක. ඒ සොඳුරු ඉසව් මේ ගේපද රචකයා අපූර්ව ආකාරයෙන් ස්පර්ශ කරලා තියෙනවා. සඳ එබෙන්න එපා තරු සිදුරු වසා අඳුරු නෙතු තාරකා හඬවා සත්සියක් සියපත් මතින් මුදු සුවඳ හමනා මතක සුවගෙනෙන මේ සඳට එබෙන්න එපා කියනවා තාරකා ඇස් වහලා. තාරකා ඇස් වැහුනොත් නෙතු තාරකා හඬනවා. ඉන් පරිසර සුන්දරත්වය අතර මේගොල්ලෝ ඉන්නේ ප්‍රේමේ රසාලිප්ත මොහොතක. මතක සුවේ තමයි මේ ඕන ජීවත් කරන්නේ. ලස්සන වචනයක් කියන ඔබ ළඟ නිසා පින්සිත පුරා. අපි කලින් සතියෙත් මෙහෙම හවුවා ඔබ ළඟ ඉන්න තප්පරය කොච්චර වටිනවද කියලා. අපි ආදරය කරන කෙනා අපි ළඟ ඉන්නකොට මොනික අපේ හිත තෘප්තිමත් වෙනවා. ඒ කෙනා මේ මිනිස්සෙක්ම වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට සත්තු සිව්පාව පවා වෙනවා. මේ අර පහුගිය දවසක ආන්දෝලනාත්මක තත්යකට පත්වරන්නේ පුංචි දැරියක් අර ඉත්තෑවෙක කරන මේක ලංකාවේද එහෙම නැත්නම් බංග්ලාදේශයේද කියලාත් බලන. එතකොට ඒ වීඩියෝ පටවල ඇය ඒ ඉත්තෑව කියන සතාට අපි කැමති වෙන්නේ නැහැ. අපි තෝරාගත්ත සත්තු ටිකට විතරනේ කැමති වෙන්නේ. මම මේ ළඟකදී දැක්කා මේ ඉතා ලස්සන කියවීමක්, ලස්සන කමෙන්ට් එකක් දැක්කා FB එකේ දාලා තිබුණු. මිනිස්සු අපි කැමති දේවල් කරන අයගෙන කැමති පැත්තට කතා කරන්නේ මොනිකා. එතකොට ඔහු කියනවා ඒක හරියට පූස්තියරිය වගේ කියපු කෙනාගේ නම් මතක නැහැ, ඒකට සමා වෙන්න. ඔහු කියනවා පූසා මීයෝ අල්ලනකොට අපි පූසගේ පැත්තේ, හැබැයි පූසා ලේනේ කැල්ලපු දාට අපි ලේනගේ පැත්තේ. අපි කැමති විදිහට පැත්තට තමයි අපි යන්නේ. ඒක තමයි ලංකාවේ මිනිස්සු අපි කැමති කෙනෙකුට හොඳයි කියනකොට අපි ඔක්කොම ඒ පැත්තේ. අකමැති කෙනෙකුට හොඳයි කිව්වොත් අපි ඒ පැත්තේ නෙමෙයි. අකමැති කෙනෙකුට අපි බයිනවනම් අපි ගොඩාක් කැමති. කැමති කෙනෙකුට බලනවනම් අපි අකමැති. ඒ නිසා මේ ගීතයේ එහෙප එකක් නොවුනත් අපි කැමති කෙනා ළඟදී දැනෙන සතුට සහ ඒ කැමති කෙනා ළඟ නොමැති වීමේදී දැනෙන වේදනාව අපූර්ව ආකාරයෙන් මූර්තිමත් කරලා තියෙනවා. හදත්

0: චන්දන ලියනාරච්චි ගැන ගීතයක් අහනවා අපි ළඟට. අපි කලින් අහපු ගීතයේදී ඔබ ළඟ නිසා පින් සෙත පුරා මල් මාලති පිපුණා කියලා කිව්වනේ මේ ගීතයේදී කියලා. මල් මාලති ලතා මඩොල්ල නෙතු පියා හිඳි.
1: මල් මාලති මේ මාලති කියන්නේ ඉද්දවලට. මේ ඉද්ද මල් තමයි මේ ලත් වැල් ලතා මඩොල්ලක් කියලම කියනවා. මලිගිය මල් මාලෙත් කියලා කියනවා. මෙතනදි කියන්නේ සඳු හාද දිදී වලාකුලට සේද යහන තේ. සඳු හාද දිදීනේ නිල් තාරකා කුමාරයෝ ඉන්න ප්‍රේමවිජිතය. හඳට වෙනම අන්තපුරයක් හදලා ඉවරයි අහසේ අපේ අය කවියෝ. ඉතින් මේ කතරේදී අහනවා මෙච්චර සෞන්දර්යාත්මක පරිසරයක් පවතින අවස්ථාවේදී නිදියගෙන ඉන්නව දේවතාවියා. ඇය රැයට විතරයි එන්නේ, හඳයි තරුයි වගේම ඇයත් එන්නේ රාත්‍රියට විතරයි. ඒ තමයි කඩපුල් මල. ඒ වෙනකොට කඩුපුල් මල පිපෙනකොට අර ඉද්ද මල් පර වෙලා මුදු මල් ගැබේ යහන් තුරුල්ල බෘංගයන්ට දී දෙ මල් බඹරුත් නිදි. ඒ ඔක්කොම අතරේ තාම කඩපුල් මල පිපිලා නැ. කට කොණින්වත් හිනා නොවීම දේවතා නිදි. දේවතාවක් විදිහටම මේ කඩපුල් මල මේ ගේපද රචකයා දකින්නවා. ඒ අතර තවත් මලක් කියනවා, විල් තලේ රිදී රැල් නැගේවි රංගනයේදී මුදු මන්දහාස දීපි පේවි සොඳුරු කවුමදි කුමුදු මලුත් පිපිලා. හඳත් තියෙනවා තරුත් තියෙනවා කුමුදු මලුත් පිපිලා. හැබැයි ඔහු බලන් ඉන්නේ කඩු පුල් මල් පිපෙනකම් විතර. ඔහුගේ හිත සුවපත් කරන්නේ බඹර ඇසින් මිදුණු රාත්‍රියට බඹරු එන්නේ නැහනේ කඩු පුල් මල. ඒ හින්දා ඔහු කියන මට තනී මගේ හිත පාළුයි නුඹ තවම නිදියති රාත්‍රී දකින්න හම්බ වෙන කෙනෙක් ගැන තමයි ඔහු මේ දේවතාවියක් විදිහටම කඩුපුල් මල් නමින් හඳුන්වා දී තිබෙන්නේ.

0: සදදිය දහර තුරින් අපි ඊළඟට වර්නන් පෙරේරා ගායනා කරන ගීතයක් අහන්නේ. කලින් ගීතයේදී චන්දන ලියනාරච්චි ඇහුවනේ නුඹ තාම නිදිද කඩු පුල් මල් දේවතාවී කියලා. මේ ගීතයේදී කඩු පුල් පලක් පිපීලා හසරැල් උදා වුණා.
1: කාලෙකට පස්සේ මේ ගීතයත් ඇහෙන්නේ වැඩිය දැන් ඇහෙන්නෙත් නැති. මේත් එබ්බාඳුම රාත්‍රිය දකින්න කඩුපුල් මල කිව්වම අපිට කොහොමද සංකේතත් වෙනවා රාත්‍රිය කියලා. එතකොට මේ කියන චරිතයත් රෑ දකින්නේ. එතකොට මේ චරිත දෙකම මේ කතානායකෝ දෙදෙනාටම මේ රැයේ පිබෙන කෙනෙක්ව තමයි සුවිශේෂ වෙන්නේ. දෙන්නම එක්කෙනෙක් නොවෙන්න ඇති. නමුත් ඔහුත් කියනවා හසරැල්ලක් උදා වෙනතර හිත සතුට ගිරෙන කෙනෙක් තමයි මේ අය. කොහේ කවදා කොහේ සිටන්දෝ පැතුවේ සිටී තියා. ඔට හිතාගන්න බෑ කවද කොහේ ඉඳන්ද මම මෙයා මේ හසරැල් උදා වෙන ඇයව ප්‍රාර්ථනා කරේ කියලා. තරුවෙල් දහක් පිපිලා බැලුවා යහළුවේ. තරුවෙල් එච්චර තියෙද්දිත් ඔහුගේ හිත ඇදෙන්නේ ඇයට. තාරකාවක දිෂ්ටි තියෙනවනේ වැදගත් දෙයක්නේ. ඒ වුණත් මේ මලට යදෙන්නේ හැබැයි ඇය hina වෙලාවත් නැහැ. එතකොට මේ රාත්‍රියේට එළියට එන අය ගොඩක් ඉන්න පුළුවන්. රාත්‍රී රැකියාවල් වල ඉන්න අයත් වෙන්න පුළුවන්. වැඩමුරේ තියෙන්නම රැකියාව. ඉතින් ඒ වුණාට අපි ඔක්කොම කඩුපුල් කියලා කියන මේ රාත්‍රී පිපෙන මල් වලට සමාන කරන්නේ වෙන අර්ථකථනයක්. ඉතින් එහෙම වුණත් එහෙම නොවන අයත් ඉන්න පුළුවන් බඹර ඇසින් මිදෙන. ඒ හින්දා මේ කියන්නේ එවන් කඩුපුල් මලක් ගැන.

0: ලකඩහඟින් වෙලාව මතක් කරන්නම් වෙලාව රාත්‍රී 7:30
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
6: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත අවධානයෙන් රිය පදවන්න
7: ටේකියා සුරැකීම මගතොට
5: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
2: ලංකාවේ
3: වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: පෙළවරත්‍රි 7යි විනාඩි 34යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර ආදරණීයකෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. කුඩා වීකිතීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: අපි අජර වික්‍රත්නායකයන් ගැන ගීතයක් අහන්නේ දැන්. මේ ගීත ලියන්නේ අජර රජන්තරණ සිංහයන්. වික්‍රත්නායකයන්මයි සංගීතවත් කරන්නේ. කලින් ඇහුව නෙලස චිත්‍රපටයේ ගීතේ අපිට ඇහුණානේ රන්වන් ලතාවේ ඉන්න ලංවී සුදේහිණියේ දිවාරයි කියලා. මේ ගීතේදී කියනවා දිවාරයි මා ළඟයි මගේ අරුම පෙම් අංගනා.
1: ඒ ස්වප්න මායාවක්, ආශා නිරාශා, ආශාවත් මවනම නිරාශාව, ආකර්ෂණයත් කරනවා ඒක විකර්ෂණයත් කරන ස්වප්න මායාව. ඒ වගේම ස්නේහේ ගඟුලුත් හදනවා, ප්‍රේමේ තැවලුත් මවනවා. ඉන්ද්‍රජාලය මේ ඇය කියන්නේ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, ප්‍රේමේම වෙන්න පුළුවන්. ප්‍රේමයේ හින්දා අපිට සතුටක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, ආශාවකුත් ඇති වෙනවා, නිරාශාවකුත් ඇති වෙනවා. දවාලන්න පෙම් මාරුතේ ඇයි ළඟව ඉන්නේ සිතේ. දැන් ඔහුගේ හිතේ තියෙන පෙම් මාරුතේ දිට්ව වගේ එක, ඒකේ ඔහු දැවෙනකොට ඇය තමයි ළඟ වෙලා ඉන්නේ. නිවාලන්න දුක් ජීවිතේ, ඇගේ දුක්, ඔහුගේ දුක් ජීවිතේ නිවන්නේ ඇයමයි. එහෙනම් ඔහු කියන්නේ දිවාරයේ මා ළඟයි මගේ අරුම ප්‍රේමාංගන. මේ ප්‍රේමාංගනාව ඔහු ළඟ ඉන්න තාක් ඔහුට දුක දැනෙන්නෙම නැහැ. ඔහුගේ ජීවිතේ වේදනාවක් ඇති වෙන්නේම නැහැ. ඔහු සරසවනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නැතේ හැංගි හැංගි හිඳී සිතේ ස්වර්ණ යහනී නිදි. ඇයි ඉන්නේ නැතේ හැංගිලා? තාම හරියට නැත ඉස්සරහට ඇවිල්ලා නැහැ. හැබැයි සිතේ ස්වර්ණ යහනී නිදාගෙන ඉන්නේ. ඇය කවුද, ඇගේ රූපය කොයි වගේද, මේ සියල්ලම ඔහුගේ හිත හොඳින්ම දන්නවා. නිකන් යහනක නෙමෙයි මොනික නිදාන් ඉන්න රත්තරන් යහනක. මුවේ මන්ද හාසේ දිදී මගේ නින්දායේ බිඳි ඔට හීනෙන් පවා ඇගේ සිනහඬ ඇහෙනවා. ඔහු මේ හොයනවා මේ අංගනාව කවුද කියලා. ඒ ඇය තවම ඒ ප්‍රේමයේ සුව විඳින්න හොටේ ඇයව නිශ්චිතවම හඳුනා ගන්න බැරි වෙලා. හැබැයි හිතික් දිවා රාත්‍රියේ ඇය ඔහුත් එක්ක ඉන්නවා.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වීමන සඳදිය දහරා හගෙන ඉන්න ආදරෙන් ඔබ අපේ යෝග ගීතයක් තමයි යහන්නේ රෝකා සමග ලේකා.

0: ඒක අපි ප්‍රාර්ථනා කරන්නේ ආදරයෙන් බැඳුනහම අපිට යන්න තියෙන මල් මාවතක කියලා. එහෙනම් තමයි හැමෝම මේ මල් මාවත යෝජනා කරන්නේ. ඒක තමයි අර යෞවන ප්‍රේමයේ ලක්ෂණය. අපි හිතනවා කිසි ප්‍රශ්නයක් නැහැ, මේක මේ විදිහට සිද්ධ වෙයි, අපි මෙතනදී හම්බ වෙනවා, ඊළඟට මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා. නමුත් අපිට හිතෙන්නේ නැහැ මේවා ඇතුළත තියෙන අපිට පරිබාහිර තව බාධක සහ බොහෝ දේවල් සිද්ධ වෙන බව. ඒ සිදුවීම් වල අපි චරිත කියලාත් අපි දන්නේ නැහැ. දැන් ගොළු හදවතේ ධම්මීට මල් මාවත ගැන ප්‍රේමයක් පෙවුණා වුණාට ඇය දැනගෙන හිටියා ඇය එවිනකොටත් වෙනත් කෙනෙකුට යෝජනා කරලා ඉවරයි. ඇය ඒක වින්දා. හැබැයි ඇයට කලින් තිබිච්ච බැඳීම කඩන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ තරම් ශක්ති සම්පන්න නැහැ. නමුත් ඒකේ ඛේදවාචිකට මූණ දෙන්න ඕනේ. අර කිසිවක් නොදෙන මේ මල් මාවත ගැන ප්‍රේමය ගැන බොහෝ බලාපොරොත්තු දල්වා ගත්ත සුගත්ත. සහුට ඒ හිත හදාගන්න තිබෙච්ච අසීරුතාව හින්ද කරුණාසේන ජයලත් දෙවෙනි නවකතාවත් ලියන්න ඕනා. බබා කෙටු හැටි. බබා කෙටු හැටි නවකතාවෙත් තමයි ඔහුගේ ජීවිතයට වෙනත් කාන්තාවක් ඇවිල්ලා, පේනක ඇවිල්ලා තමයි ඒ ගිලිච්ච අන්ධකාරයෙන් ඔහු ගොඩගන්නේ. තවත් කාන්තාවගේ ඇසුර පෙම් පහන් වැටක් දල්වන්නම සිද්ධ වෙනවා. මෙතනදි කියන්නේ ඒ ප්‍රේමයේ පිළිබඳ මූලික ආරම්භයේදී තියෙන සතුටු සහගත සිතුවිල්ල. මේ යෞවන ප්‍රේමයේ ලක්ෂණමයි මේකේ තියෙන සිතින් සිනාසිලා අතැඟිලි අල්ලලා එන්න කියන්නේ. ඕන් කතා කරන්නේ මේ පුංචි ආදර කතන්දරේ. අපි ගිය සතියේ ඇහුවත්නේ ආදර කතන්දරේ කියලා. අපේ ආදර කතන්දරේ තමයි මේ කියන්නේ.
1: උඩු ගෝවන යටින් මහ පොළව මතින් හැම මුවකම මිමිනෙන්නේ අපේ ආදර කතන්දරේ වගේ දෙයක් අපිට ඇහුණා නේද?
0: කිව්වේ. දැන් මේ දෙන්න හොරෙන් රහසින් කියන්න යන්නේ වෙන කාට? අරගොල්ලෝ වගේ ලෝකෙටම ප්‍රසිද්ධ නොකර කියන්න හදන්නේ. එතනදී ඔහුගේ වර්ණනාව බලන්න පෙම්වතියගෙන ආදරේ නමින් දිලෙන පහනේ පහන්සිලේ දීප්ති බිඳුවයි ඔබ නයනේ. මගේ ආදරේ නැමින් මගේ හදවතේ දිලින පහනේ පහන් සිලේ දීප්තිය තමයි ඔබේ ඇස් දෙක. ඔබේ ඇස් දෙකෙන් තමයි මම මේ ආදරේ දකින්නේ. ඔබේ ඇසින් තමයි මම ලෝකේ දකින්නේ. එතකොට මේ දැස කියන එක කොයිතරම් වටිනවද කියන එකත් අපි සුභාතරණී කතාවෙත් දකින්නේ. ඔබේ දැසයි, ඔබේ දැසයි, නිල උත්පල දිගටි දැසයි කියලා එන්න සුභාතරණීට සිද්ධ වෙනවා. මේ ඇහැට වශී වෙන එක ඇතුළේදී ඇය අවබෝධයෙන් දන්නවා මේ ඇහැ තියෙන කබගුලියක්, මේක ඇතුලේ දෙයක් නෑ, මස්කුලියක්, කබ කඳුළු වලින් තිත අපවිත්‍ර තැනක් ඉඳ ඇය කරන්නේ යථාර්ථය තෝර දෙන්න ඇහැ ගලවලා දෙන්න. දැන් අපිට එහෙම කරන්න බෑනේ. මොකද අපිට අන්තිමට ඇහත් නෑ, මුකුත් නැති වෙලා යනවනේ. නමුත් ඔහු ඒ කියන වර්ණනාව ඇතුලේ ඇයට මේ යථාර්ථය තේරෙන්නේ නෑ. මේ ප්‍රේම කතා ඇතුලේ තියෙන යථාර්ථ ලෝකේ මේ තරම් සුන්දර නෑ කියලා. ඇයි කියනවා ඒ පහන් වැටේ එළිය අපහා සිනාසුනා අන්නර මංකෙව වචන කියන යෝන් ලොවේ හැඟුම් සුන්දරයි. මේ යෞවන ප්‍රේමයේ ඉදිරියේදී අපි සමහර වෙලාවට බොහෝ අය තමගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අතරමං කරගන්නවා. ඒ මොකද මේ ගිනි කණ වැටෙනා වගේ මේ ලැබෙන ආලෝකයට වශී වෙලා. ඒ ඇත්තම ප්‍රේමේ නොවෙන්න පුළුවන්. මොකද මේ ගස් මේ පුංචි පැලනේ, ඒ පැල අනාගතේ මොනවා වෙනවද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ගන්න තීන්දුව తీරන ගැන දෙසරයක් තුන්සරයක් නෙමෙයි සෑහෙන්න හිතන්න ඕන. ඕන් හිතුවා වුණාට මේ රත්තරන් රුවින් පෙම් රේඛා ඇඳිනා කියලා හිතුවට ඒව ජීවමාන වෙලා කියලා හිතෙන්නේ හිරිමල් යෝන් වියේදී. ඒ ප්‍රේමයේ සුසුම් පවා සුන්දර වුණාට ඇත්ත ජීවිතයකට දෙන්නේ එක්කෙනෙක් වෙලා එකගේක ජීවත් වෙනකොට මේ කියන සොඳුරු කතා ඒ විදිහටම පවතින්නේ නැහැ.

0: 1978 වසරේදී ඉතිර ගතවන විශ්මය චිත්‍රපටයේ ගීත කපිය අහන්නේ ළඟට මේ ගීතය එක්ක ඔබට සමහර විට චිත්‍රපටේ නර්මලා තියෙන කෙනෙක් මේ වෙලාවේ සඳදිය දහර අහනවා නම් රූපරාමු නැවිලා පෙනේ විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. එතකොට මේ ගීතය ලියන්නේ කරුණාරත් අබේසේකරයන්. චිත්‍රපටයේ වෙනුවෙන් මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ සංගීතපොන් මහාචාර්ය සනත් නන්දසිරි. ලස්සන නම් නෑ පෙනෙන්නේ, ඉස්සර සුවඳයි දැනෙනවා. මම හිතන්නේ අර කාලයක් ගුවන්විදුලිය අතිශයින් මේ කියන්නේ රූපවාහිනී ආගමනයට කලින් යුගයක් තිබුණානේ. කියන්නේ රූපවාහිනීට වැඩිය ගුවන්විදුලියම මේ වඩා ජනප්‍රිය වෙලා තිබුණ යුගයේදී නිරන්තරයෙන් ගුවන්විදුලිය තුළින් ඇහුණු ගීතයක් මේ ගීතය. මගේ මතකේ නිවැරදි නම් දැන් ඉතින් මේ වෙනකොට මේ ගීත ඇහෙනවාදෝ කියලා හිතෙනවා. හැබැයි ඒ අඩුව පුරවන්න අපි ඉන්නවා. ඒ වගේම ඊට කරන්න නේද නිරන්තරයෙන් ඔබට එහෙම කාලයකට කලින් ඇහිච්ච මතකයේ රැඳිලා තියෙන ගීත ආය අහනවා නම්, ඒ කියන්නේ විස්සර අහනවා නම් හොඳම තැන තමයි මෙතන සඳ තිය දහර. අපි හැම ගීතය අහන්න කලින් අපි අහුව ගීතයේදී රුකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛ පෙරේරා ගැයුව ගීතයේදී අහනනේ සවන්තුරා සෙමින් රහසින් කියන්නද පුංචි ආදරේ කතන්දරේ කියලා. මේ ගීතයේදී අහනවා සවන්තුරා පිරීලා වස් දඬු රාවේ සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ.
1: ලෝකේ ලස්සන දකින්න පුළුවන් වෙන්නේ අපිට ඇස් පේනවා නම් විතරනේ. දැන් ඔහුට තියෙන්නේ ඒ බඳු අවස්ථාව. ලස්සන පේන්නේ නැහැ, හැබැයි සුවඳ දැනෙනවා ඉස්සර. ඉතින් ඒ හින්දා ඔහුට ඒ දැකපු සොඳුරු ප්‍රියදසුන් දැන් පේන්නේ නැහැ. ඒකකට අම්ම ඒකට උප්පත්තියෙන් දැසහිම වෙලා නෙමෙයි, කාලයක් දැකලා ඊට පස්සේ නොපෙනී යාමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ගැන තියෙන අතීත මතක විතරයි ඔහුට තියෙන්නේ, දැකපු මතක විතරයි දැන් පේන්නේ නැහැ. ඒ නිසා ඇතිවෙච්ච වේදනාව ඔහු කියන උකුල් තලා සලා ආ නාරි ලතාවෝ අමල් සිනා නෙගූරන් චාරු ලතාවෝ, ඒ සියල්ලොම දැන් ඔහුට අතීත මතකයෙන් විතරයි නරඹන්න පුළුවන් වෙන්නේ. මතකත් වෙලා තියෙන චිත්‍ර ටික විතරයි ඇත්තටම දකින්න බෑ. එතකොට මේ සියලු කතන්දර ඉවර වුණාට පස්සේ ඔහු ඒ මතකයේ විතරක් විඳින අවස්ථාවක් විදිහට තමයි මේ ගීතයෙන් කියන්නේ. මට මතක් වෙනවා මොනිකා මේ වෙලාවේ ඉසුරු චාමර සෝමවීර ලියපු කවි පන්තිය. ඒ කවි පන්තිය මේ වර්තමාන සමාජයේ අර්බුදයක් විදිහට දකි අර්බුදයක්කුත් කියවෙනවා කියලායි මට හිතෙන්නේ. මේ කවියත් එක්ක එකසේම ගැලපුණේ නැති වුණත් අපිට ඒක ගලපන්න සමහර තැන්වලින් පුළුවන් වෙනවා. ඔහු ලියන්නේ මෙන්න මෙහෙම. ආදරයේ ලෙස මා එකල නම් කළ යම් බැඳුම් කිහිපයක් ලිහි ගිය පසුය
0: අප එනම් මා සමග මා පෙම් කරන්නට පටන් ගත්තේ.
1: ඕ බෙදා ගන්නවා අප යහන තව අය සමග.
0: උදෑසන අප එනම් මා සමග මා කතා බහ කරනවා ඒ උදවිය ගැන.
1: එයා නම් හොඳ තමයි, ඒත් උන්නේ යම් පටලැවිල්ලක් මැද, නිකං අලුතෙන් ගෙන බලල් පැට්ටෙක් වගේ.
0: ටික කලක් දැන් මා මටම පොත් සහ පැල තෑකි දෙන්නට අරන්.
1: ඔයා සතුටින්ද අහන විට ඔබ කියන්නට ඇත්තේ
0: අප මා සමග මා අසා ගන්නවා එය නිතරම එකිනෙකාගෙන්.
1: දැන් අපේ ජීවිතවලට ඇවිල්ලා තියෙන බැඳීම් අතහැරලා යනකොට අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ අපිත් එක්ක විතරමනේ. මෙන්න මේ ඛේදවාචකය තමයි ඔහු කියන්නේ. දැන් මේ දැස් නොපෙනෙන කෙනා කලින් රූප දැක්කනේ. එතකොට එයාට අර මුලින්දම නොපෙනෙන කෙනෙක් එක්ක කතා කරන්න අමාරුයි. මොකද ඔවුන්ගේ අද්දකීමනේ, ඔවුන්ගේ අද්දකීම ඔහුගේ අද්දකීම වෙනස්. එතකොට ඔහුට මේක කතා කරන්න වෙන්නේ ඔහුත් එක්කමයි. ඔහු කතා කරන්නේ ඔහු අතීතයේ දැක්ක රූප එක්ක. දැන් මේ අපි කවියෙන් ඇහුවෙත් අපේ ජීවිතය ඇවිල්ලා කොහොම අය අතහැරලා ගියාම මට අපිත් අපේ තනිකම නසා ගන්න අපිට අපිත් එක්ක කතා කර

0: FM anu tunai dasma paha, anu tunai dasma hata, lakhanda. Radio ITN, Sabah Sri Lanka handa.
1: Velavaratri 8 vinadi 6
2: Manaviya premai, saundaryatmaka viyamana. Sanatiya dahara.
3: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහකදාගත් ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභී හා කන්ද උඩ රටින් අලෙවිකර ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවිකර ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභී හා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9 කෝටි 31 ලක්ෂයකට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර අතරේ නැගෙන ඔබ ඉන්නේ සඳතිය දහර අද දෙවැනි පැය පටන් ගන්න හදන්නේ අපි අදත් එවෙනුවෙන් සඳතිය දහර වෙනුවෙන් ගෞරවනීය සහභාගීත්වය ශ්‍රේචවර්තන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හංසමාලා රේටිකහප්පල අපි සිසි ඉන්ද්‍රා ගාන ගීතයක් අහන්න යන්නේ ළඟට සිසිර සේනාරත්නන් සමග ඉන්ද්‍රානි සේනාරත්න ගාන ගීතයක් විරාමයට කලින් කියන්නේ අපි පළවෙනි පැය අවසාන ගීතයේ අහුවේ චිත්‍රපට ගීතයක් නේ විශ්මය චිත්‍රපටයේ ගීතයක් අහුවේ සංගීත පොන් මහචාර්ය සනත් නන්දසිරි ගායනා කළ එදා සොඳුරු ප්‍රිය දසන් මෙදා සිහිනයකි කසුන් කියලා තමයි අපිට ඒ ගීතේදී අහුණේ. මේ ගීතේදී අපිට ඇහෙනවා මේ ගීතේ කියන්නේ කනුවරත්න අබේසේකරයන් දනුසා සංගීතය සිසිර සේනාරත්නයන්ගෙන් තිබේ පියකරු දසුන් අපමණ අනන්තයටම මෙදියති.
1: කලින් ගීතේදී පිරිමි ළමයිගේ නම්මයි කියවෙන්නේ දහස් සොඳුරු ප්‍රිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුණත් අම්මිල සසතෙහි කියලා තියෙනවා.
0: කොහොමද අමල් සිනානගුරුන්
1: සෑහෙන පිරිමි ළමයිගේ නම් ගොඩාක් තියෙන එකක් තියෙන. එහෙම තියෙද්දි මෙතනදී මේ ගීතේ සමස්ත අර්ථයම තමයි අපිට මේ වචනත් එක්ක සම්බන්ධ වෙන්නේ.
0: සිතුම් තියෙනවා, පැතුම් ඉන්නවා, ගොඩක් තියෙනවා.
1: එතකොට මේ ගීතේ තියෙන ඇත්තට මේ ගීතේ සමස්ත අර්ථය තියෙන කොටස තමයි අපි මේ උපුටගෙන තියෙන්නේ. තිබේ පියකරු දසුන් අපමණ අනන්තයටම මෙදියතේ ඔබේ හදවත තරම් ලස්සන
0: හදවතක් මා දැක නැතේ.
1: ඒ කතාව තමයි කියන්නේ. ඒ කතාව කියන්නේ මගේ බර. මම ගඟක් සයුරට යනකොට සියලුම දේවල් අරගෙන ගිහලා බිම තියන්න යන්නේ සයුරට ගිහිල්ලානේ. ඒ වගේ මමත් මගේ ජීවිතයේ වේදිකතර උදේ ඉඳන් අහපු ඇනුම් බැනුම් හිත පීඩා ඒ සියල්ලම දරාගෙන ඇවිල්ලා ඒ සියල්ලෙම සැනසුම හොයාගන්න එන්නේ ඇගාවට. ඇය කියනවා රැය දවල් දෙක එකසේ සලකා රිසි විටක එනු මෙන ප්‍රියේ. රැයද්ද දවල් දන්නේ ඔවා කැමති වෙලාවක එන්න අතු පැලෙහි දොර වසා තිබුණත් මගේ හදවතේ තියේ ඔබව දරා ගන්නමයි මම බලන් ඉන්නේ. මගේ අතු පෙළ වහලා තියෙන්න පුළුවන්. හැබැයි මගේ හදවත ඔබව දරා ගන්න ඔබගේ වේදනාවන් සියල්ලම. ඉතින් මෙන්න මේ සැනසීම එදත් තිබිලා ඉල්ලලා තියෙනවා නේ. සංකීර්ණ සමාජයේ කොච්චර වෙනස් වුණත් තාක්ෂණය වෙනස් වුණත් මිනිසුන්ගේ ජීවිතේ මොන දේවල් ආවත් අපි ඉල්ලා සිටින්නෙම පුද්ගල සබඳතාවලදී මෙන්න මේ සැනසීම, මේ අහුම්කම් දීම, මේ දරා ගැනීම, මේ අපිට ඕන කරන උරහිස තමයි මේ ඉල්ලන්නේ. ඔහු ඒ හින්දා කියන්නේ හැම වෙලේම ඔහු කියනවා අයස යස හෝ ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ. ඒව අතර වෙනසක් නෑ. අහස ඔබේ හිත, සඳය ඔබේ වත, තරුය ඔබේ ඇස් මගින වේ. ඒ කියන්නේ මුළු ලෝකයම ඔහුගේ අය විතර. දැන් අන්න එතන තමයි ප්‍රශ්න වෙන්නේ මොනික. එහෙම කෙනෙක් ඒ ජීවිතේ తాවකාලික හෝ සදහටම ගියොත් ඔවුන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ? මොකද ඔවුන් ඒ අයගෙන් තොරව ලෝකයේ දිහා බලන්න පුරුදු වෙලා නෑ. ඇය කියනවනේ නුවන් දහසක් අතර මැදිවි හස නගන්නට බිය වෙමි. ගොඩාක් මිනිසු ගාව මං හිනා වෙන්නත් බයයි. පෙමින් තෙත්තුණු සුමුදු පියකුරු හදවතින් මම හිනා වෙමි. මගේ ප්‍රේමයෙන් ඔබගෙන තියෙන ප්‍රේමයෙන් මම තෙත්ලා ඉන්නේ. මගේ හදවත ආත්‍ර වෙලම් පිරීලා ඉතිරලා තියෙන. ඒ හදවතින් හිනා වෙන්නේ මං ඔබට විතරයි. ඒ මොකද ඔහු ඉල්ලා සිටින සිනාසෙනු මෙන එවිට වෙහෙසද සමග ලයසෝ දුක නිවේ කියලා. ඒ තය කියන හැමෝම ඉස්සරහා මං hina වෙන්න කැමති නෑ. මගේ හදවතේ hina හඬ ඔබට දැනෙනවා නම් ඔබ මාව තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා ඒ හදවතේ ලස්සට තමයි මේ ගීතේ මේ ප්‍රේමය ඇතුලේ අපිට අරගෙන ඉන්නේ.

0: කේටි පස්කුවල් ගැන ගීතයක් අහන්න ඊළඟට සමන් චන්ද්‍රනාත් වේරසිංහ ලියන්නේ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළේ අහස ඔබේ හිත සඳය ඔබේ වත තරුය ඔබේ ඇස් මගේ ලොවේ කියලායි කලින් ගීතේ අපිට අහුණු මේ ගීතේදී කියනවා පායාලා මගේ ලොවේ කාගේද සෙනාදෙලේ
1: එක උදෑසනේ සඳය සමේ සදාදරේ නවතන හැම තැනකදීම ඔහුගේ ලොවට පායලා තියෙනවා කාගේද සිනාවක් ඒ සිනාව තමයි දැන් පේන්නේ ඒ පාට පාට සිහිනයක තමයි ඔහු ඉන්නේ දැන් මේ ප්‍රේමයේ ජීවිතයට එනකොට අපි අන්ධ වෙනවනේ අර ලස්සන නම් මෑපෙනෙන්නේ කී සිද්ධ වෙනවා වගේ එකක් නෙමෙයි අපිට ඇත්ත ඒක නාදරේ අන්ධයි කියන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒක පැටලෙනවා පැටලෙන එකමයි ඔහු කියන්නේ නීල දාසේ පැටලිලා ඔබහා ගියේ හැදිලා අපි පැටලුනාට පස්සේ අපේ හිත ඕන ඥාන යන තැන්වල යන්න ගන්නවා අපි හොයන්න ගන්නවා කොහෙද ඉන්නේ fake account වලින් හොයන්න ගන්නවා Facebook එකේ හොයන්න ගන්නවා ඊළඟට hack කරලා හොයන්න ගන්නවා මේ හැමදේම අපි කරන්නේ පෙළඹෙන්නේ අපි මේ ආදරය කියන දැලේ පැටලුනට පස්සේ ඒක මුල් කාලයේදී ඇති වෙන උන්මාදයක් වෙන්න පුළුවන් නමුත් පස්සේ කාලෙදී සැකය තව කෙනෙක් එක්කලා වැඩියෙන් ඇඟලුම් පාලා Tamanට අහිමි වෙයි කියලා තියෙන බය හින්දාත් ඇති වෙන්න පුළුවන්. මේ මොන ක්‍රමයෙන් ඇති වුණත් අපි මෙහෙම පැටලිලා ඇදිලා අනිත් කෙනාට වදයක් වෙන තරමටම ඒ බැඳීම තර කරගන්න එපා. මොකද ආදරය තියෙන්නේ රිදෙන තැන්වල නෙමෙයි සැනසෙන තැන්වල.

0: ජගත් වික්‍රමසිංහ ගැන ගෙදක් මේ අපිට ඊළඟට සම්පදිය දහරතුරින් ඇහෙන්නේ. කලින් ගීතයේදී මිහිරාවියේ මගේ මා බැඳ ආදරේ කියලා හුණන් මිහිරාවියේ කෝ ඔබේ වදනින් මැව් ආදරේ කියලයි මෙතනදී අහන්නේ.
1: මේ ගීතේ මුල් කොටස තමයි අර කලින් ගැහෙන්නේ. ඒකනේ කියන්නේ මගේ මා බැඳ ආදරේ කවදාකවත් අඩු වෙන්නේ නැහැ කියලා ඇයට කියනවා. ඊට පස්සෙත් කියනවා දෙවෙනි කොටසදී දෙවෙනි අන්තරා කොටසදී කියනවා මිහිරාවී අපේ මේ පුංචි ලෝකේ මුතුවාගේ ආදරේ දෙහදේ සදාදී. ඒ වගේ ප්‍රාර්ථනා කෝටියක් පොදි මැදගෙන ජීවිතේ අනාගතයේ ප්ලෑන් කරපු අයගේ ජීවිතෙන් ඒ අය ගිහාම ඇති වෙන තත්ත්වය තමයි මේ පාපොච්චාරණයක් නැත්තම් මේ දුක පිළිබඳ දුකෙන් කරන පසුකතනයක් විදිහට මේ ජගත් වික්‍රමසිංහ මේ ගීතයේදී කරන්නේ. අපි පෙම්වන් තියෙන විදිහට තමයි සිනාසෙලා හමු වෙලා දැන් අඬලා වෙන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මම ඉරිපෙළෙල්ලෙන් බටකාපු මිනිසා කණාමැදිරි එළියටත් බයයි වගේ මම නම් ආයේ ප්‍රේමේ නමින් සෝගී ගයන්නේ නැහැ. මම එක්ක ප්‍රේම කරන්නේ නැහැ. එමෙ නැත්තම් එහෙම සෝගී ගයන්නේ නැති ප්‍රේමයක් හොයාගන්න වෙනවා. එතෙන්ට ඔහු ඇවිල්ලා තියෙනවා මොකද ඌට තවදුරටත් දරන්න බැරි හින්දා. දැන් ඔහු ප්‍රශ්නයක් අහනවා මිහිරාවියේ කෝ ඔබේ වදනින් මෙව් ආදර.
0: අන්න.
1: දැන් වචන වලින් අපි ආදරේ මව නොවනේ අරහෙමයි මෙහෙමයි කියලා. නමුත් ක්‍රියාවෙන් ඒක ඔප්පු කරගන්න අපිට බෑ. ඒ නිසා තමයි මීදුමක් විදිහට ගලගෙන ඈතට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔහුට සිද්ධ වෙනවා හිත හදාගන්න. ඔහු හිත හදාගන්න මෙහෙදි දැන් අපිට මේ ගීතාවලිය බලනකොට හිත හදාගන්න උපක්‍රම හම්බෙනවනේ. මේ තව එකක් උපක්‍රමයක්. රෑ සිහිනයක් සේ සිතා සනසියේ හිඳින්නම් දරා. මම මේක ඇත්තක් නෙමෙයි. හිතරේ එත්තු ගන්නවා මේක දැක්ක හිණයක්. මේක ඇත්තක් නෙමෙයි. හින්දා මේක අමතක කරන්න. අපි හිණ අමතක කරනවනේ. මේ ආදරේ නම් ඔබේ ශාපයක් යයි සිතේ. මේක නම් ඔයා කියපුවර වදනින් මවල දුන්නු ආදරේ.
0: ඒක ශාපයක්.
1: ඒක ශාපයක්. ඉතින් ඒක සිද්ධ නොවිච්ච එකමයි හොඳ. අපි සාපයකට ලක් වෙලා හිටියොත් අපේ ජීවිතේට මොකද වෙන්නේ? එතකොට එයා හිත හදාගන්නෝ මෙයත් එක්ක සම්බන්ධයක් ඇති වෙලා මේ ආදරේ දුරදිග ගිහිල්ලා විවාහකෙන් කෙලවරක් වුණොත් මම ශාප ලද්දෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වගේ ආදරයක් නම් මේ වගේ ශාප කිරීමක් නම් මට ආයේ එපා කියලා. මේ තවත් එක හිත හදාගන්න ක්‍රමවේදයක්.

0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය ධරමේ. අපි යනවා අහන්න ලක්ෂ්මන් විජේසේකරයන් ගැන ගීතයක්, කොළකතාරි මෂන්ගේ ගීපද, අශරෝහණ වෙරසිංහන්ගේ සංගීතය. කලින් ගීතයේදී අපිට අහුණානේ ඔබ මීදුමක්සේ ගලා දුර ඈත පාවී ගියා කියලා. මේ ගීතය ආරම්භ කරන්නෙම මෙහෙම, දුර ඈත ජීවිතේ පිපිසේ අවාරේ.
1: අතීත ස්මරණයක් කරන්නේ දුර ඈත ජීවිතයේ තමයි, අවාරේ පිපිලාව වගේ තමයි. ඒ ආදරේ සැලිලා වේදනා මාරුතේ හෝ හිර වෙලා තියෙන.
0: ඒ කියන්නේ ලක්ෂ්මන් විජේසේකරන්ගේ හඬනේ ඈත කියලා කියන වචන ටික නිකන් හනලා රව් පිළ රව් දෙනවා වගේනේ.
1: ඇහෙනවා ඇහෙනවා වගේ. එතකොට මේ දුර ඈත ජීවිතය කියන්නේ මේක අමතක කරලා තිබිච්ච බඳුනක පිපිච්ච මලක් තමයි දැන් මේ ඉන්නේ, සුවඳ ගලාගෙන ඉන්නේ. ඒ ආදරේ සැලෙනවා. හැබැයි ඒකත් එක්කලා ඒ ආදරේ සුවය දැරෙනවා. හැබැයි මතක් වෙනවා මේ ආදරේ අහිමි වෙච්ච එකක්නේ. එහෙනම් මේ වේදනා මාරුතේ ඔහුට ඔහු වෙලා ඉවරයි. මේ වේදනා මාරුතේට දැන් ඔහු අහු වෙලා ඉවරයි. ඒ කියන්නේ සමහර අතීත ආදර කතා මතක් කරනකොට අපි ඒකට පොඩි සුන්දර දේවල් තිබුණාත් හදවත රිදෙන්න ගන්නවනේ. ඒක අහිමි වීම දරා ගන්න බැරි. හින්දා ඒ වගේව වහලා අර හොඳට පැක් කරලා ආය උගලන් වාදින සීල් කඩන්න නැති වෙන්න මයින් කරලා දාන්න ඕනේ. ඔය නැවත නැවත ගොඩගත්තාම ඇති වෙන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. දැන් ඔහුට මතක් වෙන දෑසේ වෙලී ඔබේ ආරාධනා මැවේ, මසිතේ ගලා හැලේ සිහිනේ අතීතේ. දැන් ඔහුට සමහර වෙලාවට මේ වෙන අයගේ ආරාධනා දෑසේ වෙලි වෙලි දෑසේ වෙලි වෙලි ඔහුට මේ ආරාධනාව පේනවා. ඈත් එක්ක තිබිච්ච ඒක හැම වෙන්නත් පුළුවන්. තව කෙනෙක් දැක්කම මේ අතීතේ සිහිපත් වුණා වෙන්නත් පුළුවන්. මසිතේ ගලා හැලේ සිහිනේ අතීතේ. දැන් අර ඒ වෙලා තියෙන්නේත් අපි සමහරවට බිය වුණාට පස්සේ ඒව දකින්නටත් අපිට අර අතීත වේදනාත්මක මතකේ නෙන්නේ. මා ඒ අතීතයේ ඈහා මුලා වෙලා ඒ පිදුවේ සිනේහෙම තමයි දැන් එයාගේ හිතේ බිඳිලා තියෙන්නේ. ඔහුට ඉතිරි වෙලා තියෙන්නේ අර අතීත මතකය මයි මොනිකා. ඒ මතකයේ නිසා තමයි ඔහුට මේ සිද්ධ වෙලා තියෙන වේදනාව ඔහුට දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද වෙන කරන්න දෙයක් නැහැ. ඔහු ඒකට බයයි. ඔහු මේ අත්දැකීම නැවත විඳින්න බයයි. අරකත් සීනෙන් වගේ පොඩ පොඩ කොච්චර ඔබලා තිබ්බත් රබර් බෝලේ වගේ කොහොම හරි උඩට ඇවිල්ලා ඒ වේදනාවෙන් ඔහුව මුලාවට පත් කරනවා.

0: ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණිවිඩ නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: ඔයාට
4: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සබනි කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මමනම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලොවක් සනසන ඕ

0: வெளவராத்திரி அட்டாய் வினாடி தீசட்டாய்
1: மாணவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சதத்திய தார
2: ලකඩහගෙන සඳදිය දහර සමගින් ඉන්න ඔබට ජාතකලතරයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ මේ වසර තුල ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානය ලොතරැය්‍ය තුලින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක් ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක් දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සඳේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තනින් බලන බලන තනින් ධන නිධානය ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 7979 579 දුරකථන අංකයට

0: චාමර වීරසිංහ ගැන ගීතයක් අහන්න අපි ළඟට. මේ ගීතය මහේෂ් රත්සර මදු මාරච්චිලි යන්නේ ප්‍රියන්ත නාමලගේ සංගීතවත් කළේ. කලින් ගීතයේදී අපිට හුණානේ දැස පියාගෙන මං පියවර මැන්නා ඔබ මා අතැඟිලි හමු වූ විගසකිනා කියලා. මේ ගීතය ආරම්භ වෙන්නේ මෙහෙම. ඔබ මා හමුවන අප දොඩ මළුවන අවසන් සැන්දෑවේ.
1: දැන් මේ කියන්නේ ඒ වගේ අන්තිම අවසාන මොහොත ගැන, අවසාන හැන්දෑව වගේ. ඒ වෙලාවේ ඔහු ඉල්ලා සිටිනවා මාගෙන මතකයේ යලි මට දෙනුනේ කියලා. මොකද දැන් අපි මේ මතක හුවමාරු කරගන්නවනේ. අපිට සමහර ගහක් ඒ ගහ එතෙක් තිබුණේ මොකක් හරි නමකින්. ප්‍රේමයෙන් බැඳුනට පස්සේ ඒ ගහට විවිධ අර්ථකථන දීලා. අපි ඒ ගස් අපේ හිත ඇතුළේ හිටෝගෙන මල් හදාගෙන ඉන්නවා. ඒ ගස් හැමතිස්සෙම මේ ගහයට සිද්ධ වෙච්ච සිදුවීම හිතෙන් දකිනවා. හිතෙන් ඒ ගහයට සරසරනවා. අවසානයේදී අපිට වෙන් වෙන්න උනාට පස්සේ ඒ ගහ ගුලව ගන්න අපිට බැරි වෙනවා. ඒ ප්‍රශ්න තමයි මේ කියන්නේ. ඒ හින්දා යහු ඉල්ලන්නේ මාගෙන මතකයේ දෙන්න. මගේ විතර මම විතරක් ඉන්න මතකයේ විතරක් දෙන්න. ඔබ හිටමු කැලේ ටික ඔබ අරන් යන්න කියලා. දැන් සමහර අය වෙන් වුණාම ෆොටෝ එක විදිනවනේ, ඉරනවනේ.
0: නෝ.
1: ඉරලා අය කැලේ අරන් අනිත් කැලේ අරන් යන්නේ. මේකම තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔහු කියන ඔබේ ගත මා වෙත ඔබ ගතින් මල් ළඟ ඉන්න හැබැයි හිත තියෙන

0: ඉඳ ඔබගෙන මතකය මම හිතේ මීදං කරන ඔන්න ඕක තමයි ගැටලුව වෙන්නේ. දැන් හිතේ මීදං කරපුවාම තමයි අර ලක්ෂ්මන් විජේසේකර කියපු ගීතේ වගේ කොයි වෙලෙත් කොහොම හරි තැන්වලදී උඩට එන්නේ. මේවා අයින් කළම දාන්න ඕනේ කොහොම හරි අමාරුවේ. ඒ ශාපයක් හෝ කෙලවත් අයින් කරලා දාගන්න ඕන. ඉතින් හින්දා ඔහු තව එකක් කියන ඔහු ඔබ වෙත ගියාට පස්සේ මා අත්හල බව නොකියමි කාට හෝ ළඳේ කියන්නේ ඔහුට මේක කියන්න පුළුවන් කමක් නැහැ. මේක මල්ලවරච්චි කියනවානේ කෙසේ කියන්නද ඔබ මා හතහැර
1: ඉවත ගියා
0: කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත
1: ඔබ ගුණවත් කියලා.
0: ඒක හින්දා දිවියම මගේ හැඩකල ඔබ හට වැඩුසෙනස. අනේ හින්දා තමයි ඔ කියන්නේ නැති මං ජීවත් වෙන්නේ මගේ ජීවිතේ හැඩ කරන් මගේ ජීවිතේ ශක්තිය වෙන්නේ ඇය කියලා. දැන් ඊට පස්සේ ලෝකෙට ගිහිල්ලා කියන්න බෑ ඇය වෙන කෙනෙක් හොයාගත්තා කියලා. මොකද ඒ අපහාස උපහාස ඒ බිඳ වැටීම් දරා ගන්න හිත ශක්තිමත් නැති.

0: සඳදේ දහර තුළදී අද ඇහෙන අවසන් ගීතය ප්‍රියස්සරියස්සෙනගේ හඳින්න අපි අහන්නේ. දෙවියම මගේ හැඩකල ඔබහට වැඩු සෙනෙහස සිතෙහි කඳුලකි ජීවිතේ මගේ කියලයි චාමර කිව්වේ. ප්‍රියස්සූර්යසේන කියනවා, ජීවිතේ මගේ ඔයා කියලා සිංහාවී ඔබේ ආදරේ.
1: ඔදැම අපි දිගින් දිගටම කතා කරගත ආව මේ යෝන් ප්‍රේමයට දෙන අවවාදයකින් තමයි අපි අද සඳදිය දහර අවසන් කරන්නේ. ඔබ මගේ ජීවිතේ මේ ලස්සන වචනවලට රැවටෙන්න එපා. දැන් ජගත් වික්‍රමසිංහ කිව්වේ ඒකනේ, මිහිරාවියේ කෝබේ වදරින් මෙව් ආදරේ, මේ වදන් වලට රැවටෙන්න එපයි කියලා කියන්නේ සිංහාවී ආදරේ. ආදරේ හිඟාගෙන ආවත්, ඔබේ රුවේ බැඳේ හදේ කියලා ඔබව පතාගෙන ආවත් මේවට රැවටෙන්න එපා. නීල දැසි කෝල බැලුම් පාසිනාසලා යොවුන් කුමරිය එවන් බසට නුවන් මම්මුල. මේ යොවුන් වියේ ඔබට තියෙන්නේ ආදරය කරන්න නෙමේකට කාලයක් එනවා. එතකන් ඉවසන්න. ආදරය කරන්න ශිල්ප සතර නිම කරන්න, ඉසල ඉගෙන ගන්න. එහෙම නැතිව ඉගෙන ගන්න කාලේ ආදරය කරන්න ගිහිලා ඒ කාලේ නැති වෙලා එවන් සම්පූර්ණ ජීවිතේ විනාශ කරගන්න එපා. බාල කාලේ ආයේ ඉන්නේ නෑ වැරදුන තැන යලි හදන්න බෑ. අපි මේ ළඟදී කතා කරපු වෙලාවක අපි යහළු යෙහෙලියෝ ටික නැංගුවක් වෙලාවදී කියනවනේ ඉස්කෝලේදී අර කලින් ඉස්කෝලේ යවන්නේ බැචස් දෙකක් උඩට යවා ගන්න එයාගේ නියමිත කාලේ නෙමෙයි කියලා. දෙහෙම යෝජනා වෙනකොට යහළුවෙක් මට කිව්වා එයා එකට එපා කිව්වා කියලා. එයා කොච්චර දක්ෂුටත් එපා කියලා. ඇයි කියලා හමු මට ඉස්කෝලේ කාලේ විඳින්න දෙන්න. දැන් අපි වෙන වරප්‍රසාද හින්දා අපි කලින් පන්ති වලට ගියොත් අපිට නැති වෙනවනේ පාසල් යුගයේ කොටස. ඉතින් ඒකප තමයි වෙන්නේ, ළමයි ඉස්කෝලේ යන්නේ නැහැනේ දැන් බහුතරයක් ළමයි. ඒ නොයා ඉඳීම තුලින් නැති වෙන්නේ ඒ කාලේ විඳින්න තියෙන ජීවිතය. පස්සේ ඕක ඉල්ලල වැඩක් නැහැ. කාලේ ඉක්මනට ගලාගෙන යනවනේ. එහෙනම් ඔහු කියන්නේ ඒකයි, මිහිරි මේ වගේ දෙනේවි ඕන ආදරේ. ඕන ආදරේ මේ තේරෙන්නේ නැහෙනි. අර සෙල්ලම් කරපු කාලෙන් පොඩ්ඩක් උඩට ආව විතරයි. ඒ විදිහටයි ලෝකෙ දකින්නේ. යෝන් සිතට මිහිර ගෙන එවන්න ආදරේ. හැබැයි ආදරේක මිහිර ඔබේ හදට ලං කරගන්න කාලය වෙනවා. සිප්සතර ඉගෙන ගන්න එක නිමා කරලා එක ගන්න. දැන් මේ යෝන් සිතට මිහිර ගෙන එක ඇත්තටම ආදරේ නෙමෙයි. බාල කාලේ ආයෙන්නේ නැහැ. මේකේ හොඳම වචනේ තමයි වැරදුන තැන යලි හදන්න බෑ. ඉඳ ජීවිතේ වරද්ද ගන්න එපා. ඒ වරද්ද ගත්තට පස්සේ කවුරුත් එක නිවැරදි කරන්න එන්නේ නෑ. ඒ වේදනා අපිටමයි දරා ගන්න වෙන්නේ. ඒ අපහාස උපහාස අපිටමයි දරා ගන්න වෙන්නේ. ඒ හින්දා අදාළ කාලේ එනකන් ඉවසන්න. ආදරේ විඳින්න ඕන කාලෙට ශක්තිමත් හිතක් හදාගෙනම ඒ ආදරේ විඳින්න. මේ සඳදිය දහර නිකම්ම ගීතාවලියක් නොවන්නේ මෙන්න මේ කරුණොත් ඔබේ ජීවිතයට එකතු කරන හින්දා.
0: අපේ නැවතත් එහෙනම් තවත් සොඳුරු ඉසව්වකදී මේ විදිහේ ආදරණීය කාලයක් ගත කරන බලාපොරොත්තු ඔබව හමු වෙන්නට එනවා ඊළඟ සතියේදීත්. ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්. රංජන් පුෂ්පකුමාර සමඟ මම

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: 95.5 আৰু 99.7 লাখান্দে ৰেডিঅ' ITN সেবা শ্ৰীলংকা
1: বেলাবৰাত্ৰি 9:04

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
4: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
5: ඊරුමක් නෑනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
4: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
5: එවයි එවයි බේන් කියලා
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය
6: සන ඔමු

0: නොමියන හඬ
1: ආතරගේ ජෝටි
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: වෙලවරාත්‍රී 10යි විනාඩි 1යි අදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වන්නේ. ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්තු මහජන සම්පත අද සම්පත NLB ඡය මෙගා පව ධන නිදහන හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵලය මේ විදිහට ඔබට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ රාත්‍රියක් වෙන්න කියලා.
4: අයිබෝන් මේ ගත වෙන වසනාවන්ත විනාඩි 30 ඇතුළත වසනාවන්ත 1 විනාඩියකදී ඔබ දිනන්න පුළුවන් වසනාවන්ත ලොතරැයි දිනුම් වාර 8කින් ඔබව දිනවන්න අපි අදත් සෝදානම් NLB ජාතික ජයවර්ණයෙන්. කවදත් සුබ කටයුතු නම් සුබ වැඩ නම් NLB අපිම තමයි. හිතවතුනි ලොතරැයි අලෙවි ජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ සමාරම්භක උත්සවය අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් එළඹෙන අගෝස්තු 23 වෙනිදා සිදු කරන බව ඉතාම සතුටින් අපි ඔබට මතක් කරනවා. පසුගිය දවසක මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍යදායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MTCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කළා. ඒ අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරීෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුන්ද සහභාගී වුණා. එහෙනම් අද ඔබේ වසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා පරිගණක නිලධාරී යුරේෂා අමාන්ති මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය වැලිගපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන WMN සම්පත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී GKL හේමකාන්ති මහත්මිය. එහෙනම් ඔබට ජයන් ජය. මුලින්ම දිනුම් අදින්නේ NLB ජය. යන්ත්‍රය තෝරා දෙන වසනාවන්ත අංක ඔබ මිලදී ගත්තේ NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් පහසුවෙන් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය 546 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ O ජයග්‍රාහී අංක 3388. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය අපි මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 296 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 7,497 දෙනෙක් බිහි කරලා අවසන්. බලමු එහෙනම් අද වසනාව ගැන. බොහොම ස්තුතියි. රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්ත එළතරේ පතල විකලේ මේ අලවිනියුජ්තීන් S කුමාර කරුණාරත්න උඩුනුවර P ඇලඩින් පෙරේරා දිගන වසනවන්තීන් 40 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. ඒ අනුව සමස්ත ජයග්‍රහකීන් 79,163 දෙනෙක් අතර රුපියල් 73,65,840 මුදලක් අපි බෙදා දුන්නා. තවත්ෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන නිසැකවම ඔබ දිනන ජයග්‍රහී 1507 වන දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු දිනුම් වැදීමට. වසනාවන්ත ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මකර ලග්න සංකේතය ඔබට වසනාව ගෙනාවේ අද. දැන් අපි වසනාවන්ත අංක 4 මේ අන්තරය ඇසුරෙන් තෝරගමු. අංක 62 පළමු ජයග්‍රහී අංකය. අපි බලමු වසනාවන්ත දෙවන අංකය කුමක් වේද කියලා. අංක 37 අද ලග්න සංකේතයේ මකර පළමු අංකය අංක 62 දෙවන වසනාවන්ත අංකය අංක 37 අපි තෝරන්නේ දැන් තුන්වන වසනාවන්ත අංකය අංක 30 අද හඳහන වසනාව ඔබේ කරන ජයග්‍රාහී අංක 31 ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ශිෂ්‍යයා අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටවු ක්‍රීඩා ආරම්භලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙනට පිහිටවු සමාජ සේවා ආරම්භල වෙනුවෙන් රජයේ එකබද්ධ ආරම්භලට දායක වෙන හඳහන රතරයෙන් මේ වසරට සුප්‍රත්‍යාග ලැබින් දස දෙනෙක් බිහි කළ අවසන් ස්තුති බලමු හඳහන අද වසනාව ගැන. අද 1507 වන දිනුම් වාරයේ රුපියල් 10,000ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වසනාවන්තලතරපත ඔබට අලෙවි කළේ MD මොහොමඩ් ත්‍රිකුණාමලය අලෙවි නියෝජිත. සමස්ත ජයග්‍රහකීන් ඒ සමග 136,484 දිනක් අතර ₹92,88,020ක මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳහන සුපිරි ත්‍යාගය ₹36,01,537. ₹7,00,000 වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබට දිනා ගන්න පුළුවන් සද්දිනම ජයනියත ගොවිසෙත අද 4520 වන දිනුම් වාරය. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඊ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. එහෙනම් බලමු නේද යන්ත්‍රය තෝරා දෙන ජයග්‍රහී අංක 4 මොනවද කියලා. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය. අංක 24 ඉංග්‍රීසි අක්ෂරයේ ඊ පළමු අංකය අංක 24. අපි තෝරමු දෙවන වසනාවන්ත අංකය අංක 66. යන්ත්‍රය තෝරා දෙන තුන්වන අංකය ගලප ගන්න අපි උත්සාහ කරමු. අංක 29 ඉංග්‍රීසි අක්ෂරයේ සහ අංක 4 ගලප ගත්තොත් ඔබට අද සුපිරිත්‍යාගය දිනා ගන්න පුළුවන්නේ. අපි තෝරගමු දැන් අවසාන ජයග්‍රහී අංකය අංක 38. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙතලතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 2 දෙනෙක් ₹20,20 ප්‍රථම ත්‍යාග ලාභින් 67 දෙනෙක් ₹2,50,000 ත්‍යාග ලාභින් 888 දෙනෙක් බිහි කළ අවසන් ස්තුති බලමු ගොවිසෙත අද ඔබට සෙත සැදූ හැටි. ගොවිසෙත වෙනුවෙන් ඔබ වැය කරන්නේ පුංචි ₹40,000 ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලපගෙන ₹2,50,000 බැගින් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයියත් ගොවිසෙතම තමයි. අද වසනාවන්තින් 5 දෙනෙක් ₹2,50,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ආර්.එස්. ස්වර්ණලතා පිටකොටුව, අනුලා කුමාරිහාමි මහියංගණිය, වී. කෞශල්‍යා යාපනීය, ධනංජය රත්නායක ගලහ සහ රමිල් ක්‍රිෂාන්ත වහකෝට්ටේ සමස්ත ජයග්‍රහකයන් අද 1,24,351 දෙනෙක් අතර ₹7,36,680 මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් ₹7,00,000ට වඩා වැඩි සුපිරිත්‍යාගයක් දිනා ගන්න කැමති නම් හෙට මිලදී ගන්න ගොවිසෙතක් මෙන්න හෙට සුපිරිත්‍යාගය ₹7,77,31,653,756. දවස සුබයි සිහින දිනයි නම් ඒ ඔබ ගන්න මොන ටික සුබ දවසක්ම තමයි. සුබ දවසක් ලොතරැයියේ නලුත්තුණු තෑගි රටාවෙන් ₹5,00,000 තෑගි හෝ එහෙම නැතිනම් ඔබට ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ₹50,000 තෑගි දිනා ගන්න ගමන් ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන ₹25,000ක් දිනා ගන්නත් පුළුවන්. තව මුදල් තෑගි රැසක් අලුත්තුණු සුබ දවසක් ලොතරැයියේ ඔන්න ඔබට දිනා ගන්න පුළුවන්. වැයකළ පුංචි ₹40,000 ජීවිතයම සුබ කරන සුබ දවසක් 394 වන දිනුම් වාරයද සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය වෘශ්චික. අපි දැන් සුභාංක 3ක් තෝරගමු. පළමු සුභාංකය අංක 53. දෙවන සුභාංකය අංක 30. තුන්වන සුභාංකය අංක 24. අපි දැන් තෝරන ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන ₹25,000ක් දිනා ගන්න ඔබට පුළුවන්. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 2018. රටේ සංවර්ධනයේ මෙන්ම රජ සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ ₹5,00,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 278 දෙනෙක් ₹50,000 ත්‍යාග ලාභින් 1,463 දෙනෙක් ඔබ අතරට අපි එකතු කළා. ස්තුති බලමු එහෙනම් අද වසනාව ගැන. ₹5,00,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ කළුතර අලෙවි නියෝජිත නිරාශා විසංසලා. ₹50,000 බැගින් වසනාවන්තයන් 6 දෙනෙක් අද දිනාගත්තා. මතකයිනි ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන ₹25,000ක් දිනා ගන්න පුළුවන් අද වසනාවන්තයන් 39 දෙනෙක් ₹25,000 බැගින් දිනාගත්තා. සුබ දවසක් අද දිනුම් වාරෙන් වසනාවන්තයන් 1,11,446 දෙනෙක් අතර ₹95,90,400ක මුදලක් අපි බෙදා දුන්නා. අපි දන්න ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුව සුපිරි ත්‍යාගලාභියෙක්ම වෙන්න තමයි. මෙතෙන් සිට ඒ බලාපොරොත්තුව සැබෑව කරන්න යශෝදරා සමගින් විචේ සුදානමින්.
5: දැවන්ත සුපිරිතයාග ඔබට දිනාදීමේ පෙර ගමන්කරු තමා NLB. ඔබට මතකයි රුපියකොටි 47ක රුපියකොටි 23ක අති දැවන්ත සුපිරිතයාග දෙකක් ඔබට දිනා දුන් එකම ලොතරැයියත් NLB මෙගා පව. මේ කතා කරන මොහොතේ ලොතරැයි ඉතිහාසයේ අති දැවන්තම මෙගා සුපිරිතයාගය වන රුපියල් 30 කෝටි 14 ලක්ෂ ඉක්ම වගේ සුපිරිතයාගය ඔබට දිනා දෙන්න අපි සූදානම්. ඔබ අද වැය කළ පුංචි රුපියල් 40ට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ විදියට අදෙන්නේ මේ මෙගා පවර් තුලින් ඔබ දැන් මේ දකින සුපිරි මෝටර් රථය ඔබට දිනා ගන්න පුළුවන්. එසේනම් ඔබ දැන් මේ දකින සුපිරිතයාග ත්‍රිත්වයත් සමගින් අපි සූදානම් වෙන්නේ ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් වාසනාවන්ත 2626 වන දිනුම් වාරයටයි. NLB මෙගා පවර් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F. අපි දැන් තෝරා ගන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය 23. රුපියල් 30,14,00,000 වාගිය මෙගා පවර් සුපිරිතයාගේ වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය සමග මේ යන්ත්‍රය ඔබට දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ඔබ ගලප ගන්නම ඕන. පළමු ජයග්‍රහී අංකය අංක 43. දෙවන වාසනාවන්ත අංකය අංක 18. යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය අංක 39. මෙගා පවර් අවසාන ජයග්‍රහී අංකය අංක 57. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එවැගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 61 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද මෙගා පවර් 2626 වන දිනුම් වාරෙන් රුපියල් 102 බැගින් වාසනාවන්තින් 4 දෙනෙක් දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා වරුණ ප්‍රසාද් අකුරැස, යූ.ජී. ශ්‍රියානි අබේරත්න වලපනේ, බී.ඒ.ටී. මල්කාන්ති මෙන්ඩිස් බෝපිටිය, ආර්.එම්.කේ.අයි. රාජකරුණා කඩුවෙල. එයන් වද මෙගා පවර් තුලින් රටපුරා ජයග්‍රහකින් 128,014 දෙනෙක් අතර රුපියල් 81,71,720 මුදලක් අපි බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ NLB මෙගා පවර් හෙට මෙගා සුපිරිතයාගේ වටිනාකම රුපියල් 30,16,55,162 පවර් සුපිරිතයාගේට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. ජාතිය මහා ධන සම්පත ධන නිධානය අදෝභව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ 2308 වන දිනුම් වාරයෙන්. අද ධන නිධානය වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. රුපියල් 8,49,00,000 ඉක්ම වාගිය ධන නිධානය අද සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 5. දෙවන ජයග්‍රහී අංකය අංක 48. තුන්වන වාසනාවන්ත අංකය අංක 66. ධන නිධානය අවසාන ජයග්‍රහී අංකය අංක 24. රටේ සංවර්ධනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. ධන නිධානය 2308 වන අද දිනුම් වාරයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා පියසිරි රාමවික්‍රම පින්නදුව, ඒ ප්‍රේමරත්න මැදවච්චිය. ඒ අනුව අද ධන නිධානය රටපුරා ජයග්‍රහකින් 95,064 දෙනෙක් අතර රුපියල් 57,06,840 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා ₹13,00,000,000, ₹12,00,000,000, ₹9,00,000,000 වගේම ₹8,00,000,000 අති දැවන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹8,52,99,288. එදත් අදත් හෙටත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,278 වන දිනුම් වාරයයි අද. දැන් අතට ගන්න මහජන සම්පත ලොතරැයිපත්. මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 6 අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S. ජයංක 6 බවට පත් වෙන්නේ 2, 4, 1, 6, 7 සහ 5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් රුපියල් 125 ත්‍යාගලාභීන් 249 දෙනෙක් අපි රටට බිහි කළා. බොහොම ස්තුතියි. අද මහජන සම්පතින් රුපියල් 125 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නීල් ජයසිංහ කෑගල්ල. ඒ වගේම අද මහජන සම්පතින් රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 20 දෙනෙකුත් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. MAP උදේ කුමාර දඩයන්තලාව, KG අජිත් අකුරැස්ස, JG වසන්ත කොළඹ කොටුව, හේරත් මණිකේ මිහින්තලේ, EAK නීලකාන්ති පන්නල, අනිල් රණසිංහ මාවතගම, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්තොට, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, BAT මල්කාන්ති මෙන්ඩිස් බෝපිටිය, අමිල ජයමාන ජායල, උදේ කුමාර ආනවිලුන්දාව, S මතන් කල්මුණේ, M ඩීන් මොහමඩ් ත්‍රිකුණාමලය, AG ධර්මසේන මාතලේ, WMGC වීරකෝන් දෙහිඅත්ත කණ්ඩිය, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, LSW සිරිවර්ධන වාරියපොළ, පත්මසිරි පීරිස් මාරවිල, එවැගේම ගම්පහ දිස්ත්‍රික්කෙනුත් එක් ලොතරැයි පතක් කලෙවි වුණා. ඒ අනුවද මහජන සම්පතින් රටපුරා ජයග්‍රහකින් 274,547 දෙනෙක් අතර රුපියල් 2,18,97,240 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,62,03,888. අද වියදමට අද සම්පතින් ඔබට අද මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. අද මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ත් ගලපාගෙන ඒ අනුව අද සම්පත අද දිනුම් වාරය 853 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S ජයංක 4 බවට පත්වෙන්නේ 1, 6, 7, 5. එවගේම රුපියල් 250,000 ත්‍යාග 3ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා S ඥානචන්ද්‍රන් කිලිනොච්චිය, TF ඩේන් කොටිකාවත්ත, අමිල දියුණුගේ ගාල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 51 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම අද සම්පතින් අද රටපුරා ජයග්‍රහකින් අතර රුපියල් 1,23,40,600 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවන්ත ඔබට වාසනාව බෙදන NLB ජාතික ජයවරණින් අද රටපුරා ජයග්‍රහකින් 975,976 දෙනෙක් අතර රුපියල් 8,30,97,340 වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අපි ඔබෙන් සම්වර්ගන යන්නේ. හැමදාමත් වගේම හෙටත් මතකේ රඳවා ගන්න ජීවිතයේ සිහිරයට
6: වාසනාවේ ආශිර්වාදය
5: NLB.

එයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සෝදාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: गजक कसूर ट्रेडिशन आवर दिश ज्ञान बहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणे कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිදුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න නොයසේනම් සෝවාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේ.

ලෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ

මගේ සංසුන් මනසට මගේ සිතමට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වා

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකනාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 7යි.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

Sisi'ni sasatoyan bitirdi. Mikaşeli. Biridi layan mitinadiye. Snayu paddhatiye pinavimetidi. Rudiri pavitratatiyetidi. මානසික සංහිඳියාව ඇතිවීමටද හේතු වන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර